0: 97.7 Lock Honda Radio ITN.
1: ලකන් ආගමින් වලවදී 5 විනාඩි 46.

0: ලකන හගෙන ඉන්න වෙලාව උදේ 5:52යි.
1: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසක කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජික විෂණය මානවීය ප්‍රේමී

0: tunay taşma pağa. Anıl tunay taşma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්.
2: අයිබෝවන්, සුබ දවසක්. සාමාන්‍යයෙන් අභියෝගයන් පැමිණීමේ ගැටලුවක් නැහැ. ගැටලුව වෙන්නේ ජීවිතේ අපට ලැබෙන අභියෝග ගැටලුවක් ලෙසට බාරගන්න එක. ඒකාකාරීව ඔහේ ගෙවිල යන ජීවිතේ අලුතෙන් හිතන්න, අලුත් විසඳුම් නිර්මාණය කරගන්න, අවස්ථා බිහි කරගන්න අභියෝග අත්වැලක් වෙනවා කියන කාරණය ඔබට පිළිගන්න සිද්ධ වෙනවා. ඒක නිසා අභියෝග කරදරකාරී විදිහට පිළිගන්න එපා. ඒ සමග ගැටෙන්න යන්නත් එපා. ඔබට මුලින්ම කරන්න තියෙන්නේ ඔබට ලැබෙන අභියෝගය මොනතරම් බැරෑරුම් වුණත් අධිෂ්ඨානශීලීව ඒ අභියෝගය බාරගන්න එක, පිළිගන්න එක. ඊට පස්සේ ඒ අභියෝගයට මුහුණ දීම සඳහා ඔබට පෙනෙන සැලසුම් කිහිපයක් ඔබේ හිතට යෝජනා කරලා බලන්න. ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙන අවම පහසුකම් ලබා ගැනීම සඳහා ඊට පස්සේ ක්‍රමවේදයක් සකස් කරගන්න පුළුවන්. ජීවිතයේ ඔබට මඩවගුරක් අභියෝගයක් විදිහට බාර දෙනවා නම් ඒ ලැබිච්ච මඩවගුරේ නෙළුමක් වෙලා පිපෙන්න පුළුවන් කියන කාරණාව ඔබ අමතක කරන්න එපා. මං ආයෙමත් කියනවා, ජීවිතයට අභියෝග පැමිණීමේ ගැටලුවක් නැහැ. ගැටලුව වෙන්නේ අපි ලැබෙන අභියෝගය ගැටලුවක් විදිහට බාරගන්න එක. ඒ නිසා ඔබේ දැක්ම සුභවාදීව වෙනස් කරගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
3: Positive Vibes with Chami.
0: Chami.
4: වෙලා උදේ 6යි.
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
3: ලකන මොඩින් ඉස් ඇලිට්.

0: ಐವನ್ ಸುಬುದಾಸನಕ್ ಚಕ್ರಹಿ ವಾಸನಾವಂತ ಸುಗಮ ಸುಬ ದವಸಕ್ ಪ್ರಾರ್ಥನಾ ಕನ್ನು ಅವಶ್ಯ ದಿನಾತಮ ಅದ ಮೇ ಮಾಸೆ ಹತ್ತು ಅಟವೆನಿದ ಶುಕ್ರವಾರದ ದವಸದಿ ಅಪಿ ಮೇ ವಿಧಿ ಹೃದಯಸನಿನ್ ಹಮವಾನೆ ಅವರ ಆರಾಧನಾ ಕನ್ನು ಫೆಮಾನು ತುನ ದಶಮ ಪಹಿನ ಫೆಮಾನು ತುನ ದಶಮ ಹತೆನ ಪಿತಕ್ಕೆ ಕಿತುನ ಲಖನ ಮಾರ್ನಿಂಗ್ ನ್ಯೂಸ್ ಅಲ ಟೆಕ್ಕದ ಥಾ ಸುದನಮ ಪಿ ಛಾತಿಕ ಧಾರಾವೇ ಪುವತ್ ಪತ್ತನ ವಾರ್ತಾ ಕಳ ತೇನ ಲಖನ ಪ್ರವೃತ್ತಿ ಅಂಶಿನ್ ವಾರ್ತಾ ಕಳ ತೇನ ಪ್ರವೃತ್ತಿ ಮೊನವದ ಕೇಲ ಹೊಯಲ ಬಲನ ಮೇ ಅದ ದವಸದಿ ದಿನಮಿನ ಪುವತ್ ಪತ ಥಾ ಪ್ರಧಾನ ಸರಸ್ಥಲ ವಾರ್ತಾ ಕಳ ತುನ ಮೇ ಕಲಾ ಸುಬುದಾಸನಕ್
1: ಐ ಬಾನ್ ಗ್ಯಾನ್ ಸುಬುದಾಸನಕ್
0: අද අපි අවධානය යොමු කරමු දිනමින පුවත් පතට එයාබස් ගනුදෙනුව අපකොන්දේශ කැඩූ කපිල චන්ද්‍රසේන අල්ලන්න වරෙන්තු අපදුන්නේ සල්ලි වලට ගත් දෙදෙනෙක් කියලාද සුභාෂිනී සේනානායක දිනමින පුවත් පත වාර්තා කරලා තිබුණා මේ සම්බන්ධයෙන් මේ කළා දිනමින පුවත් පතට අවධානය යොමු කරන කලින් අපි යමු ඩේලි නිවුස් පුවත් පතට
1: Yes, Gyan. Arrest warrant on former Sri Lankan CEO. Magistrate cancels bail after suspect branches. Suspect breaches court's trust paid 50,000 rupees each to two as sureties for personal bonds. Furthermore, in detail, Colombo Chief Magistrate Asanges Bodragami yesterday ordered that arrest and production in court of former Sri Lankan Airlines Chief Executive Officer Kapil Chandrasena, who violated bail conditions and the court's trust by paying 15,000 rupees each to two individuals residing near the Aluthkade court to stand as his sureties. Let's see more details about it in Sinhala. Gyan?
0: මුදලට ගත් අපකරුවන් දෙදෙනෙකු අපතබීම සඳහා අධිකරණයට ඉදිරිපත් කර අපකොන්දේසි උල්ලංඝනය කළේ යයි චෝදනා මත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන වහා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අල්ලස් කොමිසමට ඊයේ නියෝග කර තිබෙනවා කියලායි වාර්තාව අධිකරණ විසින් ලබා දී තිබූ අප අවලංගු කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්ද නිකුත් කර එය වහා ක්‍රියාත්මක කරන ලෙසද නියෝග කළා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ලබා දී ඇති අප අවලංගු කර නඩු විභාගයේ අවසන් වන තෙක් ඔහු රිමාන්ඩ් කරන ලෙස අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මෝසමක් මගින් මහේස්ත්‍රාත්වරයාගෙන් මෙහිදී ඉල්ලා සිටියේ නුසුදුසු අපකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කර අප ලබා ගැනීම අප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බවට චෝදනා කරමින් සැකකාර කපිල චන්ද්‍රසේන මහතා 1997 අංක 30 දරට දූෂණ විරෝධී පනතේ වැරදි සිදු කරමින් අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බවත් අධිකරණය මගින් නියම කළ රුපියල් ලක්ෂ 100ක ශරීර අප දෙකක් සඳහා අප තැබීමට රුපියල් 15,000 බැගින් ගෙවා පුද්ගලයන් දෙදෙනෙකු ඉදිරිපත් කිරීමෙන් අප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩ කර තිබෙන බවත් අල්ලස් කොමිසම මෙහිදී අධිකරණයට දන්වා සිටියා කියලා අද දිනමින පුවත්පත ප්‍රධාන සරස්තලයේ විදිහට වාර්තා කරලා තිබුණා.
1: අපි අවධානය යොමු කරමු ලක්ෂණ ප්‍රවෘත්ති අංශයෙන් එන තොරතුරු වලට. පසුගිය වසරේ කහමාරක කාලය තුළ මෙරට දිලිඳු බව 4%කින් අඩු වී ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙන බව අමාත්‍ය ආචාර්ය උපාලි පණේලගේ මහතා සඳහන් කළා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් පළ කරන අදහස් මොනවද කියලා.
2: දරිද්‍රතා ඔපිෂියල් පවටි ලයින් එක ගැන මේක ජනහා සංඛ්‍යාලය කරන දෙපාර්තමේන්තුව මාසෙන් මාසෙට ඉදිරිපත් කරනවා. ඒ වාර්තා තියෙනවා. ඒ දොරටු තමයි මම මේ ඉදිරිපත් කරේ. ලෝක බැංකුව අධ්‍යයනය කරා 2024 ඒකේ අනුව දුප්පත්කම 124.8ක් විදියට ගන්නේ කරා 25ක් කියලා කිව්වොත් මේ අප්‍රේල් මාසේ ආපහු ඒගොල්ලෝ අප්ඩේට් කරලා තියෙනවා. දැන් 126.1යි. ඒක අඩු වෙලා තියෙනවා. තම දල වශයෙන් ගත්තොත් ජනගහනයේ මිලියන 2.2ක් විදියට ගත්තොත් 2024දී 125ක් ගත්තොත් මිලියන 5.5යි. දැන් ලෝක බැංකුවම මේ ඉදිරිපත් කරලා තියෙනවා මේ 2026 අප්‍රේල් මාසේ 126.1 120ක් විදියට ගත්තොත් මිලියන 4.1 මිලියන 1.1ක අඩුවීමක් තියෙනවා පහුගිය එකහමාරක දෙක කාලය තුළ. ඉතින් මේ දත්ත තියෙනවා මේවා පාවිච්චි කරලා තමයි අපි දිනුදුකම තුරන් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙන්නේ.
1: පළමු වතාවට රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවා ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනවිරත්න මහතා පවසනවා.
3: පහුගිය අවුරුද්දේ ශ්‍රී ලංකාවේ දල ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 109 ආසන්නයට වැඩි වුණා. ඒ වගේම ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000ක් මෝලා තියෙනවා. ඒව බලන්න ගිහිල්ලා අර මහා බැංකුවේ වාර්තාවේ මේවා ලියලා තියෙනවා. ඒ නිසා ඕගොල්ලන් අවුරුදු ගාණක් විනාශ කරපු ආර්ථිකය ඔය කියපු එල්බෝ ඩාණ්ඩුව ඉතාමත්ම යහපත් ලෙස ස්ථාවර කරලා මේ අවුරුදු එකහමාර ඇතුළත හොඳ ස්ථාවර ආර්ථිකයක් අපි හදලා තියෙනවා.
0: ය එතකම අපි අවධානය යොමු කරන සූදානම් දිනමෙන පුවත්පතර වසර තුනකදී කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ පැමිණෙලේ 12,000 පනේ අද දවසේදී ස්වර්ණ විජේකෝන් වගේම සංදේහා කරුණාරත්නයි වාර්තාව ගෙනෙන දිනමෙන පුවත්පත අතුල් පිටුවල මේ තොරතුරු සඳහන් කළ තිබෙනවා. අපි අතුල් පිටුවලට යන කලින් ඩේලි න්ියුස් පුවත්පතට අවධානය යොමු කළත් ඉඳිමු මොනවද මේ සම්බන්ධයෙන් ඩේලි න්ියුස් පුවත්පත වාර්තා කළ තියෙන්නේ කියලා හොයලා බලන්න.
1: 4,742 cases filed regarding cyber crimes against women in 2025, Minister said. Furthermore, in detail, Public Security and Parliamentary Affairs Minister Ananda Vijayapala told Parliament that 4,742 cases were filed in 2025 regarding cyber crimes against women, and that special cyber crime prevention units have been established in all provinces, including the northern and eastern provinces, to investigate such cases. It's over to Gihan.
0: කාන්තාවන්ට එරෙහිව සයිබර් අපරාධ සම්බන්ධයෙන් වූ පැමිණිලි 12,004ක් ව 2023 සිට 2025 දක්වා ගෙවුණු වසර තුනක කාලය තුල ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා. 2023 වසරේදී කාන්තාවන්ට එරෙහිව සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 4,103ක් ලැබී ඇති අතර 2024 වසරේදී පැමිණිලි 3,159ක්ද 2025දී 4,742ක්ද ලැබී ඇති බව ආනන්ද විජේපාල මහතා සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රන් මූර්ති මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව සඳහන් කළා. කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ නඩු සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති අතර කාන්තාවන් සඳහා ඩිජිටල් ආරක්ෂාව ක්‍රියාත්මක කිරීමට පියවරගෙන ඇති බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද දිනමින පුවත්පත සටහන් කර
1: තිබෙන්නේ. Vietnam president here on two-day state visits to address parliament today. For the more in detail, president of the Socialist Republic of Vietnam and general secretary of the Central Committee of the Communist Party of Vietnam, Tho Lam, arrived in Sri Lanka on a state visit yesterday. Let's see more details about it in Sinhala.
0: වියට්නාම ජනපති අද පාර්ලිමේන්තුව අමතයි. පිළිගැනීමේ නිල උත්සවය අද විශේෂ රථවාහන සැලැස්මක් කියලා තත්දවසේදී සටහන් කළ තිබෙනවා. පාලි කරුණාරත්නයි වාර්තාව දිනමින පුවත්පත වෙනුවෙන් ගෙනෙන්නේ. රාජ්‍ය සංචාරයක් සඳහා මෙරටට පැමිණි වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති හා වියට්නාම කමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි. පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති ටෝ ලාම් මහතා සහ ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව ද්විපාර්ෂිකව සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව වියට්නාම රාජ්‍ය නියෝජිතයන් සහ ශ්‍රී ලංකා රාජ්‍ය නියෝජිතයන් අතර ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සාකච්ඡා පැවැත්වෙනවා. ඉහළපෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලින් අනතුරුව විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතාවය පුළුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිබිඹු කරමින් අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත අතර ඉන් අනතුරුව දෙරටේ නායකයන් විසින් ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් සිදු කරනු ලබනවා කියලත් අද දිනමින පුවත්පත තවත් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා.
1: ඇස් පරිත්‍යාග කිරීමෙන් ශ්‍රී ලංකාව ලොව අංක එකේ පවතින බව සෞඛ්‍ය අංශය සඳහන් කරනවා. ජාතික අක්ෂි බැංකුවට වසර 15ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන වැඩසටහනක් පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පැවැත්වුණා. ජාතික අක්ෂි බැංකුවේ විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
4: සාමාන්‍ය ලෝකයේ අන්ධභාවය ඔබ බලනකොට වර්තන දෝෂ, ඇහි සුද, ඒ කියන්නේ කැටරැක්ට්, දියවැඩියාව සම්බන්ධ එන රෙටිනොපති තත්ත්වය, ග්ලූකෝමා. ඒ වගේ තත්ත්වවලට පස්සේ කුණීත අන්ධභාවය තමයි ප්‍රධාන වශයෙන් දකින්න ලැබෙන්නේ. නිවැරදි සංඛ්‍යාලයකින් ශ්‍රී ලංකාවේ නැති වුණත් ඉතාම සැලකිලි ප්‍රමාණයකින් කුණීත අන්ධභාවයෙන් පෙළෙනවා. සාදිශ යනතු නිසා වෙන කැලල්, ඒ වගේම උපතේ පසුව එන ජාන වල බලපෑම කියන කෙරටකෝනස් වගේ තත්ත්වයක් ඉතාම වැඩි දියුණු වුණාම පෙනුම් වැඩි කිරීමට තියෙන එකම මාර්ගය ඇස් බද්ධ කිරීම. මෙවැනි හේතු නිසා ඇස් බද්ධ කිරීම සඳහා කුණීත අවශ්‍යයි. ශ්‍රී ලංකාව මේ සම්බන්ධ විශේෂ ස්ථානයක පසු වෙනවා. 84%ක් පමණ ජනතාව ඇස් දන් දීම සඳහා කැමැත්ත ප්‍රකාශ කරපු රටක් ශ්‍රී ලංකාව. ලෝකෙ මං හිතන්නේ අංක එකට තියෙන්නේ. ජාතික අක්ෂිරෝහල, මහනුවර ජාතික රෝහල, කරාපිටි ජාතික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, යාපනයේ ශික්ෂණ රෝහලවල කුණීතේ බද්ධ කිරීම සම්බන්ධ විශේෂ වෛද්‍යවරු දැන් සිටිනවා. තවදුරටත් මෙම සේවය ව්‍යාප්ත කිරීම අපගේ අරමුණ. ජාතික අක්ෂි බැංකුවට පසර 15ක් කිරීම නිමිත්තෙන් පවත්වන වැඩ වැඩසටහනත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු නලින්ද ජයතිස්ස මැතිතුමා ඇතුළු සම්භාවනීය පිරිසගේ සහභාගිත්වයෙන් අපි පවත්වනවා.
0: ලකන මෝර්නින් නිවුස් අලර්ට් හංගින වෙලාවම දක්කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 18යි.

පරපුරින් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත් වෙන චිලින්ටන් කිඹුලව් දැල්ල.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සැනසුමක් හදවතේ රැඳි විජයතේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න
4: මානවීය ප්‍රේමී සෞ

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කඹනි කෝටි යටේ එන්.එල්.බී. ධන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහ ධන සම්පත ධන නිධානය විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: ලක්කන සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

උත්තර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: මෙලොව දසන හය විනාඩි 25 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන අපි දිනමින පුවත්පත්තර අවධානය යොමු කරනවා. දිනමින පුවත්පත්ත වගේම මේකලා ආනිකොත් පුවත්පත්තලත් මම දැක්කා දවසේදී වාර්තා කළ තිබුණා මේ සම්බන්ධයෙන් තොරතුරු. සයිබර් අපරාධ කළ චීන හා වියට්නාම් ජාතිකයන් 30ක් අත්අඩංගුවට කියලාද දිනමින පුවත්පත්ත සටහන් කළා තිබුණා. මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත්තත් අද තොරතුරු වාර්තා කළා තිබුණා. ලංකාදීප පුවත්පත්තත් තොරතුරු සටහන් කළා තිබුණා. අපි බලමු දිවයින පුවත්පත්තට අවධානය යොමු කරලා. බණ්ඩාරගම බිමල් ජයසිංහ තමයි වාර්තාව ගෙනවිත් තිබෙන්නේ. සයිබර් අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයේ නියෝග අනුව වැලිසර අතරමැදි කඳවුරේ රඳවා සිටින චීන හා වියට්නාම් ජාතිකයන් 30 දෙනෙකු එම කඳවුරෙන් පලා විත් බොරලැස්ගමුවේ කුලියට ගත් නිවසක රැඳී සිටමින් නැවත සයිබර් අපරාධවල නිරතව සිටියදී ගල්කෙස කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා කියලයි අද දිනමින පුවත්පත වැඩිදුරටත් සටහන් කර තිබෙන්නේ.
1: එතකම අපි අවධානය යොමු කරමු ගියන අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. පුනර්ජනනීය විදුලියට බිලියන 10ක පොල්ලක්. බාල ගල්ලඟුරු ප්‍රශ්නය නිසා ඩීසල් බිල ගෙවන විට අපට කරන ගෙවීම් පමා කරලා. පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනයේ උපසභාපති ප්‍රභාත් වික්‍රමසිංහයි මෙහෙම සඳහන් කරන්නේ. මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර විසඳුමක් ලබා දෙනවායි කියලා තමයි දිවයින පුවත්පතේ සටහන. ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගමේ සභාපති ආචාර්ය වී.එල්. ප්‍රදීප් ප්‍රියදර්ශන මහතා ප්‍රියදර්ශන පෙරේරා මහතා සඳහන් කරනවා කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන. මේ සම්බන්ධයෙන් අද ඩේලි නිවුස් පුවත්පතත් තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. Call PCOL urged to probe 2009 tender fraud. Furthermore, in detail, NPP Badalu District Member Parliament Ravindra Bhandari yesterday lodged a complaint before the Presidential Commission of Inquiry appointed to investigate alleged coal procurement frauds regarding an alleged fraud linked to the first coal procurement process conducted in 2009. Let's see more details about it in Sinhala. Gihan?
0: අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. ශ්‍රීමන්ත රත්නසේකරයි වාර්තාව ගෙනවිත් තිබෙන්නේ. ජාතික පද්ධතියට සපයන ලද පුනර්ජනනීය බලශක්ති සඳහා වන ගෙවීම් මාස ගණනාවක් තිස්සේ නොගෙවීම මත රට තුළ බලශක්ති සැපයුම් හිඟයක් ඇතිවීමේ බරපතල අවදානමක් මතු ඇතැයි දිවයින පුවත්පත සඳහන් කරනවා. පසුගිය දෙසැම්බර් මාස සිට මෙම වසරේ අප්‍රේල් මාසය වන තෙක් කාලය තුළ පුනර්ජනනීය බලශක්තිය සඳහා ගෙවීම් රුපියල් බිලියන 10කට වඩා වැඩි මුදලක් ගෙවීම් ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම විසින් පැහැරහැර ඇති බවට එහෙයින් නිෂ්පාදකයන් තවදුරටත් ජාතික පද්ධතියට පුනර්ජනනීය බලශක්තිය සැපයීම බරපතල ගැටලුවක් වී ඇති බවත් වැඩිදුරටත් අද දිවයින පුවත්පත සටහන් කර තිබෙනවා. මෙවන විට ගල්ලඟුරු තුළින් විදුලි උත්පාදනයේදී මතුව ඇති අකාර්යක්ෂමතාව හේතුවෙන් දෛනිකව මතු ඇති මෙගාවොට් 150ක තරම් වන හිඟය පියවා ගැනීමට ඩීසල් සහ දැවිතෙල් භාවිත කිරීමත් ඊට අදාළ වන ගෙවීම් සඳහා ප්‍රමුඛතාවය ලබා දීමත් හේතුවෙන් පුනර්ජනනීය බලශක්ති සඳහා වන ගෙවීම් පමා කර ඇති බවත් එබැවින් මෙම අවධානම් තත්ත්වය උද්ගත වී ඇති බවත් පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනයේ උපසභාපති ප්‍රභාත් වික්‍රමසිංහ මහතා දිවයින පුවත්පතට වැඩිදුරටත් සඳහන් කළා කියලා අද දීර්ඝ විස්තරයක් සහිතව දිවයින පුවත්පත මේ කළා සටහන් කළ තිබුණා. එතකම අපි අවධානය යොමු කරන සූදානම් දිනමින පුවත්පතේ ප්‍රවෘත්තියකට. අස්වැසුම වැඩිපුර ගෙවීම් මැයි මස දීමනාවෙන් අයකිරේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයයි කියලා දින මේ සම්බන්ධයෙන් අද වාර්තාව ගෙනවිත් තිබෙන්නේ දිනමින පුවත්පත වෙනුවෙන් ජයසිරි මුණසිංහයි.
1: සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මාසයේ අස්වැසුම ප්‍රතිලාභයට ලබා දුන් විශේෂ දීමනාව ගෙවීමේදී සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ප්‍රතිලාභයෙන් පිටසකට සිදු වූ වැඩිපුර ගෙවීම් ඔවුන්ගේ මැයි මාසයේ දීමනාවේ ණය කර ගැනීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා. අස්වැසුම දෙවැනි අදියරේ අප්‍රේල් දීමනාව සහ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබා දුන් විශේෂ දීමනාව අප්‍රේල් 10වැනිදාට පෙර ගෙවීම් මණ්ඩලය ගෙවීමට කටයුතු කර තිබෙනවා කියලා තමයි සටහන් කරලා තියෙන්නේ. ඒකාබාධ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු පද්ධතිය මාසකට දෙවරක් ගෙවීම සිදු කිරීමට සකසා නොමැති බැවින් හදිසි අවශ්‍යතාව මත පද්ධතියෙන් බැහැරව ගොනු උඩුගත කිරීම කරන විට එක් ගොනුවක් දෙවරක් උඩුගත වීම හේතුවෙන් මෙම ගැටලුව පැන නැගී ඇති බවයි වැඩිදුරටත් අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ.
0: මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතත් අද සුජීව තත්සරගෙන් වාර්තාවක සටහන් කළ තිබෙනවා. මේක ලාස්වැසුම් ගිනුම් වලට අමතරව ලක්ෂ 5000ක් දැමීම, වංචාව යලි මුදල් අය කර ගන්නවා නම් වාරික ක්‍රමයට ගන්න ෆ්‍රී ලෝයර් සංවිධානය තමයි එහෙම කියලා තියෙන්නේ. සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා ආස්වැසුම් ප්‍රතිලාභින් වෙත අතිරේක මුදලක් ලෙස රුපියල් ලක්ෂ 5000කට ආසන්න මුදලක් ගෙවීම සංචරණ හා තුලන පද්ධති ක්‍රමවේදයකින් තොරව සිදුව ඇති රාජ්‍ය මුදල් පරිහරණය අපරාධ දූෂණයක් සහ වංචාවක් බව ෆ්‍රී ලෝයර් සංවිධානය සඳහන් කරනවා කියලත් අද වැඩිදුරටත් දෙවෙනි පුවත්පත සටහන් කළ තිබුණා. අපි පුංචි විරාමයක් ලබා ගමු. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝර්නින් නිවුස් වලට. එක්ක ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 දිගටම ලක්කන මෝර්නින් නිවුස් වලට එක්ක එකතු වෙන්න. ලක්කන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරන නම් වෙලාව දවසන 6යි
1: විනාඩි 30යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: අංක බවට පත් උනේ
1: ගොවිසෙත 4424 වන ජයග්‍රහ දිනුම් වාරයේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණ S ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහී අංක 11, අංක 17, අංක 52 සහ අවසානයේට අංක 78 විදිහටයි සටහන් වෙන්නේ.
0: මෙගබව ජයග්‍රහ 2530 දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් උනේ Q ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහ සුපිරි අංක 4, එතකම ජයග්‍රහ අංක 7 වන අංක 5, අංක 14, අංක 66 සහ අවසානයේ අංක 75.
1: දර නිධානය 2212 වන ජයග්‍රහ දිනුම් වාරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ E ඉංග්‍රීසි අක්ෂරය විදිහටයි සටහන් වෙන්නේ. ජයග්‍රහී අංක අංක 7, අංක 10, අංක 28 සහ අවසානයේ අංක 53 විදිහටයි සටහන් වෙන්නේ.
0: හඳහන ජයග්‍රහ 1491 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණ බලන්න ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදී ගත්තු හඳහන ලොතරැයි සටහන් වෙලා තිබෙන ලග්න සංකේතය බවට පත්වලා තියෙන්නේ. මීන ලග්න සංකේතයද කියලා ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 10, අංක 37, අංක 39 සහ අවසානයේ අංක 50.
1: අද සම්පත 757 වන ජයග්‍රහ දිනුම් වාරයේ R ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙලා තියෙනවා. ඒත් එක්කම ජයග්‍රහි අංක සටහන් වෙනවා අංක 4, අංක 7, අංක 2 සහ අවසානයටත් අංක 7.
0: NLB ජය ජයග්‍රහි 450 වන දිනුම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් උනේ R ඉංග්‍රීසි අක්ෂරයේ. ජයග්‍රහි අංක සටහන් වෙනවා අංක 0, අංක 5, නැවතත් අංක 5 සහ අවසානයට අංක 1.
1: සුබ දවසක්. 298 වන ජයග්‍රහ දිනුම් වාරයේ කටක ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය බවට පත් උනේ. ජයග්‍රහී අංක අංක 16, අංක 57 සහ අවසානයේට අංක 62. ඒත් එක්කම සුබ දවසක්. 298 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 3658 විදිහටයි සටහන් වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලාව දවසන 6යි
1: විනාඩි 34යි.

0: මෙලවදසන 6යි විනාඩි 40යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. අපි යනවා දෙවයින පුවත්පත්වල. දෙවයින පුවත්පත්වල සටහන් කරලා තිබුණ ප්‍රවෘත්තික දෙවයින පුවත්පත් විතරක් නෙමෙයි, මේක රසෙලොම් පුවත්පත් සටහන් කරලා තිබුණා රතුකල ආදිවාසී නායකයාගේ අවසන් කටයුතු හෙට. වඩල් කුඹුර රවෙන්දු ගුණතිලකයි වාර්තාව ගෙනවෙත් තිබුණේ. මේ සම්බන්ධයෙන් අපි බලමු අතුල් පිටුවලට අවධානය යොමු කළා. මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් රතුකල ආදිවාසී ගම්මානයේ වර්තමාන නායකයා වූ දානිගල මහබණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ 6 වෙනිදා අභහා ප්‍රාප්ත වුණා. කාලයක් රෝගාතුරව සිටි ඔහු මේ යන විට 62 වියෙහි පසු වූ අතර සිව්දරුපියෙක් කියලා සටහන් ඔහු කොළඹ වැලිසර මහරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී මෙලෙස අභහා ප්‍රාප්ත වුණා කියලායි අද දෙවෙනි පුවත්පත සටහන් කළ තිබෙන. මේ සම්බන්ධයෙන් දිනවෙන පුවත්පතේ ඇතුල් පිටුවල තොරතුරු සටහන් කළ තිබුණා මේකලා.
1: ඔහුගේ හන් රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තෝ දිවෙන් සමුගණී කියලා තමයි ඔහුගේ චාරිත්‍රපේකුත් සමගින් අද ප්‍රසන්න පත්මසිරිගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙන්නේ. රතුගල ආදිවාසී ගම්මානයේ වර්තමාන නායකයා වූ දානිගල මහබණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තන් ඊයේ අලුයම අභහා ප්‍රාප්ත වුණා. කාලයක් රෝගාතුරව සිටි ඔහු මේ යන විට 62 වියේ පසු වුණා කියලා තමයි අද දිනමෙන පුවත්පතත් සඳහන් කරන්නේ. ඔහු සිව්දරුපියෙක් වැලිසරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී මෙලෙසින් අභහා ප්‍රාප්ත වී තිබෙනවා. රතුකල ගම්මානයේ ආදිවාසී පවුල් රැසක් ජීවත් වන අතර ඔහුගේ සංස්කෘතික අනන්‍යතාවය රැක ගැනීමට සුදා වන්නිල ඇත්තන් මූලිකත්වයේ ගෙන කටයුතු කළායි කියලා තමයි සඳහන් වෙන්නේ. ඔහුගේ අවසන් කටයුතු රතුගල ආදිවාසී ගම්මානයේදී හෙට සිදු කිරීමට කටයුතු යොදාගෙන තිබෙනවා කියලා තමයි ඔහුගේ සහෝදරයෙකු වන දානිගල මහබණ්ඩලාගේ කුමාර වන්නියා මහතා සඳහන් කළේ කියලායි අද දින මෙන පුවත්පතේ සටහන්.
0: රාජ්‍ය ආයතන තවදුරටත් හොල්ලන්න මහබැංකුව හද කියන කතාවක් ශ්‍යාම් නුවන් ගණේවත් දිවයින පුවත්පත වෙනුවෙන් ගෙනවිත් තිබුණා. රාජ්‍ය ව්‍යවසායක ආයතනවලට තවදුරටත් අඛණ්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වැදගත් බව ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවලත් තොරතුරු සටහන් කරලා තිබුණා. රාජ්‍ය සතු ව්‍යවසායන්හි මූල්‍යතත්වය ශක්තිමත් කිරීම, ඒවායේ පාලනය වැඩි දියුණු කිරීම සහ ඒ ආශ්‍රිතව පවතින රාජ්‍ය මූල්‍ය අවධානම අවම කිරීම සඳහා මෙසේ රාජ්‍ය ව්‍යවසාය ආයතනවල ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණය අඛණ්ඩව සිදු කිරීම වැදගත් බව පසුගියදා නිකුත් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වනවා. දැනට ක්‍රියාත්මක වෙමින් පවතින රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල මගින් මෙම ආයතනවලින් රාජ්‍යයට ඇතිවන රාජ්‍ය මූල්‍ය පීඩනය තවදුරටත් අඩුවනු ඇතැයිද එම වාර්තා මගින් ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරනවා කියලයි දිවයින පුවත්පත වාර්තා කරලා
1: තියෙන්නේ. 4 Deniai schools close after viral fever outbreak. For the more in detail, Deniai Zonal Education Director Nishank Hettigoda said authorities had decided to close 4 schools in Deniai Zone for students 7th and 8th of May due to rapidly spreading viral fever among children in Kottapola Medical Officer of Health Division. Let's see more details about it in Sinhala Gihan.
0: වෛරස් සුන දෙනියායේ පාසල් හතරක් වසාදමයි. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝණද දිවයින පුවත්පතට ගෙන වාර්තාව. මේ සම්බන්ධයෙන් අද දිනමින පුවත්පතත් සටහන් කළ තිබුණා. මේ කලයි වගේම ලංකාදීප පුවත්පත ප්‍රධාන සරස්තලක් විදිහට සටහන් කළ තිබුණා. වෛරස් සුනක් දෙනියායේ පාසල් හතරක් වැසෙයි කියලයි අද වාර්තාව ගෙන විත් තිබුණේ. දෙනියාය විශේෂ වාර්තාකරු කොඩිකාර ඩී කොඩිකාර එස් ඩී කොඩිකාර ගිරණ වාර්තාවක අපි අවධානය යොමු කරමු. දිවයින පුවත්පත ප්‍රධාන සරස්තලක් විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණා. දිවයින පුවත්පත සිසුන් දරුවන් අතරේ පැතිර යන වෛරස් උන රෝගී තත්ත්වයක් හේතුවෙන් දෙනියාය කලාපයේ පාසල් හතරක් ඊයේ සහ අද තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂික විශාඛා හෙට්ටිගොඩ මහත්මිය සඳහන් කර තිබෙනවා. දෙනියාය ජාතික පාසල, දෙනියාය රාජපක්ෂ මහවිදුහල, දෙනියාය ශාන්ත මැතිව් සහ විද්‍යාල දෙනියාය ශාන්ත මැතිව් මහවිද්‍යාලය සහ පල්ලේගම සිද්ධාර්ථ ප්‍රාථමිකය මෙලෙස වසා දැමුණු බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ කියලා සටහන්. වෛරස් උනරෝගයේ වැළඳුණු පාසල් සිසු දරුවන් මෙම පාසල් හතරෙන්ම වැඩි වශයෙන් වාර්තා වූ බවත්, එම දරුවන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත්, තවත් කීප දිනක සුවය ලබා ඩිවෙස් බලාගොස් ඇති බවත් ඇය සඳහන් කළා. රෝගාතුර වූ දරුවන් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇතැයිද ඇය කියා සිටි. අතර පාසල් හතරක් තුළ ඇති පරිශ්‍ර සුද්ද පවිත්‍ර කරගන්නා ලෙසට එම විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බවත්, තමා අදාළ පාසල් හතර අධීක්ෂණය කරමින් පවතින බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා. අදාළ පාසල් පවිත්‍ර කිරීමෙන් පසු අදාළ පාසල් බලධාරීන් සමග සාකච්ඡා කර යළි ලබන සතුදා ආරම්භ කළ හැකිද නොහැකිද යන සලකා බලන සිදුවන බවත් ඇය වැඩිදුරටත් එහිදී සඳහන් කළා කියලායි දිවයින පුවත්පත සටහන් කර තිබෙන්නේ.
1: Let's move to the Daily News newspaper. 74 foreigners arrested for fraud visa overseas. Furthermore, in detail, Fort Magistrate Pasan Amarasinghe yesterday ordered the remand of 74 Vietnam's nationals arrested by the Kolkata police on Wednesday on suspicion of committing financial fraud via the internet for violating visa conditions until 14th of May. Yeah?
0: අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. වියට්නාම් ජාතිකයන් 74 දෙනා ලබන 14 වෙනිදා දක්වා රිමාන්ඩ් ඒජේ අබේනායකයි වාර්තාව ගෙන තිබෙන්නේ. අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට සහ වීසා කොන්දේසි උල්ලංඝනය කළ බවට කොළඹ පොලිසිය පෙරේද අත්අඩංගුවටගත් වියට්නාම් ජාතිකයන් 74 දෙනා ලබන 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසම් අමරසේන මහතා ඊයේ නියෝග කළා කියලයි අද වැඩිදුරටත් දිවයින පුවත්පත සටහන් කළ තිබෙන්නේ. එතකම දිවයින පුවත්පත ඉෂාම් නුවන් ගණේවත ගිනන වාර්තාවකටයි මේ කළා මේ අවධානය යොමු කරන්නේ. හැක සල්ලි ගත්තා නම් යලි ගන්න එක අමාරු වැඩක්. මහාචාර්ය අනුරාධි හපුආරච්චි කියන කතාවක් අද දවසේදී වාර්තා කළ තිබෙනවා. භාණ්ඩාගාරයේ මුදල් ගිය ගිනුමින් ජාත්‍යන්තර හැකර් කෙනෙකු ඒ සල්ලි අරගෙන නම් විවිධ ආයතන වලට පැමිණිලි කරත් එම මුදල රටක රජයකට උවත් ආපසු ගැනීමට අපහසු බව මහාචාර්ය අනුරාධා හපුආරච්චි මහත්මිය සඳහන් කරනවා කියලයි අද දිවයින පුවත්පත සටහන් කළ තිබෙන්නේ. භාණ්ඩාගාරයට අහිමි වූ අමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල ගැන විවිධ පරීක්ෂණ ආයතන වලට පැමිණිලි කළත් එම මුදල් රජයට ගැනීමට හැකියාවක් තිබේද යන්න ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් මහාචාර්යවරිය මේ බව සඳහන් කළා. සාමාන්‍ය මුදලක් ලබා ගත්තත් සාමාන්‍ය වංචාවකදී මේක ටිකක් අපහසුයි යනුවෙන් ඇය සඳහන් කළා. මේ මුදල් නැවත ගන්න පුළුවන් නම් හොඳයි. ඒ ජාත්‍යන්තර හැකර් කෙනෙක් නම් මේ මුදල් ගැනීම අපහසුයි. මොවුන් තාක්ෂණිකව ඉතා ප්‍රබලයි. කිසිම සාක්ෂියක් ඉතුරු කරන්නේ නැහැ යයිද ඇය අවධාරණය කළා කියලයි අද දිවයින පුවත්පත සටහන් කළා තියෙන්නේ.
1: ලංකාදීප පුවත්පත සටහන් කරනවා වංචාව දූෂණය නාස්ති එහෙමමයි. කුරුණෑගල මහනගර සභාවේ මාලිමා මන්ත්‍රී ඉල්ලා අස්වේ. අද චාන්දනී දිසානායකයි මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ඉන්නේ ලංකාදීප පුවත්පතට. කුරුණෑගල මහනගර සභාවේ ජාතික ජනබලවේග නාගරික මන්ත්‍රී B.W. ප්‍රේමචන්ද්‍ර මහතා එම දොරේ ඉල්ලා අස්වේ මේ ලිපිය නාගරික කොමසාරිස්වරයාට බාර දී තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. වංචාව දූෂණය නාස්ති අවම කිරීමට අසමත් වීම නිසා තමා ඉල්ලා අස්වෙන බව ඔහු එම ලිපියෙන් දැනුම් දී තිබෙනවා කියලා තද තොරතුරු සටහන් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සටහන් වෙනවා ඇතුල් පිටුවල. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් අද මොනවද ඇතුල් පිටුවල සඳහන් වෙලා තියෙන්නේ කියලා. ඒ අනුව නගර සභා බල ප්‍රදේශය තුළ අනවසර වෙළඳාම, අනවසර ඉදිකිරීම් මෙන්ම නගර සභාවේ අනවසර අවිධිමත් ඉන්ධන භාවිතය අවිධිමත් ලෙස අතිකාල ගෙවීම සේවයට වාර්තා කර පිටවයාම නගරය පිරිසිදු කිරීමට නොහැකිවීම යන කරුණු කාරණා ගණනාවක් හෙළිදරව් කරමින් ඔහු මෙලෙස නිල්ලාස් වී තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. ඒ අනුව මහජන නියෝජිතයෙකු ලෙස අංක 1 ගංගොඩ චන්ද කොට්ටාසයෙන් වැඩිම මනාප ලබා නගර සභාවට තේරීපත් වුණු තමා මහජන නියෝජිත තනතුරේ ඉල්ලාස්වන බව නාගරික කොමසාරිස්වරයාටත් නගරාධිපතිවරයාටත් දෙපාර්තමේන්තු ප්‍රධානීන්ටත් දැනුම් දී තිබෙනවා කියලා තද ලංකාදීප පුවත්පත සටහන් කරනවා.
0: එතකම අපි අවධානය යොමු කරනවා මේ දිවයින පුවත්පතේ සටහනකට. සුජීව තත්සරයි වාර්තාව ගෙනෙන්නේ. සුඛෝපභෝගී බස් 200ක් මෙරට අධිවේගී මාර්ග සහ දුර්ගමන් සේවා සඳහා සුඛෝපභෝගී බස් රථ 200ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා කියලයි සටහන් කර තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුලතරතුරු සටහන් කර තිබුණා. ඊට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී MAN ධම්මික රත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා. මෙම සුඛෝපභෝගී බස් රථ ආනයනය කිරීම ප්‍රධාන අරමුණ වන්නේ දීර්ඝ නිවාඩු දිනවල සහ උත්සව සමයේදී කොළඹ සිට ගම්බිම් බලා යන මගී ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා. ආනයනික බස් රථවලින් 170ක් පමණ අධිවේගී මාර්ගවල සේවාවන් සඳහා යොද වීමට බලාපොරොත්තු වන බවත්, සෙසු බස් රථ කොළඹ සිට අනෙකුත් දුරගමනාන්ත දක්වා ධාවනයට යොදවන බවත් ධම්මික රත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද දිවයින පුවත්පත සටහන් කරන්නේ.
1: ඒකම ගිහන් දැන් අපි ඊයේ දවසේදී සඳහන් කළා මේ ලාෆ් ගෑස් මිලෙහි වැඩිවීම සම්බන්ධයෙන් අද ලංකාදීප පුවත්පත සටහන් කරන රයිස් සහ බිරියානි මිල රුපියල් 25කින් ඉහළට. කඩේ ලාෆ් ගෑස් නම් තවත් ගාන වැඩි කියලා තමයි යොහන් බහසුර ගෙනන වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ. රයිස් සහ බිරියානි ඇතුළේ මාහාර කාණ්ඩයට ඇතුළත් ආහාරවල මිල රුපියල් 25කින් ඉහළ දැමීමට තීරණය කළ බවත් නව මිල ඊයේ මාධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක

0: ලිටරද ලාෆ්ද
1: ලිටර කොත්තුවක් දෙන්න කියලා තමයි වැඩිපුර කියන්න වෙන්නේ. හරි, අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරු අපි නැවත හමු වෙමු ලක්කන මෝර්නින් නිවුස් සලට් එක ආරාධනා කරන ඔබට FM 93.5 ලක්කන මෝර්නින් නිවුස් සලට් එක එකතු වෙන්න. ලක්කන මෝර්නින් නිවුස් සලට් හංගින වෙලාව මතක කරනම් වෙලා උදෑසන 6යි
0: විනාඩි 56යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මේ උත්සව සමය රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝ වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
4: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත් වෙන චිලින්ටන් කිඹුලව් දැල්ල.

0: සූදානම් දවසේදී විදේශ පිටුවට අවධානය යොමු කරන අද ඡායාරූප සහිත මේකල වාර්තා කළ තිබුණ මේ දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට මේ ඉරාන වැසියෝ ඔසාමය ඉල්ලා පාරට බසිත කියලා දවසේදී සටහන් කරලා තිබුණා. මේ ඡායාරූපයක් සහිතව මැද පෙරදිග කලාපයේ ඉරානයට දිගු කාලීන සාමයක් උදා කිරීම සඳහා ඇමරිකාව සහ ඉරාන් රාජ්‍ය යාත්‍රා කරුණු 14කින් සමන්විත අවබෝධතා ගිවිසුමකට ලැබීමට අවධානය යොමු වී තිබෙනවා කියලා ඡායාරූප සහිතව දවසේදී වාර්තා කළ තිබුණා. ඉරානයට සාමය අතවනයි කියලා අද සටහන් කරලා තිබෙන්නේ. අපි මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගන්න කැමතියි. අපිත් එක්ක දවසේදී තින්නවා ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක චන්දන මාර්සිංහ, ලකන ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකරතුමන්. ඉතින් අපි ඔබතුමන්ගෙන් දැනගන්න කැමතියි දැන් මේ තත්වය මොන වගේ තත්වයක්ද, ඉරාන ඇමරිකානු සාමය සම්බන්ධයෙන් මොන වගේ තත්වයක්ද දැන් උද්ගත වෙලා තියෙන්නේ කියලා.
1: ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ සටන් විරාමයේ තාම ක්‍රියාත්මකයි කියලා. හැබැයි ගහන් මේ වෙද්දී හෝමස් සමුද්‍ර සන්ධිය වගේම ඉරානයේ ටෙහරාන් ඇතුළු ප්‍රදේශ ගණනාවක පිපිරීම් වාර්තා වෙලා තියෙනවා. කියන්නේ ඇත්තටම දැන් ඇමරිකාවේ ප්‍රහාරක යාත්‍රා තුනක් හෝමස් පසු කර යන්න හදද්දී ඉරානෙන් බාධා එල්ලලා තියෙනවා. මොකද කියන්නේ ඉරානයේ ප්‍රහාර එල්ල කළා කියලා. නමුත් නෞකාවලට හානියක් සිද්ධ වෙලා නැහැ. වුණාට ඇමරිකාවෙන් ප්‍රතිප්‍රහාර එල්ලලා තියෙනවා. ඒ ප්‍රතිප්‍රහාරවලදී ජනාධිපති ට්‍රම්ප් කියනවා ඉරාන යාත්‍රා ගණනාවක් විනාශ වුණා කියලා. එතකොට මේ හෝමස් සමුද්‍ර සන්ධිය අසල දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවක් සිද්ධ වෙලා තියෙනවා සහ ප්‍රහාර එල්ලලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට නැව් කීපයක් යාත්‍රා කීපයක් විනාශ වෙලා තියෙනවා. ඉරානය කියන්නේ ඇමරිකා යාත්‍රාවලටත් හානි සිද්ධ වුණා කියලා. කොහොමද ඒ නිශ්චිත තොරතුරු තාමත් ලැබිලා නැහැ. ඒ සිද්ධියෙන් පස්සේ ඉරානයේ ප්‍රදේශ කීපයකම පිපිරීම් වාර්තා වෙලා තියෙනවා. ටෙහරානිය, ඊට පස්සේ බණ්ඩක් තමීල්, කේෂ්මී කියන දූපත්වලටත් ප්‍රහාර එල්ල වෙලා තියෙනවා. ඔවුන් කියන්නේ වෙඩි හුවමාරුවක් විප්ලවී ආරක්ෂක බලකායේ යුද්ධ මධ්‍යස්ථාන ඉලක්ක කරලා ප්‍රහාර එල්ල කරා කියලා තමයි ඇමරිකාව කියන්නේ. ඇතරතර ඉරානය කියනවා තමන් ප්‍රතිප්‍රහාර එල්ල කරා කියලා සතුරු කඳවුරු ඉලක්ක කරගෙන. කොහොම වෙතත් මේ වෙද්දී තව දැන් ආපහු අර පැවති තත්ත්වයේ යම්මාකාරයක වෙනසක් හටගෙන තියෙනවා. ගැටුම් වාර්තා වෙලා තියෙනවා. සිද්ධවෙච්ච හානි පිළිබඳව තාමත් තොරතුරු ලැබිලා නැහැ. මේ පසුගිය පැය කීපය අතරතුර තමයි මේ සිද්ධි වෙලා තියෙන්නේ. ඒ නිසාම ආපහු දැන් ලෝකයේ තවත් දරුණුතම කිහෙද වාචකගෙන ඉන්ධන මිල ගණන්වලටත් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ජාත්‍යන්තර බලශක්ති ආයතනය කියන්නේ බලශක්ති වෙළඳපොළ අස්ථාවර වෙලා තියෙනවා. ඒ වගේම යුද්ධය තවමත් තිබ්බොත් එහෙම අමතර සංචිත මුදා හරීමට කටයුතු කරනවා සහ නිකුත් කරන්න සිද්ධ වෙනවා කියලා ඔවුන් කියනවා. දැන් අතරතුර ඉරාන උපාය මාර්ග අධ්‍යන ආයතනය කියනවා රබ කියපු කරුණු 14 වෙනි සමන්විත යෝජනා මාලාව පිළිගැනීමට ඉඩක් නැති වෙයි කියලා. ඇමරිකාවේ යෝජනා මාලාව පිළිගත නොහැකි තත්ත්වයක පවතිනවා කියලා ඔවුන් කියන්නේ. හේතුව ඉරානයේ යම් යම් අවශ්‍යතා ඉමගින් ඉෂ්ට වෙන්නේ නැහැ කියන කාරණේ. හැබැයි ට්‍රම්ප් ජනපති කියන්නේ සටන් විරාමය තවමත් ක්‍රියාත්මකයි කියලා. කොහොම වෙතත් තවමත් අවිනිශ්චිත තත්ත්වයන් මතුවලා තියෙන දේ මේ පසුගිය පැය කීපය තුළ ඇතිවෙච්ච වෙඩි හුවමාරු නිසා ඒ තත්ත්වය තවදුරටත් උත්සන්න වෙලා තියෙන්නේ.
0: දැන් අර ගුවන්ින් එල්ල කරපු ගුවන් ප්‍රහාර වෙනුවට දැන් අර මුහුණට මුහුණලා සටන් ක්‍රමයක් විදිහට ඉදිරියට එන්න පුළුවන් වෙයිද මේ යන තත්ත්වයක් එක්ක?
1: හොම සමුද්‍ර සන්ධිය අසලදී සිදුවලා තියෙන වෙනි ක්‍රියාමාර්ගයක් තාමත් ගොඩබිම් මෙහෙයුම් පිළිබඳව නිශ්චිත තත්ත්වයක් නැහැ. අනිකුත් කලාපවල ඉරානයේ කියන්නේ ගඩොබිම් මෙහෙයුම් සිද්ධ කරන්නට ආවොත් එහෙම ඒ තමයි සතුරාගේ විනාශය කියලා ඉරානයේ පවසන්නේ. තවමත් අර දුර සිට එල්ල කරන ප්‍රහාර සහ වෙඩි හුවමාරු වීම තමයි දක්නට තියෙන්නේ.
0: දැන් ඒකත් එක්කම මේ චන්ද්‍රමාර්ස මහතා අපි පොඩ්ඩක් මේ ඉරානීය මේ පිහිටීම පිළිබඳව පොඩ්ඩක් අපි සඳහන් කරමු.
1: ඉරාන පිහිටීම ගත්තොත් ඇත්තටම ඉරානය කියන්නේ භූමිය කඳු සහිත තැනිතලා සහිත ප්‍රදේශ කිහිපයක්. එතකොට ඉතා විශාල භූමි ප්‍රදේශයක්. මේ තැනිතලා සහ කඳු ආශ්‍රිත ප්‍රදේශයින්ද තමයි ගඩබිම් මෙහෙයුම් සිදු කිරීමේ අපහසුතාව මතු වෙලා තියෙන්නේ. ඒ නිසාම තමයි ඉරානය කියන්නේ අපි අසලට ආවොත් ප්‍රශ්න වෙනවා. ඒ නිසා ඉරානය දැන් ඉතාම බරපතල විදිහට අවධානය යොමු කරලා තියෙන්නේ ගල්ෆ් කලාපයේ අනෙකුත් රටවල් තමන්ගේ භූමිය සතුරන්ට ලබා දෙයි කියන මතවාදී තමයි ඉරානය කියන්නේ. ඒ භූමිය විදිහට ලබා දුන්න මොකද වුන් කියන ඉරානයට ගොඩබිමින් ඇවිල්ලා පහර දෙන්නට සතුරන්ට හැකියාවක් නැහැ. මේ පිහිටීම නිසා යම් විදිහකින් අසල්වැසි රාජ්‍යයන් ඒ සඳහා අවස්ථාව ලබා දුන්නොත් එහෙම වුන්වත් ඉලඟ කරනවා කියලා වුන් කියන. මොකද අර තියෙන කාන්තාර ප්‍රදේශ සහ සැඟවි සිටීම හැකියාව කඳු සහ සමහරලාට බොහෝ වෙලාට භූගතව තියෙන ඇතැම් ස්ථාන තියෙන ඉරානයේ රහසිගත විදිහට පවත්වන මධ්‍යස්ථාන මේ හමුදා ස්ථානගතව ඉන්න පුළුවන්. එහින්දා ඔවුන් දැඩි විශ්වාසයෙන් කියනවා ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කළොත් එහෙම ඒ සතුරාගේ අවසානය කියලා.
0: බොහොම ස්තුතියි ඔබතුමන්ට දවසේදී අපිත් එක්ක එකතු වෙලා විදේශ පුවත් විශ්ලේෂණ දෙක උනාට අපි යන හදන්නේ ක්‍රීඩා පිටුවට මොනවද වාර්තා වන ක්‍රීඩා තොරතුරු කියලා ඔයාලා බලන්න.
2: ස්පෝර්ට්ස් රවුන්ඩප්
3: ශ්‍රී ලංකා පාකිස්තාන එංගලන්ත තුන් කොනෙක් දින තරගාවලියක් කියලා අද දින වෙන පුවත්පත් සටහන් කළ තියෙන ක්‍රීඩා තොරතුරු විදිහට ලෝක කුසලානයට පෙර කරච්චියේදී සූදානම් ප්‍රින්ස් ගුණසේකරගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. ලබන වසරේ පැවැත්වෙන එක් දින ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස මේ වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව පාකිස්තානය සහ එංගලන්තය අතර තුන් කොනෙක් දින තරගාවලියක් පාකිස්තානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. දිනමින පුවත්පතේ අංජනගේ කාටුනය 2025දී මත්පැන් ලීටර 134ක් බීලා අපෙනුත් රටට සේවයක් වෙන්න බෑ සර් කියලා තමයි සටහන් වෙන්නේ.
0: ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනය සජබින් එක එක්කිනා දැහගන්නවා කියනකොට සජබේ නිශ්ශබ්ද මුඛද බං පණින ගිම්බෝ එළියට එනකන් වෙන්නේ නැති කියලායි අද Facebook කාටුනෙන් කියලා තියෙන්නේ.
3: ලංකාදීප පුවත්පතේ පංකජ රවින්දගේ සරදම් කාටුනේ පළාත් සභා ඡන්දේ නොති ආණ්ඩුව කල්මරණවලු. ඒකද මේ ආණ්ඩුව රනිල්ගේ අඩිපාරේ යනවා කියන්නේ කියලා අද ප්‍රශ්නාර්ථයකුත් සමගින් තොරතුරු සටහන් වෙනවා පංකජ රවින්දගේ සරදම් කාටුනේ.
0: මේ දිවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේ අපි තෝරගන්නවලා කරන මෝනින් නිවුස් සරත් නිමා කරන විපක්ෂයේ වැඩේම ආණ්ඩුව අසමත් කියන එක. ඔන්න බලපං සිංහල ශබ්දකෝෂේ නසමත් කියන වචනේ තහනම් කරලා අයින් කරලා දානවා ළඟදීම කියලායි අද ශ්‍රී සමයන් කාටුනින් කියලා දෙන අපි ලක්ෂණ මෝනින් නිවුස් වලට අදට මේ විදිහට නිමාවටපත් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
3: වාසනාවන්ත සතියන්තයක්.
4: අකුරු අතර පුවත් සොයන පත්තරේ
5: සහයෝගීතා අනුග්‍රහය
6: කොටු දෙකට දා

0: ගුඩ් මෝර්නින් වෙලාව 7:01.
1: වෙලාව ඔබ වෙත ගෙනා
2: හැංගි හැංගි බැඳගෙන වෙසනත මුද එළියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අල්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන් ක්‍රීවී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: good morning subudasanak 7:00 vinadi 7:00 velawa
1: good morning subudasanak
0: morning adu kavadda adu 8 wenida
1: may 8 wenida ada api hambenne sikurada dawasak iting
0: adu satyantayak
1: lassana dawasak
0: hari අදපොම නිවි නමකද අද නෑ මොකත්
1: නෑ මම මේ පොඩ්ඩක් කල්පනා කළා මේ සමහර අපි උදේට කතා කරන කාරණා නිසා කාගේ හරි හිත රිදෙන්න පුළුවන්
0: ඔව් ඒක ඇත්ත
1: කවුරු හරි සතුටු වෙන්න පුළුවන්
0: ඔව් කාගේවත් හිතක් රිද්දන්න අපිට ඕන නෑ නේ ඇත්තටම
1: ඊයේ මට එහෙම පොඩි Facebook එකේ එක්කෙනෙක් ඇවිල්ලා පොඩි
0: දෝෂාරෝපණයක් කරාද
1: ඒක ෆේක් account එකක්
0: එහෙනම් ගණන් ගන්න
1: ෆේක් නෙමෙයි සමාවෙන්න ඒක ලොක් කරපු ප්‍රොෆයිල් එකක් ලොක් කරපු ප්‍රොෆයිල් එකකින් සාමාන්‍යයෙන් කමෙන්ට් එකක් ගහම මම 7-5කට ගණන් ගන්න නැහැ බොරු නම් වලින් එනවටත් එහෙම තමයි
0: ඔව්
1: ඒ කියන්නේ යාට ඇයට හෝ ඔහුට තමන්ගේ
0: සැබෑ මුහුණ
1: ඔව් ඇත්ත தත්ත්වෙ පෙන්වන්න බැරුව
0: ඕකේ
1: ඇවිල්ලා ඇය දරණ හෝ ඔහු දරණ මතයක් ප්‍රකාශ කරනවා කියලා කියන්නේ ඍජු කශේරුකාවක් සහිතයක් වෙන්න බෑ.
0: හරි හරි. ඔයාට තරහ ගිහින් ඉන්නේ දැන්. හරි කියන්නකෝ.
1: ඕ. නෑ මම කියන්නේ මේ අපි ඒක පැත්තකින් දින්න.
0: ඔව් ඔව්.
1: ඔබ ඔබේ
0: අනන්‍යතාවය පැහැදිලිව කියන්න බැරි නම් නේද?
1: ඔබට අපි හිතමු මේ කතාව පැත්තකින් ඉඳලා Facebook එකේ වෙන කොහේදී හරි තැනක. ඔබ නිර්නාමික දුරකතන නමුතුමක් දෙනවා.
0: ඔව්.
1: දීලා කාට හරි challenge කරනවා.
0: ඔව්.
1: කාව හරි විවේචනය කරන
0: හරි
1: ඔබ නිර්නාමික ලිපියක් යවනවා
0: හා
1: ඔබ SMS එකක් යවනවා නම්බර් එක හයිඩ් ඔප්ෂන් එකට දාලා
0: ඔව්
1: එහෙම කවුරු හරි ඉන්නවා කියන්නේ කියන්නේ ඔබේ පෞරුෂයේ මොකක් හරි අවුලක් නේ ගොඩාක් ලංකාවේ ෆේක් account ready මේ මෑතකදී කරපු සමීක්ෂණයකින් හෙළිවලා
0: තියෙනවා
1: මම අර කතාවෙන් ඉන්නේ මෙන්න මෙහෙමයි ෆේක් මිනිස්සු හා ෆේක් ප්‍රතිරූප ගොඩනගමින් ඉන්නවා මේ යම් යම් සමාජ තලවල ඒක ඔබේ ආයතනයේ වෙන්න පුළුවන් සමාජ මාධ්‍ය වෙන්න පුළුවන් ඕනෑම තැනක කවුරු හරි කෙනෙක්ට එහෙම කරන්න තියෙන ඕමනාව ඇත්තටම ඔහු පවුනේ
0: නැත්තම්
1: පවු එතකොට අනුකම්පා කරනවා ඉරින්න අපිට වෙන මුකුත් කරන්න බෑ

අතරයිෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: හතයි විනාඩි 25යි. තලපති විජේ මහත්තයා දින්නා වගේ නෙවෙයි. දින්නට පස්සේ දැන් සෑහෙන අර්බුදයක.
1: ඔව්. අයි දැන් කියපුවා කරන්නත් එපයි.
0: ඔව්. තාම තිවුරුම් දීමේ අවස්ථාවට එන්න බැරි වුණා.
1: අහහ.
0: ඒකට හේතුව එයාට අර 100 ගාන හදාගන්න බැරි වීම.
1: ඔව් නේ.
0: බහුතරයේ ප්‍රශ්නය.
1: අහහ.
0: රයිට්. ඒක ඒ පැත්තේ. අනිත් පැත්තෙන් ඉරානයේ ඉක්මනට අවසන් වෙනවා කියලා ට්‍රම්ප් මහත්තයා කියපු එක.
1: අනේ හැමදාම මුකාක් හරි කිය කිය ඉන්නවනේ නේ.
0: තව 48යි කියන.
1: තව 7යි කියනවා.
0: ඔව්. ගොඩාක් ඒවා කියනවා තාම නෑ. එක්කෝ කවුරු හරි එහෙන් ඉරානේ හරි එක්කෝ ඇමරිකාව හරි කවුරු හරි ඉවර වෙලා හරි යුද්ධ කරනවා නම්
1: මොකක් හරි ඉවරයක් වෙන්න ඕනේ.
0: කාගේවත් විනාශයක් ප්‍රාර්ථනා

0: வந்தேன். நமுத் மே மிக இவரவின பாட்டாக் நே ஹரி ரைட் ஏ கோமுனத் அபி மே அபி அனுக்ராக்கி மதாக்கில் இல்லைங்க சிந்துவட்டு கீழ ஜாத்திக்கு உத்தனை மண்டலி பேத்துட்டேன் විජය නිෂ්පාදන ගැන
1: කෑමටික රසට හදාගන්න ඔබට ඕන කරන ඒ නිෂ්පාදන ටික විජය කියන නමින්ම මිලදී ගන්න කියලා කියනවා. දැන් වාට ලංකාව විතරක් නෙවෙයි පිටරටක ජීවත් වෙන කෙනෙක්ට වුණත් ඔන්න දැන් විජය නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්කම තියෙනවා ඒ වෙළඳසැල් වලින්. දැන් ඔබ දන්නවා ජපානයේ තලුතින් ඔන්න විජය නිෂ්පාදන ඔබට මිලදී ගන්න පුළුවන් විදිහට විජය නිෂ්පාදන ආයතනය කටයුතු කරලා තියෙනවා. ඉතින් අවශ්‍ය විදිහට කටට රසට කෑමටික හදාගන්න අර ලංකාව රසට කෑම ටිකක් කනවා නම් ඔන්න ඔයාට දැන් විජය නිෂ්පාදන ජපානයේදීත් හොයාගන්න අවස්ථාව තියෙනවා.
0: රයිට් ඒ වගේ මතක් කරනවා අපි ධන නිධානය ගැන ලොතරැයි ගන්නවා නම් මේ දවස්වල වැඩිපුරම ගන්න ඕනේ ධන නිධානයේ ලොතරැයි.
1: ධන නිධානය කියලා කිව්ව මේ ටිකට් එකේම තියෙනවානේ වාසනාව කොච්චරක්ද කියන එක. ඉතින් නිධානයක් ඇදුනා වගේ තමයි ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ලොතරැයි බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔන්න තවත් වැඩි වැඩියෙන් වාසනාව අරගෙන ඉන්න සන්ඩේ බෝනස් අවස්ථාව ඔබට උදා කරලා දීලා තියෙන්නේ. ඒ සුපුරුදු තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලින් ගල්පගෙන රුපියල් 10,000ක තෑගි රසක් දිනා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් තවත් බලබල ඉන්න එපා. දකින දකින තැනින් ඔයාට ධන නිධානය ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න පුළුවන්. මේ මැයි මාසයේදී ඔබත් කෝටිපතියෙකු 20 ලක්ෂපතියෙකු වෙන ගමන් සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දිනයකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න කියලා ජාතික ලොතරැයි මණ්ඩලය ඔබට සිහිපත් කරනවා.

0: හතයි විනාඩි 30යි වෙලාව අපේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔබව වාසනාවන්තය කරපු ඊයේ දවසේ ඔබට වාසනාව ගෙනාව ටිකට් පත්වල නිල ප්‍රතිඵල ටික තමයි මේ මතක් කරන්න සූදානම් වෙන්නේ. අපි බලමු මහජන සම්පත 6182 දිනුම් වාරය ඔබට කොහොමද වාසනාව උදා කරලා තියෙන්නේ කියලා. ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය R, ජය අංක අංක 3, අංක 1, අංක 4, අංක 7, අංක 2 සහ අංක 7. ගොවිසත S අක්ෂරයත් එක්ක අංක 11, අංක 17, අංක 52 සහ අංක 58. එත් එක්කම මෙගා පවර් 2530 දිනුම් වාරය ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය Q, මෙගා පවර් සුපිරි අංකය වුණේ අංක 4, ජය අංක අංක 5, අංක 14, අංක 66 සහ අංක 75. ධන නිධානය ඊ අක්ෂරයත් එක්ක අංක 7, අංක 10, අංක 28 සහ අංක 53. හඳහන මීන ලග්නයේ තමයි ජයග්‍රහි ලග්නය බවට පත් වෙන්නේ. ජය අංක අංක 16, අංක 37, අංක 39 සහ අංක 50. අද සම්පත R අක්ෂරයත් එක්ක අංක 4, අංක 7, අංක 2 සහ අංක 7 ඔබට වාසනාව ගේනවා. NLB ජය R අක්ෂරයත් එක්ක බිංදුව අංක 5, නැවතත් අංක 5 සහ අංක 1. සුබ දවසක් කටක ලග්නයත් එක්ක අංක 16, අංක 57 සහ අංක 62 ඔබට වාසනාව ගේන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.
1: 7:32 වෙලාව. අද බර්ත්ඩේ පාටි එකක් තියෙන හවස.
0: ඒක
1: සාමාන්‍යයෙන් ජයටම කරන බර්ත්ඩේ පාටි
0: එක. කාගේද බර්ත්ඩේ එක?
1: අපේ මේ රනිල් සර්ගේ බර්ත්ඩේ එකද?
0: රනිල්
1: සර්. රනිල් ඇන්තනි.
0: ආ! හැපි බර්ත්ඩේ ඔව් මන් දන්නවා.
1: එයාගේ 35 වෙනි බර්ත්ඩේ එක කියලා කියමු අපි.
0: 35 නෙවෙයි ඇත්තටම නේ.
1: අත්තම ගාන එක නෙමෙයි අර. පේන ගාන කියන්නේ. රයිට් එතකොට අපි එහෙනම් සුබ පතනවා මේ හැපි
0: සතුටින් ඉන්න
1: මේ අපි වහගෙන ඔෆිස් එන ගම
0: රයිට්
1: යා කැම සින්දුවක් මේක.

0: హతాయ్ వినాడితిస్ హయాయ్ వెలావ.
1: නූතන මානවය ගැන අපි පහුගිය දවස්වලත් කතා කළා. සූ මේ හෝමෝ සේපියන් සහ ඉරෙක්ටර්ස් ගැන නියන්ඩතාර් ගැන කතා කළා. එතකොට නූතන මානවයා වෙන හෝමෝ සේපියන්ස් ලෝකයේ තුල මුලින් පේන්න පටන් ගන්නේ මීට අවුරුදු 103කට විතර එහා පැත්තේ. 103ක් 103 මාරක් විතර දක්වා කාලෙකට කලින්. එතන ඉඳලා මේ දක්වා මානව ශිෂ්ටාචාරයේ නොනැසී පැවතගෙන ඉන්නේ ප්‍රධාන කරුණු කීපයක් යටතේ. ඒගොල්ලෝ සබා දහමට අනුගත වෙච්ච විදිහට.
0: අනුගත නොවිච්ච කට්ටිය කොහොමද වඳ වෙලා ගියේ කියලා අපි කිව්වා දවස්වල.
1: එතකොට මේ හැම එකක්ම අවසානයේ නිසි ශරීර සෞඛ්‍ය තත්වයන් පවත්වා ගැනීම. ඕනම දෙයකට ඔරොත්තු දෙන විදිහට තමන්ගේ හෙල්ත් එක. සෞඛ්‍ය පවත්වා ගන්න එක තමයි. ඔය සේපියන් ගත්තත් අද ඉන්න කාව්‍ය ඔයා උනත්
0: අසංක මම උනත් අසංක ඔයානේ.
1: ඔව් මේක මාරු කරගන්න බා ලොකු විනාශයක්
0: කියන්නේ. ඔව් ඔව්
1: කොහොම නමුත් සෞඛ්‍ය කියලා කියන්නේ සමස්ත මේ මිනිස් ජීවනාලියේ පදනම.
0: අනිවාර්යයෙන්.
1: දැන් හැබැයි අන්න ඒ කියන සෞඛ්‍ය ලොකු අවධානමක තියනවා කියලා අපිට ලෝකයේ දිහා බැලුවමත් පේන්න තියෙනවා.
0: ඔතනින් ඇවිල්ලා දැන් කොතනටද එන්න හදන්නේ?
1: අලුතෙන්ම වෛරස් එකක් ඇවිල්ලා කියලා දන්නවනේ.
0: අලුත් වෛරස් එකක්. ඔව්.
1: අලුත්ම වෛරස් එක නේද? අලුත්ම වෛරස් එකේ රෝගීන් කීප දෙනෙක් වන්න පහුගිය පැය 24 ඇතුලේ හම්බුණා. එතකොට මේක කොහොමද ඉස්සරහට ව්‍යාප්ත වෙන්නේ කියන එක පස්සේ කතා කරමු.
0: හරි.
1: නමුත් ලෝකේ හැමතිස්සෙම සෞඛ්‍ය කියන එක දැන් තියෙන අවධානම. ඔයත් එහෙම තමයි. මේ ඉන්නවා හවස වෙනකොට හෙම්බිරිසාවක් හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ හරි අවිනිශ්චිතයි. කොහොම නමුත් ලංකාවේ සමාජයේ අපේ විශේෂයෙන්ම ලොකුම ජයග්‍රහණයක් තමයි අපිට නිදහස් අධ්‍යාපනයේ වගේම නිදහස් සෞඛ්‍ය සේවාවක් තියෙනවා. ඉඳලා හිටලා පිකටින් එකක් කරාට, වැඩ වර්ජනයක් කරාට නේද, රෝගීන් ඉඳලා හිටලා අපහසුතාවයට පත් වුණාට
0: හොඳ සෞඛ්‍ය සේවයක්, හොඳ අධ්‍යාපන මේකක් තියෙනවා.
1: අපේ රෝහල් පද්ධතියට අඩිතාලම් වැටෙන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ. ඒ කියන්නේ 48 නිදහසින් පස්සෙත් අපේ රටේ ජනතාවට නොමිලේ සෞඛ්‍ය සේවාව ලබා දීමේ ප්‍රතිපත්ති තීරණේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අදටත් අපිට ආණ්ඩුවේ හොස්පිටල් එකට ගිහිල්ලා බෙහෙත් ටිකක් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ.
0: නොමිලේ.
1: ඔව්. එතකොට මේ කලාපේ අවම මාතෘ මරණ, ලදරු මරණ, බෝවන රෝග පාලනය, ආයු අපේක්ෂාව ඉහළ යාම වගේ ඔය දර්ශකවල ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සෞඛ්‍ය සංවර්ධනයේ උදෙසා ආදර්ශයක් ලෝකයට සපයලා
0: තියෙනවා.
1: ඉතින් අපි ඒ පැත්තෙන් ගත්තම සතුටු වෙන්න
0: ඕනේ. අනිවාර්යයෙන්.
1: අපි හැමතිස්සෙම කතා කරනවානේ මේ අපේ රට මෙහෙමයි මෙහෙමයි, නෙගටිව් ඒවානේ කතා කරන්නේ.
0: ඔව්. මෙන්න පොසිටිව්.
1: මේ බලන්න පොසිටිව්. ඉතින් අපේ රටේ මේ ඔබ ඉපදිලා ඉන්න රට ගැන ආඩම්බරයක් හිතෙන්නේ නැද්ද? හැමතිස්සෙම අපි කියනවා 76 වසරක සාපේයි අරකයි මේකයි. හරි. හැබැයි මෙන්න හොඳ දේවල්. ප්‍රශ්න තියෙන තැන් තියෙනවා. 100%ක් අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය ශේෂ්ත්‍රේ හොඳයි නෙවෙයි. අපි කියන්නේ කලාපයේ අනිකුත් රටවල් වලට සාපේක්ෂව ගත්තම ලංකාවේ යම් මට්ටමක තියෙනවා. නේ? දුෂ්කර ගම්මානවල ජනතාවට මේ කියන සේවාවේ අඩුපාඩුකම් ඇති.
0: ඔව්.
1: ඒගොල්ලන්ට අයිතිවාසිකමක් විදියට මේක භුක්ති විඳින්න අවස්ථාවක් දෙන්න ඕනේ. නමුත් මේ තියෙන තත්ත්වය තවදුරටත් වර්ධනය කිරීම උදෙසා රජයට, ඒ වගේම සෞඛ්‍යංශවල ප්‍රධානීන්ට, රටේ මහජනතාව විදියට අපිට අපි හැමෝටම වගකීමක් තියෙනවා. මොකද එහෙමුණොත් තමයි අර අපි සංවර්ධිත රටක් බවට
0: පත් වෙන්නේ.
1: අන්න එතනට එන්න නම් තව තව ටිකක් තියෙනවා අපි achieve කරන්න ඕනේ තේවා.
0: ටිකක් පොඩ හිමින් යන ගමනක් නෙමේ එකනේ.
1: ඔව්. දැන් නිදහස් සෞඛ්‍යයට තියෙන ලොකුම අභියෝගය තමයි මොකක්ද? දැන් මේ
0: ඔක්කොම අභියෝගයක් වෙලා තියෙන්නේ.
1: මේ දවස්වල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහෙම විවිධ අනාවරණ කරමින් තියෙනවා. ඒගොල්ලෝ කියනවා නිදහස් සෞඛ්‍ය ලෙඩ ඇඳට වැටිලා කියලා. 2015 පස්සේ රජයේ රෝහල්වල වෛද්‍යවරු, හෙදියන් සහ වෙනත් කාර්ය මණ්ඩල සෞඛ්‍ය පහසුකම් විධිවත්ව සංවර්ධනය වෙලා නැහැ කියලා. අන්න ඒ නිසා මේ කියන කාරණාවත් බැහැර කරන්නම බෑ.
0: ටිකක් දරුණු තත්ත්වයක් නේද?
1: මේවට අවධානය දීලා මේවා තවදුරටත් නේද සංවර්ධනය කරන්න අවශ්‍ය කරන පියවර ගන්න තමයි මේ කියන දේවල් සම්බන්ධව මේ අවධානය යොමු කරන්නේ. මොකද හොස්පිටල් එකට යනකොට, ගමේ හොස්පිටල් එකට යනකොට එතන බෙඩ් ටික නැත්තම් මිනිස්සු අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා අද අපි මේ කතා කරපු කාරණාවල අපි එක පැත්තකින් සතුටු වෙනවා කලාපේ හොඳම සෞඛ්‍ය සේවාව අපිට තියෙනවා. නමුත් ප්‍රශ්නත් නැතුවම නෙවෙයි.
0: අනිවාර්යෙන්.
1: අන්න ඒ නිසා හැමතිස්සෙම ප්‍රශ්න වලින්ම අල්ලගන්න නැතුව නේද?
0: ඔතනකිනුත් අල්ලගෙන තව සෞඛ්‍ය ශාස්ත්‍රයේ වැඩි දියුණු වෙන්න දේවල් තියෙනවා නම් ඒ ටික ගොඩ දාගත්තා නම් හරිනේ.
1: ඔය සෞඛ්‍ය කියන කේදී කාර්ය මණ්ඩල අඩුව එහෙමත් ප්‍රශ්න ටිකක් තියෙනවා.
0: අහහ.
1: ඒ නිසා ඒව ගැන අවධානය යොමු කිරීම හරිම වැදගත්. මොකද අපි නිදහස් සෞඛ්‍ය මත සෑහෙන පිරිසක් මේ විවිධ රෝගවලට නේද අවශ්‍ය කරන ප්‍රතිකාර ගන්න රටක මිනිස්සු. ඉතින් අර වකුගඩු රෝගීන් ඊට පස්සේ අපි දන්නවා කොච්චරනම් නේද සාමාන්‍ය රජයේ රෝහලක අද උදේ මේ දැන් ගිහින් බැලුවොත් කොච්චර ඉන්නවද පොලිමේ.
0: අහහ.
1: එහෙම නැත්තම් දුරබැහැර ප්‍රදේශවලින් ඇවිල්ලා.
0: සමහර විට ඇඩ්මිට් වෙන්න පුළුවන් නේ බෙහෙත් ටික ගන්න වෙන්න පුළුවන්. මේ කියන කාරණා දෙකටම.
1: ඒ නිසා මේ
0: ලිස්ට් වල කොච්චර ඉන්නවද ඔපරේෂන් කරගන්න.
1: අන්න හරි. ඔය හાર્ට් ඇටැක් සම්බන්ධව එහෙම විශේෂයෙන්ම ඒ වගේ සත්කම බයිපාස් වගේ වෙ සෑහෙන මේ කියන්නේ කාලයක් දීර්ඝ කාලයක් රැඳී සිටින්න වෙනවා.
0: ඔව්.
1: ඒ ලිස්ට් වල. ඒ කියන්නේ යම්කිසි අවුලක් මේකේ තියෙනවා. නෑ කියනවා නෙවෙයි. තියෙනවා. අර යම් යම් රටවල් එක්ක සංසන්දනය කරද්දී අපි හොඳ තැනක ඉන්නවා.
0: අනිවාර්යයෙන්.
1: ඉන්දියාව වගේ රටක වකුගඩු සම්බන්ධව එහෙම නේද? පවතින තත්ත්වයන් එක ගත්තම අපේ රටේ එච්චර ලොකු අවුලක් නැහැ. බහුවඩු නෙමෙයි අවයව විකුණන රටක් නේ ඉන්දියාව කියන්නේ. ඉතින් අපේ එහෙම පොඩි එහෙම අර අපි කියන පොඩි කන්ට්‍රෝල් එකක් තියෙන තැන් තියෙනවා. සෞඛ්‍ය ශාස්ත්‍රය කියලා ගුවත් එහෙම එච්චරටම පිරිහිලා නැහැ. නමුත් බලධාරීන්ගේ අවධානය යොමු වෙන්න ඕනේ මේ කියන කාරණා ගැන.
0: එහෙම යොමු වුණොත් මේ සෞඛ්‍ය ශාස්ත්‍රය තවත් උස තැනකට අරගෙන යන්න පුළුවන්.
1: උසතනගරියන් ලොකු උඩ
0: බිල්ඩින් එකට වගේ
1: තට්ටු බිල්ඩින් එක.

0: හතයි විනාඩි 52යි.
1: පසුම්බියට වාසිකන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි. නැවුම් වෙනසක් අඩුම විලක්. අදම පැමිණෙන වෙනස වටහා ගන්න. මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත් වෙන චිලින්ටන් කිඹුලව් දැල්ල. මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: හතයි විනාඩි 52යි. දැන් අපි දන්නවා පෞගිය කාලයේ බලශක්තිය අර්බුදයේ කියන කාරණාවත් එක්ක ගොඩක් රටවල් ඒගොල්ලන්ගේ රටේ ජනතාවත් එක්ක රජයන් විසින් විවිධ පියවරයන් අනුගමනය කළා බලශක්ති අර්බුදයට විසඳුම් එක පැත්තකින් ගත්තම අර පිරිමැස්මෙන් පාවිච්චි කරා. මේක ගැන අපිත් කතා කළා. අපිත් ඔබට මතකයි
1: අනවශ්‍ය විදියට විදුලිය පාවිච්චි කරන්න එපා කියලා.
0: සුරකිමු ලංකා, එකතු වෙමු, එළිය දෙමු. මේ ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රොජෙක්ට් එකේම තව එක්තරා පැත්තකින් ගත්තොත් මේ බලශක්තිය සම්බන්ධ කොටසක්. ඒ නිසා තමයි අපි නිතරම මතක් කරේ පහුගිය කාලේ සිහිනුවණින් යුතු පරිභෝජනය සුරක්ෂිත අනාගතයක පදනමයි කියලා. ගෙදර ලයිට් එක දාන වෙලාව, ඕෆ් කරන වෙලාව, අයන් කරන වෙලාව, ෆ්‍රිජ් එක සම්බන්ධව නේද, අනවශ්‍ය විදුලි පහන් නිවා දාලා ඒකට අවශ්‍ය කරන විදියට අපි ලෑස්ති වුණා, පරිස්සම් වුණා. අදටත් ඒ කතාව වළංගුයි.
1: අන්න ඒ නිසායි අපි ඔබට උනත් කියන්නේ ඔයාගේ විදුලි බිලට තිත තියන්න දැන් කාලේ ඇවිල්ලා තියෙන්නේ. ඒ හරහා තව අමතර ආදායමක් උපය ගන්නවා නම් ඒ වෙනුවෙන් අවශ්‍ය කරන දේවල් ටික ඩීප්ටෙක් ආයතනයේ ඔබට ඉටු කරලා දෙයි. ඩීප්ටෙක් සෝලා ගැන මේ කියන්නේ. ඉතින් ඩීප්ටෙක් සෝලා එක්ක ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ ගෙදරට, කර්මාන්ත ශාලාවට, ව්‍යාපාරික ස්ථානයට සෝලා සිස්ටම් එකක් සවි කර ගන්නවා නම් බොහොම විශ්වාසයෙන් මේ ඩීප්ටෙක් කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙන්න. සුශේෂිය මිලාඩු කිරීම සහිතව ඩීප්ටෙක් සෝලා දැන් සම්බන්ධ කරගන්න පුළුවන්. 071 711 1 කියන නම්බරයකට කතා කරලා ඩීප්ටෙක් සෝලා ගැන වැඩි විස්තර වලට දැනගන්න පුළුවන්. ඒ වගේම නියත ධනයෝග හඳහන ගැනත් මතක් කරන්න ඕන. ඔයාගේ ජීවිතේ හීන යථාර්ථයක් බවට පත් කරන්න දැන් ඔන්න නියත ධනයෝග හඳහනට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ අවුරුද්දේ සුපිරි ජයග්‍රහකයෝ 3 දෙනෙක් බිහි කරලා තියෙන්නේ දසලක්ෂපතිව 61 දෙනෙක් එක්ක. ඉතින් අපි ඔබටත් කියන්නේ 40ක් වියදම් කරලා ඔයාගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ හඳහන ටිකට් එකත් එක්ක.
0: ලස්සන කියමනක් තියෙනවා මෙන්න මේ කතාව පොඩ්ඩක් මතක් කරලා යන්න සින්දුවට යන්න කලින්. ඉඩෝඩු කියොනිකන් කියන කීර්තිමත් කතුවරයා ලියලා තියෙනවා වෙල්ත් ෆෝ ඕල් ඇෆ්‍රිකන්ස් කියලා කෘතියක්. ඒකේ තියෙනවා ඔබේ රට කෙරෙහි ආඩම්බර වීමට ඔබේ රට ශ්‍රේෂ්ඨ වනතෙක් බලා සිටිය යුතු නැත. ඇත්තනි, අපි රට සංවර්ධනය වෙයි කියලා අපි
1: බලාගෙන
0: එදාට අපි ආඩම්බර වෙන්නේ නෑ. මේ වෙලාවෙත් අපිට ආඩම්බර වෙන්න පුළුවන් තැන්
1: තියෙනවා.
0: අර අපි කලින් කතා කළා
1: වගේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වගේ.
0: ඔව්, දැන් වගකීම් සහගත පුරවැසියෙක් වුණොත් අපේ රට මීටඩිය උස්සලා තියන්න පුළුවන්. හැබැයි අපි වගකීමක් නැති මිනිස්සු විදිහට හැසිරුණොත් එහෙම තමයි. ඔය කියන විදුලි අර්බුදයේ සම්බන්ධ වුණත්, බලශක්තිය අර්බුදයේ සම්බන්ධ වුණත් අපිට එහෙම වගකීමක් තියෙනවා. දැන් අපි හැමතිස්සෙම මතක් කරනවා අපේ රටේ ඉතිහාසය ගැන. ඉතිහාසයේ අපි බොරු කියන්න ඕනේ නෑ. මෙහෙන් ගෙනියන කුරුදු පොත්ත ගැනත් ආඩම්බර වුණා.
1: නැත්තම්
0: ලංකාව ලෝකේ ප්‍රසිද්ධියට පත්වෙච්ච කාරණා කීපයක් අතර එකක් තමයි ලංකාවේ කුළුබඩු. එහෙම නැත්නම් බවබෝගේ. ඒවා හිට අරගෙන ගිහිල්ලා නේද අපේ රට ගැන ටිකක් අපිට එහෙම අභිමානයක් තිබුණ කාලයක් තිබුණා. පෙරදිග ධාන්‍යාගාරය.
1: හරි.
0: එතකොට කෝපි සම්බන්ධ.
1: හරි. තේපොල් රබර්.
0: තේපොල් රබර් ගැන. මන් දන්නේ දැන් එහෙම එකක් තියෙනවා. නමුත් අදටත් කුළුබඩු කියලා කිව්වම ඒ අභිමානය
1: ඒ නම තියෙන්නේ ලංකාවටනේ. අන්න ඒ නිසායි අපි ඔබට කියන්නේ ඔබත් එහෙම අභිමානයෙන් කැම ටික රස කරගන්නකොට අපේම නිෂ්පාදන පාවිච්චි කරන්න දැන් કૃතිම වර්ණක රසකාරක වලින් මිදලා ඉන්නේ ඔබ. ඒ නිසා විජය නිෂ්පාදනත් එක්ක කැම ටික රස කරගන්න දැන් ඔබට අවස්ථාව තියෙනවා. වෙළඳපොලෙන් විජය නිෂ්පාදන ගන්නකොට විජය ලාංඡනය තියෙනවද කියලා බලලම මේ නිෂ්පාදන මිලදී ගන්නවා.

0: අටයි විනාඩි හතරයි දැන් වෙලාව.
1: අටයි හතරයි. ඔය දන්නවද මේ ඔය දුර ගමන් එහෙම යනකොට
0: ඔව්
1: නතර කරලා තැන් තැන්වල අපි පොඩි පොඩි කෑම ජාති කනවනේ.
0: ඔව් ඔව්.
1: දැන් දුර ගමන් යන්න ඕනේ. හ්ම්. ඔයා
0: ට්‍රිප් එකක් යනවා කියලා හිතන්.
1: බඩින්නකෝ ඔෆිස් සැරලා ගෙදර යන ගමන්.
0: ඕකේ.
1: හවස යනකොට. හා. ඔය මේ තලවතුගොඩ පැත්තට ආවා.
0: හා.
1: ඊට පස්සේ ඔය ගම්පහ පැත්තට කළුතර පැත්තට බණ්ඩාරගම පැත්ත. ඔය කොහේ ගියත් දැන් ලංකාවේ ඕනම තැනක හවසට එහෙම නතර කරලා පොඩි දෙයක් කන්න පුළුවන් අර අපි කියන්නේ ස්ට්‍රීට් ෆුඩ්
0: තියෙනවා.
1: ඔව් ඒ කියන්නේ වීදියේ නේද? ඒ කෑම සංස්කෘතිය ලංකාවේ තියෙනවා.
0: හරි.
1: දුර යන්න ඕනේ නැහැ. ඉස්සර තමයි ටිකක් පොඩක් කොළඹින් බැහැරට යන්න
0: ඕනේ. ඔව්.
1: දැන් කෙලින්ම කොළඹ තදාසන්න ප්‍රදේශවල
0: ඒ අත්දැකීම ගන්න පුළුවන්.
1: පොල් රොටු ලුණු මිරිසුයි.
0: අහහ.
1: ඊට පස්සේ තව තව කෑම තියෙනවා.
0: හරි.
1: ඔය අතර තියෙන කාගේ තවදාහනේ යොමු වෙන කෑමක් තමයි බඩීරිඟු කියලා කියන්නේ. බඩීරිඟු කියලා කියන්නේ පෝෂණයේ පැත්තෙන් ගත්තොත්
0: ඔව්.
1: ස්තනම්ම කෑම.
0: අනිවාර්යයෙන්.
1: ලංකාවේ බඩේරිඟු කියලා කියවම බඩේරිඟු ගොවියා කියන්නේත් ලොකු මාතෘකාවක්.
0: හ්ම්.
1: ඒකට හේතුව කාලෙන් කාලෙට ඒගොල්ලන්ට ප්‍රශ්න එනවා.
0: ඔව්.
1: ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ආව ගමන් ආණ්ඩු විශේෂයෙන්ම රජයන් පවා බොහොම ඉක්මනට ඒවට ප්‍රතිචාර දක්වනවා. ඒකට හේතුව ඒගොල්ලෝ සැලකිය යුතු රටේ ආර්ථිකය සැලකිය යුතු කොටසක් නේද?
0: හ්ම්. බඩේරිඟු ගොවියා ඉටු කරනවා.
1: ඔව්. වැදගත් කාර්යයක් ඉටු කරන කෙනෙක්. ඔය බඩේරිඟු ගැන කතා කරනකොට මේක මේ මීට කලින් සමහර විට අහලා නැති කතාවක් වෙන්න පුළුවන්. ඔය දන්නවද මේ බඩේරිඟු කරලක ඔය ඇට පේලි ගණන් කරලා තියෙනවද?
0: කවුදානේ ඕක අතට අරන් ගණගෙන ඉන්නේ?
1: කල්ලාගේ මිනිස්සුයෝ ගියා. උදේ පාන්දර මොනවද අහන්නේ? මේක ඇත්තටම ගණිතමය වශයෙන් පුදුම හිතෙන රහසක් නේ. සබාධාමේ ගණිත නීතිය. ඔබ ලෝකේ ඕනම තැනකින් ඉරිඟු කරලක් අරගෙන ඒකේ තියෙන ඇටපේලිය ගණන් කරලා බැලුවොත් ඔබට වෙන වැඩක් නෑ කියලා හිතන්න එපා. මේක නිකන් බලන්න. ඒ පේලි ගණන හැම වෙලාවෙම ඉරට්ටේ සංඛ්‍යාවක්. හරි. 10 12 14 16. දැන් මේ දවස්වල ඔත්තේ ඉරට්ටේ
0: එකනේ අපි ගණන් දෙනු කරා.
1: හා. දැන් ඇයි එහෙම වෙන්නේ?
0: ඔව්.
1: තිරිඟු කරලක් පටල ගන්න. ඉරිඟු කරලක් හැදෙන්න පටන් ගන්නකොටම මුලින්ම ඇති වෙන්නේ පේලි යුගල වශයෙන්.
0: ඔව්.
1: ඒ නිසා කරල මොනතරම් ලොකු වුණත් ඒකේ පේලි ගාන කවදාවත් 11 13 15 වගේ වෙන්නේ නැහැ.
0: කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් වෙන්නේ
1: නැහැ. ඔව්. සාමාන්‍ය ප්‍රමාණයේ ඉරිඟු කරලගේ ඇට 800ක් විතර තියෙනවා කියලා කියනවා.
0: ඉච්චර තියෙනවද?
1: ඊට වැඩිය පොඩි ඒවත් අපිට හම්බ වෙනවා.
0: ඒකනේ.
1: මේ කියන්නේ හොඳට වැඩුණු එකක් වෙන්න ඕනේ.
0: ඕකේ.
1: නේද? සහයිකේක රටවල් වල ඉරිඟු කරලක ප්‍රමාණය වෙනස් වෙනවා ඇති. දැන් ওই කැරට් එහෙම හම්බෙන්නේ සමහර කාලවල මෙන්න කැරට්ටල.
0: ඔව්.
1: මේ සමහර ගැල මේ ඇඟිලි වගේ.
0: හහ්.
1: එහෙම වෙන්න පුළුවන්.
0: ඒ බේබි කැරට්.
1: එතකොට ඉරිඟු කරලේ තියෙන කෙලවරේ තියෙන අර සේද වගේ කෙඳි ටික.
0: ඔව්.
1: මේ රේණු කියලා කියන්නේ රේණු වගේ ටිකක් තියෙන.
0: හ්ම්.
1: ඒ හැම එකක්ම එක ඇටයකට බැගින් සම්බන්ධ වෙලා තියෙනවා කියලා කියනවා. එක කෙඳි ගසක් පරාගණය වුණොත් තමයි එක ඉරිඟු ඇටයක්
0: හැදෙන්නේ.
1: මේවා මේ ඉරිඟු කරල ගැන මීට කලින්වත් දැනගෙන හිටපු ඒවා නෙවෙයි වෙන්නේ.
0: තත්ත කෑවනේ.
1: ලෝකේ ඔය ඇන්ටාක්ටිකාව හැර අනෙක් හැම මහද්වීපයකම ඉරිඟු වගා කරනවා. මේක අපේ විතරක් කෑමක් නෙවෙයි, මේක ජාත්‍යන්තර කෑමක්.
0: හහ්.
1: ඔය දැකලා තියෙයි ඔය සුපර් මාකට්ස් වල එහෙම
0: පොප්කෝන් එහෙම හදන්නේ නේ.
1: ටින් කල්ල එහෙම තියෙනවා. ඉරිඟු වල මාර මාකට් එකක් තියෙනවා.
0: ඔව්.
1: ට්‍රයි කරලා බලන්න මේ අපි කියපු දේවල් ඇත්තම ඇත්තද කියලා පොඩක් ගණන් කරලා එහෙම බලන්න.
0: කන්න කලින් ගණනලා බලන්න.
1: ඔව්. නිකන් බලන්න ඇත්තට.
0: හා.
1: ඉරිඟු සෑහෙන මේ වටින කෑමක්. පුළුවන් නම් උදේට හවසට නේ දිනු කරලා
0: කන්න. මහත් වෙන්නෙත් නැ නේ කෑවට.
1: නෑ නේ. ඒ කියන්නේ හෙල්ති පැත්තට නේ හෙල්ති ෆැට් පැත්තට. රයිට් මේ නිකන් වඩ මතක් කරලා බලන්න පුළුවන් ආයෙ දිනු කරලා කන වෙලාවක වගේ. අපිත් පොඩ මතක් කරලා.
0: අහහ.
1: නේ.
0: ඇත්තද කතාව කියලා ඇත්තට මේ රටේ සංඛ්‍යාවක්ද තියෙන්නේ කියලා.
1: ඔත්තේ නම්
0: කවදරද පුළුවන්?
1: අද 8 වෙනිදානේ. අද හොඳ දවසක්. අද ඉරට්ටේද කියලා බලන්න.

0: උදේ 8යි විනාඩි 18යි.
1: Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත තනනිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: තේදිනමලා රාත්‍රී හතට ලක්කනෙන්
1: සංදතිය දහ
2: සමනුග්‍රහය
3: ලංකේ විශ්වාසදිනු මක්ස්පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිතහරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වංක්‍රිය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 7 6 7 9 5 7 9
2: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින් දෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සහතිකයෙන් නැවුම්ම නැවුම් අපේම රසය සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදු ලෙන්ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
4: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
4: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
6: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හන හද බලා ගන්න.

0: දෙමාපියන් හත ලිහි අලුත්ම සම්පතතාවෝ.
1: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල.
2: තරඟකරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දිනූ සුපබේදී පිරිසක්.
3: Unfortunately, today some of you will be going home.
2: Obi mulu jeevithema wenas kala haki.
4: Welcome to MasterChef Sri Lanka.
2: Sama Senswada saha Imdadinakama ratri 8ට. MasterChef Sri Lanka.

0: කියලා හින්නේ.
1: ඔව්.
0: අපි වහා මොටර් බයික් වල යන්න බෑ.
1: බෑනේ.
0: ඊට පස්සේ තව කෙනෙක් කවුරු හරි බස් වලට ඒකිනෝ ඒත් අපි වැහින්නේ.
1: හ්ම්.
0: අපි ඇහෙන ප්‍රමාණයද මේ වෙලාවේ වැඩි ඇහෙන්නේ නැති ප්‍රමාණයද?
1: ඇහෙන්නේ නැති ප්‍රමාණයද?
0: ඇහෙන්නේ නැති ප්‍රමාණය.
1: හා ඒ වුණාට සමහර අය අපි වහගෙන ඉන්නවනේ ගෙවල් වල ඉඳලා.
0: ආහන ප්‍රමාණේ ඉන්නවනේ.
1: ඔව්.
0: ඒ අයට වැදගත් පණිවිඩයක් අපි හැමදාම මතක් කරනවා.
1: හ්ම්.
0: ඔබ ඔය ඉන්නවට වැඩිය හොඳ තැනක හෙට උදේට එහෙම නැත්නම් ඊළඟ මාසෙ ඊළඟ අවුරුද්ද
1: ඊළඟ ඉතිරි අනාගතේ
0: ඔව් අවුරුදු 10කින් ඔයා කොහෙද ඉන්නේ කියලා හිතලා තේනවද
1: නෑනේ
0: හිතලා ඇති සමහරු
1: ආහා
0: අන්න එහෙම කෙනෙකුට අපි කියනවා ඔන්න පොඩ්ඩක් ආය ආය හිතන්න ඔයා අදට වැඩිය
1: හෙට හොඳ කරගන්නේ කොහොමද
0: ඔව් එහෙම නම් ඔයාට සිද්ධ වෙනවා මීට වැඩිය කීයක් හරි හම්බ කරගන්න
1: ඒ කියන්නේ තව ජොබ් එකක් කරන්න වගේ එකක් නේ දොලුවට එන්නේ. ඔව් ඉතින් තව ඔබෙම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තොත් මොකෝ නරකද? අපි කියන්නේ විශ්වාසනීය තැනක එවෙනුවෙන් ඉන්වෙස්ට් කරන්න. මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ලගන අපි කියලා තියෙනවා. ලංකාව තුල වැඩිම යන්ත්‍ර ප්‍රමාණයකට අලෙවි වාර්තා තියපු නවීන තාක්ෂණයත් එක තමයි මේ කට්ටිය වැඩ කරන්නේ. ඉතින් එහෙම නවීන තාක්ෂණයෙන් සවිබල ගන්නලා තියෙන ස්වංක්‍රීය වීකටීම් යන්ත්‍රය ගැන මේ කියන්නේ ඩෝමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය පැයට වී කිලෝ 17200 අත ප්‍රමාණයක් සහල් කරගන්න පුළුවන්. ගල් වැලි වී පොතු ඉවත් කිරීම මේ හරහා සිද්ධ කරනවා. සහල් පොලිෂ් කිරීම සිද්ධ කරනවා. දැන් මේ හැම දෙයක්ම කරන්න කරාට පස්සේ සෑහෙන ලොකු කරන්ට් බිලක් එයි කියලා ඔබේ හිතේ බයක් සැකක් තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම නැති කරගන්න. මොකද අවම විදුලි පරිභෝජනයක් යටතේ ඔයාලට ඩෝමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න 0117 679 579 කියන අංකයට කතා කරන්න.
0: එවැගේ මතක් කරනවා කසාගල ප්ලාන්ටේෂන් ගැන.
1: කසාගල ප්ලාන්ටේෂන් ගැන කතා කරනකොට අපි කිව්වා ඔබට පුළුවන්කම තියෙනවා කියලා සරුසාර අනාගතයක් පැහැපර හරිත ශ්‍රී ලංකාවක් දකින්න. දැන් දේශීය සහ විදේශීය ශ්‍රී ලාංකික ඔබ සැමට කසාගල සමූහ ව්‍යාපාරය ආරාධනා කරන ඔවුන් එක්ක එකතු වෙන්න ලාභදායී ආයෝජන අවස්ථා වැඩි කරගන්න කියලා. ඉතින් කසාගල සමූහ ව්‍යාපාරය කියලා කියන්නේ ලංකාවේ කෘෂි කර්මාන්තය නව මට්ටමකට අරගෙන ගිය ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත්ත විශ්වාසනීය නාමයක්.

0: அட்டாய் வினாடி விசி அட்டாய் தான் விழாவ
1: அபி பொடி அபிராசா கிசுந்தக்கின முது தனி வச்ச அசரண வச்ச மினிசு தௌ இல்ல கேகான் அரஹிம பிலிம்ஸ் ஜப்பானே ஹொக்கைடோ தூபதே தியன அசாஹி டகி கந்த கியன்னி லசனம லசன ஏவகேம மாராந்திக ரஹஸ் ஜப்பான் இத்திஹாசே தாமத் உத்தர ஹோயாகன்ன பெரிவுன அங்க கிளிபொலாயன ஹரி அபிராசாக்யன சிதுவின் பட்டங்கன்னி டோக்கியோவல அசாஹிடகே கந்த நகின்ன ஆபு கந்து நகின்னன் தின்னிக்கே மே தின்ன கலேமத அத்துருதன்னாட பசே அலவ ஹோயான்னு போலீசிய ஹெலிகாப்டரே கேவுவா இதாமா தருணு குணாட்டு வக்திமுன தவசா ஹெலிகாப்டரே ஆயிட ஹாம்பெம் பேனோ கந்தே தகுணு பெத்தர் வென்ன மகா கலாவக் மேது பிம ஹதலத்தியன யோத யம் சலகுணா ஹரி மேக தக்ககமான் கட்டி மிதுவி அர அத்தரமங்குண தின்ன மெத்தன இன்னவா கியல ஏ சலகுணு அவட்ட பலபு போலீசியர டிக வேலாவக்கி நீ தின்னவ ஹம்போன ஏலாவ பேரகின ஹெலிகாப்டரேட தாகத்தாம பேரகத்த கட்டி கியனோ ஒயால மே ஒயாலட அப்பியோ பேரகன்ன வென்னே அப்பி அர ஹதபு சலகுண நத்தம் கியல ஏக ஹாகன்ன பெரி உனானம் கியல
0: ஹரி
1: එතකොට අර කඳු නගින්නම් දෙන්න මූණෙන් මූණ බලා ගන්නවා මොකද්ද සලකුණ අපි එහෙම එකක් හැදුවේ නෑනේ
0: අහහ
1: එහෙම කියලා කියනවා දැන් අර පොලිසිය දෙන්න තමයි කියන්නේ හොඳ වෙලාවට ඕගොල්ලෝ අර අරම සලකුණක් හැදුවේ
0: අහහ
1: ඒ හින්දා තමයි අපිට ඕගලඟ බේර ගන්න පුළුවන් වුනේ දැන් අතරමං හිටලා හිටපු දෙන්න කල්පනා කරනවා
0: කඳු නගින්න දෙන්න ඊ මොකද්ද ඒ
1: සලකුණ හා අපි එහෙම සලකුණක් හැදුවේ නෑ
0: ඔව්
1: මොකක්
0: අපි හැදුවේ
1: පොලිසියට තේරුණා මේ කැලේ මැද තව කවුරු හරි අතරමංගලා කියලා. උදව් ඉල්ලන අඬනවා ඇති කෑ ගහනවා ඇති කියලා.
0: ඔව්.
1: පහුවදාම ආයේ කට්ටියක් අරගෙන අර සලකුණ තිබ්බ තැනට ගියා. මේක හදලා තිබුණේ අඩි 16ක් විතර දිග.
0: අහහ.
1: ලොකු අර බර්ච් ගස් කියලා අහලා ඇති.
0: ගස් ජාතියක්
1: තියෙනවා. ගස් ජාතියක්. ඒ කඳන් 19ක් කපලා ලස්සනට ගාන්න තියලා. සාමාන්‍යයෙන් මේ වගේ ලී කොටයක් කිලෝග්‍රෑම් 70යි 180ක් විතර බරක් වෙනවා.
0: දුම්මේ.
1: මේ සලකුණේ බර කිලෝ 1270ක් විතර වෙනවා. එතකොට මේ සලකුණ කිට්ටුවම තිබිලා පොලිසියට හම්බෙනවා සත්තු කාලා දාපු මනුස්ස ඇට සැකිල්ල. ඊළඟ බෑග් එක ඒක ඇතුලේ වොක්මන් එක කැසට් පටි හතරක් සබන් තුවා ටූත් පේස්ට් ටූත් බ්‍රෂ් තුවායක් ඔය ගොඩාක් කියව හම්බෙන ෆෝන් චාර්ජර් එක.
0: චාර්ජර් මුකුත් තරම් ගී කැලේ.
1: අපේ වගේ නම් හම්බෙන. හරි.
0: හා
1: කොහොම හරි මුලින්ම වෛද්‍ය වාර්තා වලින් කිව්වේ මේ ඇට සැකිල්ල අයිති උසාඩි පහක් අඟල් තුනක් විතර උස අවුරුදු 20ක් 30ක් අතර කාන්තාවකට කියලා. ඇටකටු කීපයක් කැඩලා තිබ්බේ. දැන් හිතලා බලන්න අස්ති බිඳුන අඩි පහක කාන්තාවක් කොහොමද මේ ටොන් ගාණක් බර ලී කොටන් කපලා අරන් ඇවිල්ලා මේ වගේ යෝධ සලකුණක්
0: හදන්නේ.
1: අනික ගස් කපපු කිසිම පොරවක්
0: එතන තිබ්බේ නැහැ.
1: ආයුධයක් නැහැ. පොලිසිය අර බෑග් එකේ තිබුණ කැසට් පරි ටික අහලා බැලුවා. ඒවැ තිබුණේ එක එක සින්දු. අන්තිම කැසට් එකේ තිබුණා විශේෂ දෙයක්. සින්දුව මැදින් එකපාරටම පිරිමි හඬක් ඇහෙනවා. මට උදව් කරන්න. මං කන්දෙන් පල්ලෙහාට වැටුණා. මට උඩට එන්න බෑ. මට උදව් කරන්න. ඔන්න ඒ වගේ එකක් තමයි ඇහුනේ. හරි. කොහොම නමුත් 1984 ජූලි මාසේ මේ කෙන්ජි කියලා කෙනෙක් මේ කන්ද නගින්න ඇවිල්ලා අතුරුදන් වෙලා තිබුණා. මේක හොයාගත්තා. මේ හොයාගත්තත් අදටත් මේක හරිද අබිරහස් කන්දක් විදියට තමයි නම් කරලා
0: තියෙන්නේ.
1: එතකොට අර ගස් කපපු අය කවුද? කැසට් එකේ ඉන්න කෙනා කවුද?
0: කවුද සලකුණු හැදුවේ?
1: මොකද්ද මේ සලකුණ? මේ වගේ
0: ගස් කපපු ආයුධ කෝ?
1: ඔව්. ගස් කපපු ආයුධ කෝ? කාගේ කීමරද ගස් කපපු? ඔයගේ ගොඩාක් ඒවා හොයනවා. ජපාන් පොලිසිය මේ කෙන්ජිගේ මරණය නිකම්ම වහලා දැම්ම. අදටත් ලෝකේ වටේම ඉන්න අභිරහස් හොයන අය මේ ගැන හොයනවා. ෆිල්ම්ස් හදනවා. කතා පොත් ලියනවා. ෂෝට් ෆිල්ම්ස් කරනවා.
0: තාම බැරි වුණා හොයාගන්න මොකද උනේ කියලා.
1: තාම බැරි වුණා හොයාගන්න.
0: කෙන්ජිගේ දෙමව්පියන්ටත් බැරි වුණා. ඒ කියන්නේ යාළ කියනවා මේ යාගේ පුතාගේ කටහන් නෙවෙයි කියලා.
1: මේ වගේ දේවල් ලෝකේ තියෙනවා කියලා කිව්වොත් ඔයා විශ්වාස කරන එකක් නැහැ. ඒවා ෆිල්ම්ස් වල විතරක් තියෙන ඒවා නෙවෙයි. ඇත්ත ලෝකේ එහෙම දේවල් තියෙනවා.
0: ඔව්.
1: ඔයාට සමහර විට මෙහෙම කියනකොට ඔයාට මතක් වෙන දේවල් ඇති.
0: ඔයා බලපු කතා ෆිල්ම්ස් නේද? කියවපු පොත්.
1: ඇත්තටම ඕගොල්ලන්ගේ ගම්පලාතේ එහෙම කෙනෙකුට එහෙම වෙලා ඇති. අදටත් මේ මිනිස්සු හොයාගන්න නැතුවේ.
0: ආගියතක් නැතු ඇති.
1: ඔය කලා ලෝකේ කවුරු හරි අපි මම මේ මහත්තයාගේ නම මතක
0: නැහැ. තාමත් අභිරහසක් කියලා කියනවනේ.
1: තාමත් එයා නැහනේ. අර ඔය තාම ජනප්‍රිය ටෙලිනාට්‍යවල හිටපු එක්තරා මේ රංගන ශිල්පියෙක් ගැන තාම කතා වෙනවා. එයා තාමත් නැහැ කියලා කියනවා.
0: ඔව්.
1: ඉතින් ඒ වගේ ඕනතරම් සිදුවීම් තියෙනවා.
0: අභිරහස් සිදුවීම්.
1: එතකොට දැන් ඔය අපි කියන්නේ අතුරුදන් වීම කියන කාරණා ගැන කතා කරොත් ඔය අපි දැන් මේ පෞගි කාලවල එහෙම ඔය කතා කරේ. එක එක මාතෘකා විදිහට ගත්තහයි.
0: ඔව්.
1: එක එක හේතු මත යම් යම් පිරිස් අතුරුදන් වුණා කියලා සමහරු කියනවා. සමහර අය අතුරුදන් කරලා තියෙනවා.
0: කරලා තියෙනවා නේ. ඔය දෙකේ එකක් නෙවෙන්නේ
1: ඉතින්. 8:34.

අවධානම පිළිපද අවධානය පිණිසයි. මේ වසරේ පළමු මාස හතර තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු

0: උදෑසන විනාඩි 38යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: උදේ 8යි විනාඩි 43 දැන් වෙලාව. අපි පැල්වත් නිෂ්පාදන අතර තියන පැල්වත් බටර් එක ගැන කියන්න යන්නේ. පැල්වත් බටර් එක ගන්නකොට ඔයාලට ෆ්ලේවර්ස් ගොඩකින් ගන්න පුළුවන්. දැන් salted butter, non-salted butter, chili butter සහ garlic butter මේ කියන වර්ගවලින් දැන් පැල්වත් බටර් එක මිලදී ගන්න කියලා මතක් කරනවා. ළඟම තියෙන outlet එකෙන් ගන්න කෙනෙක් නම් නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවත, ගාලුපාර කොල්ලුපිටි, අරංගල හන්දිය මාළඹේ, පැල්වත් හන්දිය බත්තර මුල්ල සහ අනුරාධපුර මරදන් කඩවල. මරදන් කඩවල තියෙන outlet එක කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් විදිහට පවත්වාගෙන යන නිසා ඔන්න ඒ අවට ඉන්න කිරි ගොවීන්ට පුළුවන්කම තියෙනවා තමන් එකතු කරගන්න කිරි ටිකට නිසි මිලක් වටිනාකමක් ඒ හරහා ලබා ගන්න. ඒ වගේම අපේ රටේ තවත් නිෂ්පාදනයක් තමයි විජය කියලා කියන්නේ. අවුරුදු ගාණක් තිස්සේ ඔබට කැම මේස රසවත් කරගන්න වගේම දැන් ජාත්‍යන්තර වෙළඳපළෙත් මේ කුළුබඩු රස බෙදන්නේ විජය නිෂ්පාදන. අපි වෙලා බලමුද? 8යි විනාඩි 45යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: ලකන රේඩියෝ ITN

0: අටයි විනාඩි 48 වෙලා අපි අර ඊයේ කතා කරා මතකද විජේගේ ඡන්ද පුරුදු ටික
1: ඔව්
0: උග්ගවියන්ට ටොන් එකකට අවම සහතික මිලක් දෙනවා කියලා කිව්වා සෑම පවුලකටම වසරකට ගෑස් සිලින්ඩර් 6ක් නොමිලේ දෙනවා කියලා
1: කිව්වා
0: සෑම මනමාලියෙකුටම රන් පවුමක් සහ
1: සිල්ක් සාරියක් ලබා දෙන බවට මම පොරොන්දු වෙනවා
0: රැකියාවක් නොමැති උපාධිධාරීන්ට මාසිකව ඉන්දියානු රුපියල් 4000ක් දෙනවා කියලා කිව්වා රැකියාවක් නොමැති ඩිප්ලෝමාධාරීන්ට මාසිකව 2500යි
1: හරි
0: වයස අවුරුදු 60ට අඩු ගෘහමූලික කාන්තාවන්ට ඉන්දියානු රුපියල් 2500යි ඔයගේ ගොඩාක් ඒවා කිව්වා එක වැදගත් එකක් කිව්වා තමිල්නාඩුව මද්‍රව්‍ය රහිත ප්‍රදේශයක් කරනවා කියලා ඒක අපේ රට දිහා බැලුවම අපිටත් සෑහෙන සතුටු වෙන්න පුළුවන් ප්‍රවෘත්තියක්
1: අනිවාර්යයෙන්
0: අපිටත් සතුටුයි ඒ වගේ දෙයක් කරොත් මොකද තමිල්නාඩුව හරහා සෑහෙන ලංකාවට ඔය නේද මේ නීති විරෝධී මද්‍රව්‍ය මත්පැන් වගේ දේවල් එනවා
1: හැබැයි ළඟින් යන්නේවා කියලා තියෙනවානේ
0: ළඟින් යන්නේවා
1: කියන්නේ මෙහෙ වගේම තමයි එහෙත්
0: ඔව් දැන් බලන්න මේ දීපු පොරොන්දු වලට ඡන්දේ හම්බුණා ප්‍රශ්නේ තියෙන්නේ මට නම් හිතෙන්නේ අනේ විජේ ඇදගෙන ඇවිල්ලා මිනිස්සු විජේව අමාරුවේ දැම්මද කියලා පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව එහෙම හිතෙන්න හේතුව තමයි මේ තමිල්නාඩුවේ දේශපාලන අර්බුදය දැන් උග්‍ර වෙලා තියෙන්නේ විජේගේ ටීවීකේ මන්ත්‍රීවරුන් පවා සියලු දෙනා ඉල්ලා අස්වෙන්න සූදානමක් තියෙනවා ඡන්දේ ඉල්ලලා දිනපු අය
1: මෙන්න ඉල්ලා අස්වෙනවලු
0: දකුණු ඉන්දිය නළු සහ දේශපාලන නායක විජේනිද එයා තමයි විජේ තමයි තමිලගේ වෙට්‍රි කසාගම් වගේ පක්ෂි
1: කාගම් නේ කාගම්
0: ආව කාගම් කාගම් කියන පක්ෂි එතකොට දැන් මේකෙන් දින්න එතකොට ප්‍රධාන ද්‍රවිඩ පක්ෂ දෙකක් තියෙනවා
1: DMK
0: DMK සහ
1: AIADMK
0: AIADMK වගේ දැනුම හොඳයි ආ එතකොට ඔක්කොම දැන් 108ක් මෙයා දින්න
1: 107ක්
0: 8යි දින්නේ 108ක් දින්න අර එක්කෙනෙක් අයින් වෙන්න ඕනි කියලා මොකක් හරි කතාවක් තියෙනවා ඒකට හේතුව අර විවස්ථානුකූලව එක ආසනයක් අත්හරින්න සිදු වෙනවා ඊට පස්සේ 107යි එතකොට දැන් ඉන්දියන් නැෂනල් කොංග්‍රස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනා මේකට ගත්තොත් 112යි
1: හරි
0: හැබැයි ආණ්ඩුවක් හදන්න 118ක් ඕනේ
1: ඕ
0: එතකොට තව 6ක් හොයන්න ඕනේ
1: දැන් 6ක් හොයන්නේ කොහෙන්ද
0: එතකොට වාමාංශික පක්ෂ
1: IUML
0: ඉන්දියන් යූනියන් මුස්ලිම් ලීග්
1: මැච්චක් වගේ.
0: ඔව් මේක තීර්ණාත්මක සාධකයක්.
1: හරි.
0: එතකොට මේකේ මහලේකම් ගිහිල්ලා නිර්මාල් කුමාර්.
1: එයා TVK කියන්නේ.
0: ඔව් පක්ෂ නායකයන් හමු වෙලා සහය ඉල්ලුවා. පක්ෂ නියෝජිතයෝ කිව්වා බලමු. කාඩර් මොහිඩින්වත් හම්බෙලා මේ කතාව විසඳගන්න බලමු.
1: හරි.
0: දැන් කොහොම හරි වසර 30කට ආසන්න දේශපාලන සංධානයක් පවත්වාගෙන යමින් ඉන්න ඔය DMK එක. හා සහ ඔය ස්ටාලින්ගේ නායකත්වයෙන් යුතු DMK අනිත් සහෝදරවරු ටික එයාගේ පාක්ෂිකයෝ
1: හරි
0: මේ වෙලාවේ තාම සාකච්ඡා කරනවා කියලයි කියන්නේ. ඉතින් කවුරුත් මෙයාට දැන් සපෝට් කරන්නේ.
1: ඒකනේ දැන් ඉස්සරහට මොකක් වෙයිද?
0: මේක තමයි ලොකුම තියෙන ප්‍රශ්නේ. මේගොල්ලෝ කවදාවත් ගිහිල්ලා BJP එකෙන් මේ සහය ඉල්ලන්නේ
1: නැහැ.
0: ඒ කියන්නේ ಭಾರತೀಯ ජනතා පක්ෂි.
1: ඔව්.
0: මොකද NDA කේ සන්ධානයෙන් කිසිම සහයක් ඉල්ලන්න බෑ. ಭಾರತೀಯ ಜನತಾ ಪಕ್ಷ තමයි ඒකේ ලොකුම පාට් එකක් කරන්නේ සම්දානය තුලේ.
1: අහහ.
0: ඉතින් දැන් මේ විජය මේ සතිය දෙපාරක්ම තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත්
1: හම්බෙලා තියනවලු.
0: හම්බුණා. හම්බෙලා කිව්වා ආණ්ඩුව පිහිටවන්න අවශ්‍ය කරන සපෝට් එක දෙන්න.
1: ඔව්.
0: මේක මට අරන් දෙන්න.
1: මට හයියක් වෙන්න.
0: මගේ දෑත් ශක්තිමත් කරන්න.
1: එන්න.
0: හැබැයි වැඩි හරියන්නේ.
1: ඕකේ.
0: එයා කියලා තියනවා හරි විදියට ව්‍යවස්ථාවට අනුකූලව අවශ්‍ය මන්ත්‍රීගාන හදාගන්න හදාගත්තොත් වැඩි කරගෙන යමු. දේශපාලන විචාරකයෝ කියනවා ඉදිරි දින කීපය තුළ TVK පක්ෂයට අවශ්‍ය සහය ලබා ගන්න බැරි වුණොත් පක්ෂය විසින් ඉදිරිපත් කළ තියෙන සමූහ ඉල්ලා අස්වීමේ තර්ජනය තමිල්නාඩු දේශපාලනයේ අලුත් අර්බුදයකට අරගෙන යයි කියලා. විජේතාම මේ ගැන නිහඬයි. විජේතාම මේ ගැන වොයිස් කාඩ් දෙන්න ඉන්නේ නැහැ. මාධ්‍ය හමු තියන්න ඉන්නේ නැහැ. විජේතාම උත්සාහ කරනවා මේක කොහොම හරි කතා කරලා අමුණලා ගැට ගහලා මොකක් හරි කරලා
1: බලය පිහිටුව ගන්න.
0: එහෙන් මෙහෙන් සුන්බුන් ටිකක් හරි එකතු කරලා අරගෙන ඒගොල්ලන්ගේ ආණ්ඩුව හදාගන්න.
1: රයිට්.
0: එහෙමනේ. සාමාන්‍ය ලෝකේ එහෙම තමයි ගොඩක් තැන්වල බහුතරය නැති වෙනකොට වෙන්නේ.
1: ඔව්.
0: එහෙන් ගන්නවා මෙහෙන් ගන්නවා හරියට පයින්නවා රෑට රෑට ගිහිල්ලා කෝටි ගණන් වලින් කතා වෙනවා. මේ ලංකාව අපිට මේවා අමුතු මේ මාතෘකා නෙමෙයි.
1: නෙවෙයි.
0: ඉන්දියාවේ එහෙම වෙනවද නැද්ද කියන අපි දන්නේ. නමුත් බහුතරය නැතිවීම නිසා දැන් ඉන්නේ විජේ මාරවුලක.
1: අලුත් අලුත් තොරතුරු හම්බේ ඉස්සරහට බලන් යමුනේ මොකද වෙන්නේ කියලා.
0: 8 විනාඩි 54යි මේ පැයෙන් යන්න ඕනේ. යන්න කලින් මතක් කරනවා අපි ඩීප් ටෙක්ස් වලගෙන ලංකාවේ අපිට වැදගත්ම මාතෘකාවක් මේ ඩීප් ටෙක් කියලා කියන්නේ.
1: ඩීප් ටෙක් සෝලා එකක් ඔයාගේ ගෙදරට සවි කරගන්නවා නම් ඒ වෙනුවෙන් විශ්වාසනීයම තැන තමයි ඩීප් ටෙක් කියන නම. ඉතින් කෝල් එකක් දෙන්න 0712711711 එක කියන නම්බරකට. ඒ වගේම හදාන ටිකට් එක ගැන මතක් කරන්න ඕන පුංචි රුපියල් 40කින් ඔයාගේ ලග්නෙත් එක්ක ගොඩ යන්න තියෙන හොඳම chance එක ජාතික ලොතරැයි මණ්ඩලය අඳුනලා දීලා තියෙනවා. ඒ නිසා වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් මිලදී ගන්නකොට හදාන ටිකට් එකකට රුපියල් 40ක් වෙන් කරන්නත් ලෝභ වෙන්න එපා. මොකද ඔය අද ගන්න ටිකට් එක හෙට දවසේ ඔබව කෝටිපතියෙක් ලක්ෂපතියෙක් කරනවා අනිවාර්යයෙන්ම.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනරිතහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
4: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: වියට්නාම ජනාධිපති ටෝලාම් මහතා අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි. අද පෙරවරුවේ වියට්නාම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි වියට්නාම කමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම්වරයාද වන එරට ජනාධිපති ටෝලාම් මහතා පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින්. අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට පැමිණි වියට්නාම ජනාධිපතිවරයා හමුදා උත්තමාචාර සහිතවයි පිළිගනු ලැබුවේ. ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වියට්නාම ජනාධිපතිවරයා ඉතා උණුසුම් මන්දමින් පිළිගත්තා. වියට්නාම ජනාධිපතිවරයා ප්‍රමුඛ 209 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස අද සාකච්ඡාවට කිහිපයකටම සහභාගී වෙනවා. එදී ගිවිසුම් කිහිපයක් ද අත්සන් තැබීමට නියමිතයි. ලෝක වෙළඳපොලේ බොරතල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතල් බැරලයක් 1.59% ඉහළ ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ 9 මිල ඇමරිකා ඩොලර් 101.65ක්. WTI බොරතල් බැරලයක මිලද ඇමරිකා ඩොලර් 96.66 දක්වා වැඩි වී තිබෙනවා. ඒ 1.95%. මර්බන් බොරතල් බැරලයක මිලද ඇමරිකා ඩොලර් 96.66 දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පෙරවරු 10ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: ஹோட்டல் வேலாவர்.
1: குட் மார்னிங்.
0: குட் மார்னிங் சுதாசனக். டான்சால் வெல்ட சல்லி குத்துறன்னா அது
1: மம நான் தர வஹங் இன்னி
0: ரூபியல கட் ஹேம தன்னிலா
1: நீ குருதக் நே
0: ඔය දන්සල් වලට සල්ලි එකතු කරනවා කියලා කියන එක ඉස්සර ටිකක් වැඩිපුර කළාට දැන් එහෙම නැහැ.
1: නෑ නෑ කට්ටි එකතු වෙලා ගොඩක් ඔය දෙන්නේ නේ.
0: දැන් ඇවිල්ලා ඒ සංවිධානය කරන අයම දායක වෙලා කරන වැඩක්. ඒ නිසා ගමේ අනිත් අයට පිනක් දහමක්වත් කරගන්න අවස්ථාවක් දෙන්නේ නැහැ කියලා අපේ පැත්තේ ගම්වල ගම්වාසීන් කියනවා.
1: ආ එන්න ඕන එහෙනම් ෆයිල් එකක් දාගෙන ඔය පැත්තේ.
0: ඉස්සර මට මතකයි අපි දන්සල් වල සල්ලි එකතු කරන්න ගියාම සමහර ගෙවල් වලින් රුපියල් 100 ලියන. සමහර ගෙවල් වලින් ඒ කාලේ රුපියල් 10ක් ලියන
1: 50 20 නේද
0: සමහර ගේකින් අපිට මතකයි මං කියන්නේ මේ 1998 විතර
1: මං ඉපදින
0: 2001 විතර රුපියල් 5 ලියපු ගෙවල්
1: තිබුණා
0: අපි ඒ ගෙවල් වලට බැන බැන ගියා
1: ඒ දවසල් රුපියල් 5 කොච්චර දේවල් කරන්න පුළුවන්ද නේද
0: රුපියල් 5 කියන්නේ ලොකු ගාණක්
1: ඔව් නැත්තම්
0: පාන් ගෙඩියක් ගන්න පුළුවන් 3යි 5යි මාන් තිබ්බනේ තිබ්බා
1: ඒ කාලේ
0: හරි එතකොට මේ පුළුවන් විදියට තමයි දායකත්වය දෙන්නේ.
1: සමහර සල්ලි එකතු කරලා හරියට කියන්නේ සැලකිය යුතු ගාණක් හම්බුනේ නැතුනම ලබන පාරයකටම කරමු කියලා අර එකතු කරපු සල්ලි වලින් කෑවා.
0: ඕකට මූලිකත්වය ගන්න කෙනා නේද? එයාගේ අවංක භාවයේ මත තමයි ඕකේ.
1: දන්සල දෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ.
0: ගොඩක් කලවට ගොඩක් තැන්වල වෙන්නේ දන්සල කළා ටික කාලෙකින් ඒකේ ප්‍රධාන සංවිධායක අලුත් වාහනයක් ගේනවා. ගීට කැලලක් අපේ ඉන්නවා අපේ ගම්වල එහෙම ඉන්නවා. හැබැයි දැන් නම් එහෙම බෑ විනිවිද භාවකින් එන්නේ ඕනම එකක් භාණ්ඩාගාරික ලේකම්ලයම අස්සම් කරන්න ඕනේ එකතු වෙච්ච ගණන් එහෙම දන්නවා මොකද දැන් අනික මහා පරිමාණයේ
1: නිලියන්නේ
0: දැන් සාමාන්‍යයෙන් බද්දාංශල කියන රුපියල් 1000ක්වත් ලියනතු වැඩන්නේ
1: ඔව් තේරුමන්නේ
0: අඩුම රුපියල් 500ක්වත් ලියන්න
1: ඕනේ
0: නැතු රුපියල් 100ක් 50ක් ලියලා දැන් වැඩන්නේ එතකොට ගමේ ඉන්න ප්‍රධාන දානපතියන් මේකේ ලොකු බරක් දරනවා ඉතින් ඇත්තටම මේ වෙසක් කාලේ කියලා කියන්නේ පොඩි මිනිස්සු ලොකු මිනිස්සු කොහොම දෙනා එකතු වෙලා පිනක් දහමක් කරගන්න
1: සතුටු වෙන නේද
0: ඔව් එහෙම කාලයක් ඉතින් දන්සල් එහෙම සංවිධානය කරනකොට මතක් කරනෝ දන්සල් ලියාපදිංචි කියන එක ඉතාම වැදගත් මේ දවස්වල ඒ කටයුතු ආරම්භ කරලා තියෙනවා
1: ඔව් නේ
0: නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව පිරිසිදුව නේද ඒව හරියට කරන්න ඕනේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරයෙන් මේ පාරත් සක්‍රියව ඉන්නවා මේවා හරියට වෙනවද නැද්ද කියලා බලන්න
1: අලගෝණිය ගෙනාව ගමන් තම්බන්න දාන්න එපා
0: හොදන්න ඕන ඒ වගේම තමයි මේ ඔය අඩුවට ප්‍රමිතියෙන් තොරේව එහෙම දන්සල් වලට කියලා ගේන්න යන්නත් එපා ඔය පිටකොටුව පැත්තට එහෙම ගියාම ගතයි
1: ඔව්
0: ඒගොල්ලෝ සමහරකට දාලා විකුණන්නේ තියව ඔය දන්සල් වලට එහෙම දෙනවා දහස් තියාගෙන ඉන්නේ
1: හා දෙන්නවම
0: පෞගේ කාලේ එහෙම හවුනා එහෙම ප්‍රමිතියෙන් තොර දේවල් එහෙම විකුණන්නේ එහෙම තියාගෙන හිටපු අවස්ථා ඒ නිසා ඒ ගැනත් හිතනවා ඔයා පිනක් දහමක් කරගන්නකොට
1: දෙන දේ හරියට දෙන්න නේ 9යි විනාඩි 9යි

0: ಶ್ಯಾಮ ಅನುಗ್ರಹಾಯ
1: ರುಪಿಯಲ್ ಕೋಟಿ ಹತಲಿಯ ಕಮ್ಮುಣದ ಪುನಾದಕ್ಕ ರತ್ನ ಬರಿ
2: ಮೆಗಾ ಪವರ್ ಟ್ಯಾಗ್ ಇದೆ ಡಬಲ್ ವಿಲ್ಲ
3: ಸುಪ್ರಿ ಟ್ಯಾಗ್ ತುನ ಪ್ರಥಮ ಟ್ಯಾಗ್ ಲಕ್ಷ ವಿಸ ಲಕ್ಷ ದಿಕ್ಕೆ ಟ್ಯಾಗ್ ಸಮಗ ಸುಪ್ರಿ ಅಂಕೇಟ ಟ್ಯಾಗ್ ಮೆಗಾ ಪವರ್
4: ವಾರ್ತಾಪಿಟ ವಾರ್ತಾ ತಮಗೆ ಕೋಟಿ ಅಟೆ ಎನ್ಎಲ್ವಿ ತನಡಿ ದಹನೆ ಎಲುತರಾಯಿ ರುಪಿಯಲ್ ಕೋಟಿ ದಹತುನ ನಮೆ ಅತ ಇಕ್ಮ ವು ದೆವಂತ ಸುಪ್ರಿ ಟ್ಯಾಗ್ ಲಬಾದಿಮಿ ರಟೇ ಸಂವರ್ಧನೆ ದೆವಂತ ಶಕ್ತಿಯಕ್ ವೆಮಿನ್ ಒಬತ್ ದಿನವಾ ರಟತ್ ದಿನವನ ಜಾತಿಯ ಮಹತ್ತಾನ ಸಂಪತ ತನಡಿ ದಹನೆ ಬಿಲದೀಗೆನ ಒಬತ್ ಕೋಟಿ ಪತಿಯಕುವನ್
5: ಮಹಾವೇಸತ್ತಿಕ ಒಯಾಗೆ ನಿವಸ ಕರ್ಮಾಂತ ಶಾಲಾವ ಮತುರೇನ್ ಪಿರಿಲದ ಗಂಗ್ ವತುರ ವೆಹಿ ವತುರ ವಿತರಕ್ ನೆವೆ ತಿಯನ ರೋನ್ ಮಡ ಟಿಕತ್ ಇವತ್ ಕರನ ಹೊಂದಮ ವತುರ ಮೋಟರೆಯ ಡೀಪ್ ಟೆಕ್ ವೇಸ್ಟ್ ಮೋಟರ್ ಪಂಪ್ ಅಮತನ್ನ 077 777 7374
6: හැන්දෑවට එහෙම කන් ගොඩ වෙන සද්ද
7: මේක ගන්න
8: මොනවද හලෝ සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ
9: හරි බබා වැඩේ ඉවරු ගමන් එන්නවා ඔය ඔෆිස් එක ළඟට ඇවිත් ඉන්නවා
8: හරි හරි හරි දැන් ෆෝන් එක තියන්නකෝ බා ලිස්ට් එක දාන්න මම එනකොට අරගෙන
7: මේ වෙලාව නම් එපා
6: මෙතන FM 93.5 FM 93.7
10: අයිබෝවන් අර සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඩ ඉවනින් ඩ්‍රයිව් එකත් එකතු වෙන්න
11: මල්ලී සරවැස්ස
6: සම අනුග්‍රහය
10: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
6: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට ලක්කන සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
10: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: අසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර
1: කියන්නේ
2: අම්මයි තාත්තයි වගේ
1: කොහොමද?
2: බෙරි විලා විතර නෙවෙයි ඇලිලා.

0: මව්පිමේ සාරකුණේ රැගත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාක මගින් මිලදී ගත හැකි.
1: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
2: ලකාණ්ඩ Radio ITN.

0: නවය විනාඩි 26යි. බ්‍රේකින් නිවුස්.
1: මොකක්ද?
0: බ්‍රේකින් නිවුස් එක ගියෙන් ඔය කපිල චන්ද්‍රසේන මහත්තයා ජීතක්ෂරපත් වෙලා කියන. මේ තව බ්‍රේකින් නිවුස් එකක් එන්න නියමිතයි. හරි.
1: මොකක්ද?
0: ආවම් බලමු.
1: ඕකේ.
0: බ්‍රේකින් නිවුස් එකක්ම වෙයි දන්නේ. විශේෂිත ප්‍රවෘත්තියක් වෙයි ඒක. මේ අපි බලමු මේ අපේ ප්‍රවෘත්තියෙන් අපි ඒක තහවුරු කරගෙන කියමු. මේනකොට සමහර විට ඔබ මේ ප්‍රවෘත්ති වෙබ්සයිට් වල සහ ලංකාවේ අනිකුත් මාධ්‍ය ආයතන වල Facebook එහෙම පරිශීලනය කරනවා නම් ෆලෝ කරලා තියෙනවා නම් මේ නිවුස් එක දැන් මේ වෙනකොට දකින්න ලැබිලා ඇති.
1: ඔව් ඔව්.
0: රයිට් අපි මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ගැන මතක් කරනවා.
1: මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ලගේ අපි කලින් කතා කරේ හයාලගේ ඩෝමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය ගැන. මේ කියන්නේ කලර් සෝට්

0: ඒක ගැන සංක්‍රියව කොටලා නිම කරපු සහල් වල තියෙන කළුවැට අවපහෑට ඉවත් කරලා අස්වැන්නට වැඩි වටිනාකමක් එකතු කරන නවීන ජපන් තාක්ෂණින් යුතු කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කලර් සෝට යන්ත්‍රයක් මිලදී ගන්න මාක්ස් පෙන් හරහා ඔබට පුළුවන්කම තියෙනවා. ඉතින් වසරකට වැඩි වගකීමක් සහ අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් මේ අය ලබා දෙනවා. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා මෙන්න මේ නම්බරයකට කතා කරන්න 011 6679 579 මේ අයගේ ප්‍රධාන ශාකාව. ඒ වගේම හඳහන ටිකට් එක ගැන කියන්න ඕන. ඔයාලට දිනන්න තියෙන හොඳ චාන්ස් එකක් හඳහන. ඔයාගේ ලග්නෙත් එක්ක ගලපලා අංක ටික ගලපලා ගත්තොත් දැන් මේ අවුරුද්දට මේ අය සුපිරි ජයග්‍රහකයෝ 3 දෙනෙක් බිහි කරලා තියෙනවා. දසලක්ෂපතිව හැට 1 දෙනෙක් බිහි කරලා තියෙනවා. ඉතින් සුපිරි ජයග්‍රහකයෝ 3 දෙනාගෙන් 4 වෙනියා ඔයා වෙන්නත්, එතකොට දසලක්ෂපතිව හැට 1 දෙනාගෙන් 62 වෙනි දසලක්ෂපතිව වෙන්නත් ඔයාට අවස්ථාව තියෙනවා NLB හඳහනත් එක්ක.
1: වෙලාව 9:29.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

උදේ 9යි විනාඩි 32යි දැන් වෙලාව. අපි යන්න හදන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය පැත්තට. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය පැත්තට ගිහිල්ලා ඔබ ඊයේ ගත්ත ටිකට් පත් වලින් ඔබට කොහොමද ජයග්‍රහණය උදා වෙලා තියෙන්නේ කියලා අපි ඉක්මනින්ම බලමු. අපි කිව්වා හඳහන වැඩි වැඩියෙන් ගන්න කියලා, දන නිදානේ වැඩි වැඩියෙන් ගන්න කියලා. එහෙම කියලා ඔබ ගත්ත ටිකට් පත් අතර බලන්න මහජන සම්පත තියෙනවද කියලා. ඒ 6182 වෙනි දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය R ජය අංක බවට පත් වුණේ අංක 3, අංක 1, අංක 4, අංක 7, අංක 2 සහ අංක 7. ගොවිසෙත S අක්ෂරයත් එක්ක අංක 11, අංක 17, අංක 52 සහ අංක 78. මෙගා පවර් Q අක්ෂරයත් එක්ක සුපිරි අංකය අංක 4, ජය අංක අංක 5, අංක 14, අංක 66 සහ අංක 75. ධන නිදානය E අක්ෂරයත් එක්ක අංක 7, අංක 10, අංක 28 සහ අංක 53. හඳහන මීන ලග්නයත් එක්ක අංක 16, අංක 37, අංක 39 සහ අංක 50. අද සම්පත R අක්ෂරයත් එක්ක අංක 4, අංක 7, අංක 2 සහ අංක 7. NLB ජය R අක්ෂරයත් එක්ක බිඳුව අංක 5, නැවතත් අංක 5 සහ අංක 1. සුබ දවසක්. කටක ලග්නයත් එක්ක අංක 16, අංක 57 සහ අංක 62. ඔබට වාසනාව උදා කරලා තියෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙනුයි. ඒ මතක් කිරීම. උදේ 9යි විනාඩි 34යි දැන්.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: kiedo elava nave aiti satai
2: well another cricket
3: mike gone kalane
1: hari dan hari
3: cricket kridawa ape kridawak tiwene එතකොට ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගත්ත මුල් කාලේ අපි අහලා තියෙනවා ඔය ගොවිපළවල් වල එහෙම නැත්නම් නේද බැටලෝ ඊට පස්සේ ගවයෝ එහෙම අරගෙන ගිය ගොපලු කොළුව ගොපල්ලෝ අර හරක් ටික එහෙම නැගලා බැටලෝ ටික එහෙම තනකොළ කන්න ඔය තන පිටුමේ වලට ගාල් කරලා නිදහස අතහැරලා දාලා ඒ වෙලාවේ කොහේ හරි පතුරු බෝලකින් නේද බෝල ගැහුවා කියලා කියනවා පස්සේ ඔක ක්‍රිකට් කියලා ක්‍රීඩාවක් විදියට ජාත්‍යන්තර මට්ටමට ඇවිල්ලා අද වෙනකොට ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාවක වුවත් කිසි ප්‍රශ්නයක් නැහැ පාපන්දු හා සමානම ප්‍රචලිත ක්‍රීඩාව
1: හරි
3: දැන් ලංකාවේ ක්‍රිකට් අපිට ආගමක් වගේ
1: ඒතර
3: ක්‍රිකට් ක්‍රීඩාවේ මුල හොයාගෙන ගියාම ඔය විකට් එක තිබිලා තියෙන්නේ අඟල් 12යි අඟල් 12යි කූරු 2යි කූරු තුනකට ආවා මොකද අර කූරු දෙක මැද්දෙන් බෝල ගියත් සමහර ලාවට පන්දු යවන්න හරි කවුරු හරි දැක්කේ නැත්නම් ඒක දැන් සාමාන්‍යයෙන් බෝලේ ඒක මැද්දෙන් ගියා කියලා කියන එතකොට ඉස්සර පොඩි කාලේ ගර්ල් පැත්තේ ක්‍රිකට් ගහනවා ගල් දෙකක් තියලා බෝල ගහනවා ප්ලාස්ටික් පුටුවක් තියලා බෝල ගහනවා පුටුවේ කොහෙන් හරි අස්සකින් ගියත් අපි අවුට් නෑ කියලා කියනවා ඊට පස්සේ ඕක අඟල් 9ට ගෙනාවා
1: හරි
3: අඟල් 22 උස තිබ්බ එක අඟල් 28ට හෝ 29ට ගෙනාවා ටික ටික තමයි ඔය කියන ක්‍රිකට් ස්ටම්ප්ස් එහෙම නැත්නම් ක්‍රිකට් විකට් පොලු අපි කියන විකට් පොලු කියලා විකට් කූරු විකාශයේ වෙලා මේ වෙනකොට අද දක්වා ඇවිල්ලා
1: තියෙන්නේ.
3: ස්ටම්ප්ස් කෑලි දෙකක් තියෙන්නේ ඒකයි. අර විකට් කූරක හරි වැදුනත් හෙලවීමක්වත් නැහෙනි.
1: ඔව්.
3: එහෙමත් බෑ. ඒ වගේ වෙලාවක පොඩි සෙලවීමක් තියෙන්න
1: ඕනේ.
3: ඊට පස්සේ ඒ ස්ටම්ප් එකක් වැටෙන්න ඕනේ. ස්ටම්ප් එකේ වැදුනත් බෑ. ස්ටම්ප් එකේ තියෙන අර ස්ටම්ප් කෑලි දෙකෙන් එකක් වැටෙන්න ඕනේ.
1: ආහහ.
3: බේල් කෑලි දෙකෙන් එකක් වැටෙන්න ඕනේ.
1: ඒකට දැන් බලන්න මාර තාක්ෂණයක් නැතිද?
3: මාර තාක්ෂණ. දැන් අර බේල් කෑලි වල ලයිට් උත්පත්තු වෙනවා.
1: ඔව්.
3: වැදුනත් විකට් කූරේ ලයිට් පත්තු වෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ අපි ඔය ක්‍රිකට් බලන අය සමහරට දන්නවා. විකට් එකේ බෝලේ වැදිලා බේල්ස් වැටුනේ නැත්නම් ඒත් දැවි කියන්නේ. ලයිට් උනාට වැඩන්නේ.
1: ආහහ.
3: හරි. වදන්නද? නෑ. විකට් කූරු තුනක්
1: තියෙනවානේ
3: මේල් ස්කෑල් දෙකක්
1: තියෙනවා
3: ඔය දෙකේ බෝලේ වැදිලා ලයිට් පත්තු වෙලා විතරක් බෑ එකක් වැටෙන්න ඕනේ බේල්ස් එක මේ තියෙන ගානින් ටික උඩ යන්න
1: ඕනේ
3: ඔය රන් අවුට් දුවද්දී දැවියාමක දිහින් බලන්නකෝ අර මේ ආයයි ගන්නෙ පුනරූපණ අවස්ථාවල සමානට විකට් එක ලයිට් වෙලා නමුත් බේල් එක උඩට ඇවිල්ලා නැහැ
1: එතකොට අවුට් නැහැ
3: සල්ලි විතරක් විසිවෙන තැනක් ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය සම්බන්ධ සමහරු මේක ප්‍රශ්න කරනවා
1: ඒ
3: කොහොම වුණත් හොඳට විඳින්න පුළුවන් ක්‍රිකට් එකක් එතන
1: තියෙනවා
3: බලන්න අපේ දසුන් ශානක කෝටි ගාණක් හම්බ කරනවා.
1: ගිහිල
3: මුකුත් කරන්න දෙයක්
1: නැහැ. වාඩිලා ඉන්න බංකුවේ.
3: බංකුවේ වාඩිලා ඉන්නවා.
1: ආහ.
3: ඉඳලා හිටලා අර වතුර බෝතල් ටික අරගෙන ග්‍රවුන්ඩ් එක මැදට එනවා.
1: ඔව්. පොඩක් පෙනිලා යනවා.
3: ඔව්. අර ඉම්පැක්ට් ප්ලේයර් කියන අවස්ථාවේ සමානලට ඇවිල්ලා ෆීල් කරනවා.
1: ආහ.
3: සමානලට ඇවිල්ලා එහම ලොකු දේවල් නේ. දැන් ඔන්න රාජස්ථාන් රොයල්ස් එක්ක අර ඒගොල්ලෝ මේ ඊළඟ තරගයේ මම මතක විදිහට 11 වෙනිදා තියෙන මැච් එකේ ඒගොල්ලෝ පටන් ගන්නවා ඩොට් බෝල් එකට.
1: ඔව්.
3: නෑ සමාවෙන්න.
1: ඩොට් බෝල් එකට. ඩොට් බෝල් නෙමෙයි මොකද්ද මේ?
3: හයේ පහරකට.
1: ඔව්.
3: හයේ පහරකට
1: විදුලිය දෙන්න ගෙදරකට.
3: විදුලිය නැති
1: හයකට.
3: ඔව්. විදුලිය නැති නිවෙස් හයකට එක හයේ පහරකට.
1: ඔව්.
3: ඒගොල්ලෝ මේ ව්‍යාපෘතියේ අදාළ සල්ලි ටික වෙක් කරලා
1: තියෙනවා. ඒක හොඳ වැඩක් නේ.
3: ඉතාලම හොඳ වැඩක්.
1: ඉතින්
3: එදා මැච් එකේ වැඩියෙන් හයේව ගහන්න ලැබෙන්න ඕනේ. මොකද එහෙම වුණොත් ඉන්දියාවේ ඔය රාජස්ථාන් කියන ප්‍රදේශේ ඒ ප්‍රාන්තේ ඇතැම් තුප්ප ජනතාවට විදුලිය ලැබෙනවා ගෘහස්ථ විදුලි පරිභෝජනය සඳහා අවස්ථාව ලැබෙනවා ඉතින් ඒ වගේ හොඳ ප්‍රොජෙක්ට් උත් තියෙනවා
1: ඉතින්
3: දසුන් මේකට මම දැක්කා අර ලස්සන ලෑස් වෙලා හැම ගිහිල්ලා ඒ
1: කරා
3: ඉතින් ඔය එක කරනවා මේ ක්‍රිකට් එක තමයි බැරි
1: අර පැට් කමින්ස් ගේ බර්ත්ඩේ එක
3: ආයිම ඔව් ඔරයිට් මී සන්රයිස් ලයික් දැන් හොඳ වැඩේ කියන්නේ මේ T20 අපේ ශ්‍රී ලංකා ටීම් එකේ නායකයා එහෙ ගිහිල්ලා මංගුවේ වාඩිලා ඉන්නවා වතුර දිනවා යූ කියලා හිතනවා මොනවා කරන්නේ ක්‍රිකට් වල ස්වභාවයක තමයි ඕන දැවැන්ත ක්‍රීඩකයෙක් වුණත් පර්ෆෝම් කරන්නේ නැත්නම් සමහර වෙලාවට ඉතින් බංකුවේ ඉන්න
1: වෙනවා බංකුව තමයි උරුම මහත්යෝ

0: උදේ 9 විනාඩි 50යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: මම මේ කල්පනා කරේ මේ දසුන්ව අරගෙන රාජස්ථාන් මෙහෙම කරාද දැන්නේ.
0: ඔව්.
6: ඒ කියන්නේ වෙන ටීම් එකකින් දසුන්ව ගත්තා නම්.
0: ඔව්.
6: නේද? අරගෙන විනාශයක් වෙයි කියලා.
0: ඔව්.
6: රාජස්ථානලට හොඳටම ගහයි කියලා හිතන්නේ.
0: බය වෙලා.
6: උපක්‍රමයකට මේ අරන් බාඩි කරලා තියලා තියෙනවද දැන්නේ?
0: එහෙමද දන්නෙත් නෑ හැබැයි.
6: හැබැයි ඔබට අමතකද දසුන්ව කැඳෙව්වේ කවුරු වෙනුවටද කියලා රාජස්ථාන්?
0: කවුද?
6: රාජස්ථාන් ටීම් එකේ ක්‍රීඩකයෙක්ට එන්න බැරි වෙනකොට ඒ වෙනුවට අවසානයේ තමයි දසුන්ට අවස්ථාව ලැබෙන්නේ.
0: ඔව්නේ.
6: ඔව්. ඒ නිසා මේ එහෙම හිතන්නත් බෑ. කවන්නේ කොහොම හරි අපේ කොල්ල ඉෂාන් මාලිංගල.
0: හොඳටම සෙල්ලම් කරගෙන.
6: ගිහිල්ලා ලංකාවේ නම තියලා තියෙන්නේ. ඒ නිසා අර පැත්තෙන් එන මෙව්ව එක
0: මේ පැත්තෙන් මෙව්ව වෙනවා.
6: මෙව්ව වෙනවා. මොකද ඔය IPL කියලා කොහම ඉස්සර IPL හොල්ලපු ක්‍රීඩකයෝ ලංකාවේ හිටියේ. ජයසූරියගෙන් පටන් ගත්තා මුරලිදරෙන්න සංගක්කාරලා මහේලල මාලිංගල දිල්ෂාන්ලා.
0: ඔව්.
6: වනිදු හසරංග මහේස් තීක්ෂණලා
0: හරි
6: මතීෂ පදිරණ වෙනකම් නේද? දැන් ඉෂාන් මාලිංග එතනට ආලෝකයක් එකතු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ ගෞරවත්වයත් රැකගන්න බෑ ඉතිහාසයේ IPL වල කරපු හරිය
0: අනිවාර්යෙන් ඒකත්
6: රයිට්. අපි කසාගල සමූහ ව්‍යාපාරය ගැන මතක් කරන්න ඕනේ යන්න කලින්
0: දැන් තරුණ පරපුර විවසායක බවට පත් කරන්න අවශ්‍ය මඟ පෙන්වීම, ඒ වගේම විද්‍යාත්මක කෘෂි ආයෝජන එක්ක දැන් ඔන්න ඔබට පුළුවන්කම තියෙනවා ලාභදායී ආයෝජන අවස්ථාවක් එකතු වෙන්න කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක. ඉතින් කසාගල ග්‍රීන් සුපිරි වෙළඳ සල් ජාලය ගැන අපි ඔබට කියලා තියෙනවා. සරසාර අනාගතයක් එක්ක පැහැබර හරිත ශ්‍රී ලංකාවක් යන දැක්මත් එක්ක එකතු වෙලා ඔන්න කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාව තියෙනවා.
6: විජය
0: නිෂ්පාදන කැමති රස කරගන්න දත් එකතු කරගන්න ගන්නකොට නම බල්ල ගන්න ගන්නේ හරිම නිවැරදිම නිෂ්පාදනයද කියලා බලලා.
6: රයිට් එහෙමනම් අපි ගිහින් අපි ආය හම්බ වෙන විට උදේ 7ට.
0: ආ එන්න 7ට මම එනවා සමහර 7ට.
6: එන සෙන්සරද?
0: ඒකනේ සුබ දවසක්.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: උණුසුමක් සනසුමක්
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1

0: ඉඩ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ රිදම් වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි මේක අපව ටැග් දෙක ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග්

0: ලකනහාට් බීටහන්ගෙන් වෙලාම දක්කරණන් උදේ 10යි විනාඩි 16යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
3: අවධානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස හතර තුළ දිවයින පුරා ඩෙංගු රෝගින් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
2: ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු, ඩෙංගු පරදමු. වෙනතයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight
4: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. Searchlight සමාජ කමිෂනය.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: ලකන හඩ්බීට හංගින වෙලාව මතක් කරනම් උදේ 10යි විනාඩි 27යි
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිවා අබන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අද අබන්ස් ප්‍රදර්ශනාකාරියක් වූ bayabas.com වෙත පිවිසෙන්න

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රී වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 600

0: උදේ 10 විනාඩි 35යි වෙලාව. ලක්කන හાર્ට් බීට් වල පළවෙනි පැය වතාවම එකතු වෙලා ඉන්න මේ විදිහට මට මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක්ව එකතු කරගන්න හිතුවා ඊළඟ සින්දුවට යන්න කලින්. මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා අපේ KDA සමරසිංහ. සේරුවාවිල ඉඳලා අපි අහගෙන ඉන්නවා කියලා. ආදරණීය එකතු කරගන්නවා ලක්කන හાર્ට් බීට් වලට. සුබ දවසක් සින්දුවකට මාවත් එකතු කරගන්න. කෑගල්ල මීදෙනිය ගමේ අපේ උපනන්ද තමයි මැසේජ් එක දාලා තියෙන උපනන්දනවා ආදරණ එකතු කරගන්නවා ලකන හાર્ට් බීට් වලට. WhatsApp chat එක පැත්තට යන්න කියලා හිතුවා. Good morning කොහමද ඔයාට? මට දෙන්නකෝනේ ලස්සන ජෝතිපාල මහත්මයාගේ සින්දුව. අද try එකක් දෙමු අපි. අපේ කොටිකාවත් චන්දිම අබේගුණවර්ධන තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දෙවුනි තිමිර පුන්සඳි යුවෙන්දි ඔයාවත් ආදරණ එකතු කරගන්න ආදරේ හැමදාමත් ලක්කන්නට කියලා ලස්සන මැසේජ් එකක් දාලා තියෙනවා අපිට. ආදරණ එකතු කරගන්න ලක්කන හાર્ට් බීට් වලට මේ විදිහට. ගල්පාද එදන් අපිව අහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා මට මැසේජ් එකක් දාලා තිනවා මාෂා දිල්හානි, කමල් දිශාන්ත, ධම්මිකා, විනීතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, රේණුකා, ඉරංගි, චන්ද්‍රාණී, ගයානි කට්ටියම ආදරණ එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් ඕනේ කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හෙලෝ හෙලෝ කලබල පැංචෝ, ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින් ඔයාට. ගෙහන්න අය කොහොමද? හොඳින් ඉන්නව නේද? හැමදාම ඔය වගේ හිනා වෙලා ඉන්න හොඳේ. බුදු සරුණයි වාට කියලා මැසේජ් එක දාලා තින්න අපේ මාතලේ දිලිනි. දිලිනි වාට කොහොමද? සනීපෙන් ඉන්නව නේද ඔයත්? අවත ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ ලක්කන හાર્ට් බීට් වලට. රුක්ෂාන් යටියන්තොට ඉඳලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. මටයි මගේ සුදුනංගිටයි හොඳම හොඳ සින්දුවක් ඕනි කියලා අනිවාර්යෙන්ම දෙනවා. ගුඩ් මෝර්නින් බුද්ධික. දරණීගල ඉන්දන පෙරුම්හල ඉදිරිපිට ඉඳලා කඩේ සද්දෙනම අපිව දාගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ආවත ආදරණ එකතු කරගන්නවා ලක්කන හાર્ට් බීට් වලට. අපිට දෙන්න ලස්සන සින්දුවක් තුෂාර අයියා, හර්ෂණ, කිරියම්මා, ඒ වගේම යෝගට් නංගි තින්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. අපේ ප්‍රියංකර තමයි මැසේජ් එක දාලා තියෙන නුවරින්දලා. හායි අපි පානදුර. අපි හැමදාම සද්දටම ලක්කන අහනවා. අපිට චාමර වීරසිංහගේ සින්දුවක් ඕනේ. සින්දුවට එකතු කරගන්නවා නිලුමි, සමිත, ඒ වගේම නිමේෂා, දිස්නා, ශිරෝමි, ශංකා, ශාන්ති, කුසුම්, ඒ වගේම ශ්‍රියා, චමිලා, කට්ටිය ආදරණ එකතු කරගන්නවා. ඒ වගේම ඩිරෝෂා සහ තිලිනිවත් ආදරණ එකතු කරගන්නවා කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ. එතකම තවත් වැඩ කරන ගමන් අපි වහන සෙට් එකක් ඉන්නවා ආදරෙන් එකතු කරගන්න. අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. අපේ ඉෂානි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මෙයාවත් අනිවාර්යෙන්ම එකතු කරගන්න කියලා. ඇයි අනේ අනිවාර්යෙන්ම එකතු කරගන්න ඔයාලවත්. වාගේ ආලෝ සෙට් එකම සද්දෙම අහගෙන ඉන්නවා කියලා අපි දන්නවා. අහිංසා, නදීෂා, නිමාෂා, සිඟිති, සංජනා, රෝෂිනි, සමීර, විශේෂයෙන්ම ප්‍රසන්නස, මදුසංකස, ගිහන් සර්වත ආදරෙන් එකතු කරගන්නවා කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ. ලක්ෂ්මන් වඩපාත, ආයිබෝවන් නවත ආදරණ එකතු කරගන්නවා ලක්කන හાર્ට් බීට් වලට මේ විදිහට. මහරගම් පැත්තට යන්න කියලා හිතුවා. අපේ විමලසේන අපි වහගෙන ඉන්නවා හැමදාම වැඩ කරන ගමන්. එයාගේ සෙට් එකත් එක්ක සද්දෙම දාලා දින ලක්කන. ඔන්න කට්ටේම හිනං ආදරණ එකතු කරගන්නවා විමලසේන. එයා වැඩ කරන තැන එයාගේ කලමනාකාර ඩිලංක, නදීෂාන්ව, ඒ වගේම රසික, චනිතු, පසිදු, චමෝත්, ගයාන්, සිරිවංශ, ගාමිනි, ලසිත, චුට්ටි, අනුර, කුමාරි, ශාන්ති, නිරෝෂා, හර්ෂණි, සුභහ, දිනුෂා, කමනි, චන්ද්‍ර, නිරේෂා, නයිනි, කට්ටිය මාදුරන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. කවුද මේ කෝල් ගන්නෙ? මේක තියෙන්නේ කෝල් ගන්න නෙමෙයි, මැසේජස් දාන්න විතරයි. අපේ කොට්ටාවේ ජයමාමා, සුබ අද දවස සිතුම් පැතුම් මිටවන සුබ දවසක් වේවා ගිහන් පුතේ ඔයාට. ලක්කන හાર્ට් බීට් අදත් අපේ සද්දට අහගෙන ඉන්නේ. සින්දුවකට එකතු කරගන්නවා. කොට්ටාවේ ඉඳලා මේ වෙලාවේ වැඩ කරන ගමන් ඉන්නවා. කට්ටියම එකතු කරගන්න අපේ ලොකු බොස් ඉන්නවා උපුල්, පොඩි බොස් වරුණ, චම්පා මිස්, මදුශංක, ජගත්, කට්ටිය මාදුරන් එකතු කරගන්න කියලා අපේ ජයමාමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ජයමාමාව තාදුරන් එකතු කරගන්නවා. අයි හැමදාමත් වගේ අදත් ගිනිගත් හේන පෝස්ට් ඔෆිස් එකේ කාර්යමණ්ඩලයේ සීලු දෙනා සහ චේතනී මිස්ව, සංගීතා, නුවන් අයියා, ලස්සන සින්දුවකට එකතු කරගන්න, මංජුල, හේමන්ත, ගිනිගත්තේ ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. සුබ දවසක් ලක්හඬට, ජය වේවා කියලා. මංජුල ඔයාටත් සුබම සුබ දවසක් වේවා. වාටත් ජය වේවා. සෙට් එකම එකතු කරගන්නවා ලක්කන හાર્ට් බීට් වලට. සුබ දවසක් හાર્ට් බීට්. අපිත් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ඕන. මහත්තයා, තිලක්, ඒ වගේම පුතා සෙතික, දුව බිනුදි, පවුලේ හැමෝමත් එක්කම කට්ටියම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. සංජනා මොකද උනේ? ආවත ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ. අද සින්දුටික නම් ෂෝ යනේ පැලෙන්න සද්දට දාලා තියෙන්නේ අපේ වයර්ලස් එකේ. අපිවත් ලස්සන සින්දුකඩ එකතු කරගන්න මල්ලි. අපි මිනුවන් ගොඩ ඉඳලා අපේ සෙට් එකම එකතු කරගන්න. ලක්මාල්, නිහාල් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. චමින්ද, තරින්දු, ලසන්තිකා, ඒ වගේම ශාමලි, නංගිලා ඉන්නවා, යාලවත් එකතු කරගන්න. රවින්දු, ඒ වගේම තරුෂ, ලොකුමල්ලි, කුමාර, පාලිත, රොවෙන්, ෂහාන්, තවින්දු කට්ටියම ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අනීෂා, ඒ වගේම දෙමඩ පිටියේ නේද, දෙමඩ පිටියේ ඉඳලා අනීෂා අපි වහගෙන ඉන්නවා. අනීෂා අයියා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. ආදරණ එකතු කරගන්නවා අනීෂා, ඉමේත්, කුමාරි, ඇනස්ලි, ඒ වගේම හින්දික, කුෂාන් කට්ටියම එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? චානුක නේද, රාජාංග නේදලා. අනේ චානුක, අපිට මොකද කවුරු මොනව ඇහුවත්, ඔයා හන්ද ලක්හඳනේ. හරි, ඒවාව අපි එකතු කරගන්නවා මේ වෙලාවේ. අම්මා සුමුදු, තාත්තා සමීර, නංගි මදුෂිවත් එක් කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න මම ලව් හිඳලා උපාලි සින්දු අහන්න මම මේ වෙලාව එකතු කරගන්නවා අපේ අධිපතිතුමිය පද්මිනී මිස්, අධිපතිතුමා උදය කුමාර, සමිත, සඳමාලි, නලින්, සුචානි, වසන්තය ඇතුළු ලක්හඬහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්නවා. දීර්ඝායු වේවා, සුවපත් වේවා, තෙරුවනේ අනන්ත ගුණ බලෙන් සදා සැනසෙල්ලක් ලැබේවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපේ රත්නේ තමරා කුමාරි ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ලක්හඬ හાર્ට් බීට් වලට. හයි මාමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අපේ නුවර ඉඳලා සංජය මැසේජ් එක දාලා තියෙන්නේ. ගුඩ් මෝර්නින්, සුබ දවසක්, ගිහන් මාවත් එකතු කරගන්න. තුෂාරි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කටාර් වල ඉන්න අපේ ප්‍රසාද්වත් මල්ලි, ප්‍රසාද් මල්ලිත් ඒත් එකම කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන. දමුණුපොළ ඉඳලා තුෂාරි උන මං කට්ටියම එකතු කරගත්ත මේ වෙලාවේ ලක්හඬ හાર્ට් බීට් වලට. මං තවත් ලස්සන සින්දුවක් ක්ලාස්ටි කරගෙන තියෙන ඊළඟට සින්දුවට යන්න කලින් අපිට වෙලාව බලන්න තියෙනවා. වෙලාව බලලම අපි සින්දුවට යමු. ආරාධනා කරන FM 93.5 FM 93.7 දෙකටම ලක්හඬත් එක්ක එකතු වෙලා ඉන්න. ලක්හඬ හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගන්න. උදේ 10:42
1: විලාබ ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 petrol heater එක ගැව්වාම යනවා
1: ඉවරයි. TVS Sport 110 petrol heater එකට කිලෝමීටර 80කට වැඩි දුවන නම් මේක තමයි ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජි.

Beat. උදේට 6 විනාඩි 43 වෙලාව තාමත් මේ පැත්තට එන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවනම් මන්ට මැසේජ් එකක් දාන්න 07.03.93.5.93.7 අපි දන්නවා තවමත් මැසේජ් එනවා හිටු කියලා අනිවාර්යයෙන්ම ඔයාව ආදරෙන් එකතු කරගන්නවා ඉතින් ඔය හිටිය විදියටම තව පොඩ්ඩක් කොහොම ඉන්නේ ඔයාගේ මැසේජ් එකත් අනිවාර්යෙන්ම අපි කියනවා ඊළඟට තවත් ලස්සනම සින්දුවක් ලෑස්ති කරගෙන තියෙන්නේ මාධ්‍ය සන්තෝෂ්ල ගායනා කරන අපි එහෙනම් අහලා ආයි මේ පැත්තට එමු උදේ 10:44

0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
1: ජෝතිරාජය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නිින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න.

උදේට හැ විනාඩි 54 වෙලාව ලැකඳ හાર્ට් බීට් එකෙන් ඔන්න පළවෙනි පැය මේ විදිහට ගෙවිලා යනවා. මට මේ වෙලාව මැසේජ් කරපු යාළුවෝ කියන ඉක්මනටම ගෙතු කරගන්න අමලව්ව පැත්තට තමයි යන්න හැදුවේ. අලව්වේ කොහොලනේ ජයකලනේ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සින්දුහන මම ගෙතු කරගන්නවා උපාලි චිත්‍රානි මාදව කසුන් නතුළු ලක්කනහන සේලු දෙනාම තාදරණ ගෙතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දුවක් ඕනේ අලව්වේ කැකුලවල රත්නේ කහඳවල සුනිලා ජයංගනී ස්වර්ණ තිලකරත්නව තාදරණ ගෙතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙනවා. එතකම WhatsApp chat එක පැත්තට යනවා. ගිනිගතේනේ ඉනුක අයයි අනුද ඒ වගේම මල්ලි එනුද නංගි කිසලි අම්මා අපච්චි සියා තමා ගෙතු කරගන්න ලස්සන සින්දුව කෝණි කියලා මැසේජ් එක දාලා තියෙනවා. අනිවාර්යයෙන්ම දෙනවා. එතකම ලහිරු අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ලක්කඬ අහනවා ගමඩ වැහෙන්න ලක්කඬ දාලා තියෙන්නේ. අපිව ලස්සන සින්දුවකට ගෙතු කරගන්න කාලවිල කන්ද බේරුවලින්ද තමයි මැසේජ් කරලා තියෙන්නේ. පුතමල්හිරු බිරුඳ සඳමිනීවත් මේ වෙලාවේ ලක්කනහන හැමෝම අත එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙනවා. තව ගොඩක් අය ඉන්නවා එකතු කරගන්න. ඊට කලින් අපිට යන්න වෙනවා ඊළඟ පැයට යන්න ඕන නිසා පැල්වත නිෂ්පාදනය මතක් කරන්න. පැල්වත නිෂ්පාදන කියලා කියන්නේ සිරසියක්ම දේශීය ක්‍රියාශ්‍රිත නිෂ්පාදනයක්. අපේ රටේ අපේම දෙයක් දේශීය නිෂ්පාදනයක් බය නැතුව මිලදී ගන්න. કૃතිම රසකාරක වර්ණක කිසි දෙයක් අඩංගු නැති අපේම නිෂ්පාදනයක් තමයි පැල්වත කියලා කියන්නේ. පැල්වත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් එක මම ඉක්මනට මතක් කරන්නම්. ස්ථල තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලපිටියේ තියෙන ශාඛාව, මාළඹේ අරංගලහන්දියේ තියෙන ශාඛාව, බතරමුල්ල පැල්වත ශාඛාව දෙනවා, අනුරාධපුර මර්දන් කඩවල ශාඛාව තියෙනවා. එතින් මේ ශාඛාවන් වලට ගියොත් ඔයාලට පැල්වත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් යන්න ළඟම සුපිරි වෙළඳ සලඩ ගිහිල්ලා මිලදී ගන්න පැල්වත නිෂ්පාදන. සිරසියක්ම අපේ රටේ අපේම දෙයක් තමයි පැල්වත කියලා කියන්නේ. ඒකින්ද බය නැතුව මිලදී ගන්න. හරි අපි එහෙනම් මේ සින්දුවෙන් කෙලිම යන්නේ ඊළඟ පැයට ලක්කඬ හાર્ට් බීට් වල දෙවෙනි පැයට. හත් දවසේදී පැය ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව තමයි අපි ආපහු හම්බ වෙන්නේ. එහෙනම් එතකන් ඔය විදිහටම ඔය ආදරෙත් එක්කම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ලක්කඬ හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙනම අපි යන්නම්. 10:56.

0: ලක්කඳ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහන එළතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
4: ලක්කඳ දේශීය ප්‍රවෘත්ති.
0: වැසිතත්වයේ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරුවකින් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම ඌවසා වයඹ පළාත්වල සහ ගාල්හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වඩා වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නැගෙනහිර සහ උතුරු පළාත්වල උදෑසන කාලයේ වැසි ඇතිවනවා. ගිගුරුම් සහිත වැස් සමග තාවකාලික තද සුළන් සහ ප්‍රබල අකුණු හට ගැනීමේ වැඩි හැකියාවක්ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා. ඉරානය සමග ඇති සටන් විරාමය තවමත් බලාත්මක බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඉරානය සිය ප්‍රහාරක යාත්‍රා වෙත පහර දුන්නද ඇමරිකාව සටන් විරාමය කඩ නොකරන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ. ඒ ආත්ම ආරක්ෂාව සඳහා පමණක් ඇමරිකානු හමුදාව ප්‍රහාර එල්ල කර ඇති බව පෙන්වා දෙමින්, කෙසේ වෙතත් ඒ සටන් විරාමය බිඳවැටීමට හේතුවක් නොවනු ඇතැයිද ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ලක්කඳ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.
7: අවදානම පිළිපද අවධානය පිණිසයි. මේ වසරේ පළමු මාස 4 තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
4: ඩෙංගු මාරාන්තිකයි. සැවොම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: 11 විනාඩි 4 වෙලාව නැකන හાર્ට් බීට් දෙවනි පැය අපි එහෙනම් මේ විදිහට ආරම්භ කරනවා. ඉතින් මේ පැය පුරාවට මත ඔයාලා ලස්සනම ලස්සන සින්දු ගොඩක් අහන්න පුළුවන්. FM 93.5 FM 93.7 නැකන හાર્ට් බීට් එක හිටියොත් එහෙම වාඩික්මන්ට මැසේජ් එකක් දාන්න පුළුවන් මේ පැත්තට. මම බලාගෙන ඉන්නවා ඔයාගේ මැසේජ් එක මේ පැත්තට එනකම් 07.3 93.5 93.7 අපේ WhatsApp නම්බර් එක ඔයාලා වෙනුවෙන් විවෘතයි. එක්මන්ට මැසේජ් එකක් දාන්න. නවල් එක වෙනකම් මම ඉන්නවා. නැකන හાર્ට් බීට් අරගෙන අවිලා.

0: 11යි විනාඩි 9 වෙලා වලකඩ හાર્ට් බීට් ඔන්න එහෙනම් දෙවනි පැය අපි මේ විදිහට ආරම්භ කරනවා. දැන් පිළිකා ගැන කතා කරද්දී පහුගිය කාලේ ඇති වුණු මේ දැඩි හිරු රශ්මිය පිළිබඳවත් ඒ මාධ්‍ය හමුවකදී වෛද්‍යවරියක් වැඩිදුරටත් කරුණු සඳහන් කළ දුන්නා මේ වෛද්‍යවරේ. සාමාන්‍යයෙන් දැන් මේ දිනවලත් අය උණුසුම වැඩි කාලගුණයක් තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. හිරු එළියෙන් සමය පිළිකා සෑදීමේ අවදානමක් පවතින බව සටහන් කරලා තියෙනවා. පෙරවරු 10 ඉඳලා පසුවරු 4 වෙනකන් හිරු එළියෙන් ආවරණය වීම ඉතා වැදගත් බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසන්ති චෛලාල් මහත්මිය වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ගෝලිය පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් සහ පිළිකා රෝගීන් පුනරුත්ථාපන සේවා වැඩසටහන ව්‍යාප්තිය වෙනුවෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් තමයි අය මේ පිළිබඳව වැඩි වශයෙන් සඳහන් කරලා තිබුණේ. සාමාන්‍යයෙන් ගෝලිය මේ පිළිකා රෝගීන් පිළිබඳව කතා කරොත් එහෙම සමස්ත වශයෙන් දිනකට වාර්ෂිකව රෝගීන් 35,000ක් පමණ වාර්තා වන බව වැඩිදුරටත් සඳහන්. ඒ අතරින් කාන්තාවන් 15,000ක් සහ පිරිමින් 20,000ක් පමණ දිනකට හඳුනා ගැනීමට හැකියාව ලැබෙන බවත් සාමාන්‍යයෙන් දිනකට සාමාන්‍ය රෝගීන් 100ක් පමණ හඳුනා ගන්න ලබන බවත් මේ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළා. අය පෙරවරු 10 ඉඳලා පස්වරු 4 දක්වා හිරු එළියට නිරාවරණය වීම පිළිකාවට ඇතිවීමට හේතුවක් වනවා කියලා තමයි අය වැඩිදුරටත් සඳහන් කළේ. මෙන්න ආරක්ෂා වීමට නම් සිරුර ආවරණය වන ඇඳුම් පළඳින්න ඕන කියලා සඳහන් වනවා. හැම ඇතිවන පිළිකා ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදෙනවා. මෙලොනිමා සහ මෙලොනිමා නොවන පිළිකා ලෙස තමයි මේ පිළිකා වර්ග දෙක හඳුන්වලා තියෙන්නේ. අය මෙලනමා නොවන පිළිකා සමය අවරශ්මයට විවෘත වන ස්ථානවල තමයි ඇති වෙන්නේ. විශේෂයෙන්ම මේ පිළිකා මූලික අවස්ථාවන්වලදී හඳුනාගත්තොත් එහෙම 100%ක්ම ඉතාමත් ලේසින් සුව කළ හැකි කියලා ඇය වැඩිදුරටත් සඳහන් කළා. අවරශ්මය තමයි පිළිකා කාරක විදිහට හඳුනාගෙන තියෙන්නේ. මූලික අවස්ථාවේදීම මේක හඳුනාගත්තොත් එහෙම ශල්‍යකර්ම මාර්ගෙන් සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන් කියනවා. අවරශ්මය ආරක්ෂා වීමට සන්ක්‍රීම් ගැල්වීම වගේම බෙල්ල මුහුණ ආවරණය වන විදිහට හිස්වසුම් පළඳිනවා නම් කුඩ භාවිතා කරනවා නම් මෙහිදී ඉතාමත් වැදගත් කියලා වැඩිදුරටත් සඳහන් කරනවා. හැම කළු පාට ලපයක් වගේ දෙයක් තියෙනවා නම් හෝ හැම පාට වෙනස් වෙයින් ලේ ගැලීමක් තුවාලයක් වී තියෙනවා නම් විශේෂයෙන්ම වෛද්‍යවරයෙකු හමු වෙලා මේ පිළිබඳව වැඩිදුරටත් දැනුවත් කරන්න කියලා සටහන් කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්න. එවගේම තමයි දැන් අපිට ප්‍රවෘත්තිවලදීත් අහන්න දකින්න ලැබුණා. දැන් ওই වැසි සහිත කාලගුණේ ආරම්භ වෙලා තියෙන්නේ. හවස් දෙකෙන් පස්සේ සමහර ප්‍රදේශවලට මිලිමීටර 100කට වැඩි වැසි ඇති වෙන්න පුළුවන් කියලා තිබුණා. එවගේම ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු අඟවලා තිබුණා. මේ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්න කියලා අපි ඔබට ලක්කඩ හඩ්බීට් දෙවන පැය පටන් ගනිද්දිම මතක් කරනවා. හරි, එහෙනම් අපි මේ පැය මේ විදිහට ආරම්භ කරද්දී ඔයාට මතක් කරනවා මේ පැත්තට එන්න පුළුවන් අපේ නම්බර් එක 0703935937 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න මේ පැත්තට. මම බලාගෙන ඉන්නවා ඔයාගේ මැසේජ් එක මේ පැත්තට එනකන්. දවල් එක වෙනකන් ඔයාලට වෙලාව තියෙනවා. ආලෝ කට්ටියක් ඉන්නව එකතු කරගන්න තෝරන. අපි ඊට කලින් සින්දුවකට ගිහිල්ලා එමු. සින්දු අහලා අපහු මේ පැත්තට එමු. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 දිගටම ලක්කඩත් එක්ක එකතු වෙන්න. අපි වෙලාවත් බලලම සින්දුවට යමු. මම තෝරගෙන තියෙන දමිත්‍ර සංඝක තවත් ලස්සන සින්දුවක්. පෙරන් සින්දුවට යමු. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 දිගටම ලක්කඩත් එක්ක එකතු වෙන්න. ලක්කඩ හાર્ට් බීට් අහන වෙලාව මතක් කරගන්න 11 විනාඩි 13යි.
1: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න.

0: 11 විනාඩි 21යි.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය. Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
1: පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: ලක්කන සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා.

0: අරමක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සීනික තනි වෙලා
2: මිස්ටර් ෂිනාල්

0: විදිහට ITN බලන්න.
1: සීනික තනි වෙලා
0: පටි ගෙදර.
2: ඔයා යාට වඩා සතුටින් ආපහු එන්නේ. ලක් හරි දෙයක් වෙලා තියෙනවා. මං හරිනේ?
3: ඔව් අයි. එයා ඒක මට කිව්වා.
2: මොකක්ද?
3: එයා මට කැමතියි කියලා කිව්වා.
0: අනුෂ්ක රසංචනත සිල්වා අධ්‍යක්ෂණයක්.
2: හිචි මේක ඔයාට. මේ මං ඒ ලෙවල් වලට කරපු ප්‍රොජෙක්ට් එක. ඒකට ඕනුන පින්තූර පොත් වගේ දේවල් ටිකක් මෙතන තියෙනවා. ඔයාට ඕන වෙයි කියලා හිතුන නිසා මම මේ ටික ගෙන්න ගත්තා.
0: සත්‍යන්තයේ රාත්‍රී 9:00 ITN බලන්න. පටි ගෙදර.

Savage and Phone Killer. We're taking hip hop to the big screen. Yeah. එකල හයි විනාඩි 26 වෙලා බලකන හાર્ට් බීට් වල දෙවෙනි පැය ඔයා මේ විදිහට එකතු වෙලා ඉන්නේ මට මැසේජස් ගොඩක් ඇවිල්ලා තියෙන දැන් නම් මේ වෙද්දි අපි යාළුවත් එකතු කරගන්න ඕනේ ඊට කලින් මතක් කරන්න ඕනේ පැලලොත් නිෂ්පාදන පිළිබඳව අද දවල්ට ඔයා කාලේ වුණාට පස්සේ යෝගට් එකක් හරි අයිස්ක්‍රීම් එකක් හරි කන්න හිතාගෙන ඉන්නව නම් පැලලොත් යෝගට් එකක් හරි පැලලොත් අයිස්ක්‍රීම් එකක් හරි අරගෙන කාලා බලන්නකෝ මං කියන්නේ රසය ඒ නැඹුඹව ඒ කිරි රස වෙන යෝගට් එකකින් අයිස්ක්‍රීම් එකකින් වාඩ ගන්න හම්බ වෙන්නේ නැහැ. හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. පැල්වත්ත කියලා කියන්නේ 100%ක්ම අපේ රටේ කිරි ගොවීන්ගෙන් ලබා ගන්නා වූ ඒ කිරි අසුවන්නේ තමයි පැල්වත්ත නිෂ්පාදනය නිෂ්පාදනය කරන්නේ. පැල්වත්ත කියලා කිව්වට පස්සේ පැල්වත්ත අයිස්ක්‍රීම් එක පැල්වත්ත බටර් එක විතරක් නෙමෙයි පැල්වත්ත කිරි පිටි එක. වාට මේද සහිත සහ මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම මිලදී ගන්න පුළුවන්. එවැගේම තමයි පැල්වත්ත බටර් එක. හැම දෙයක්ම ඔයාට පැල්වත්ත නාමය යටතේ මිලදී ගන්න පුළුවන්. අවුට්ලට් එකත් මම ඉක්මනට මතක් කරන්න ඉන්ස්ටල් තිලකරත්න මහතු නුගේගොඩ ගාලුපාර කොල්ලපිටි තියෙන ශාඛාව මාළඹේ අරංගල හන්දිය තියෙන ශාඛාව වගේම තමයි බතරමුල පැලවත්ත ශාඛාව අනුරාධපුර මර්ධන් කඩවල ශාඛාවත් ඔන්න යාවෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ ශාඛාවන් වලට යන්න බැරි කෙනෙක් ඉන්නවනම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳසැලට ගිහිල්ලා මිලදීගෙන බලන්න පැල්වත්ත නිෂ්පාදනය කියන්නේ මොනවද කියලා. එතකොට ආඩම තීරෙයි ඒ වෙනස. අනෙකුත් නිෂ්පාදනයන් වලට වඩා 100%ක්ම දේශීය අපේම රටේ අපේම නිෂ්පාදනයක් පැල්වත්ත කියලා කියන්නේ කෘතිම රසකාරක වර්ණක කල් තබා ගැනීම ද්‍රව්‍ය අඩංගු නැති හොඳම නිෂ්පාදනයක් නම් මේ පැල්වත්ත තමයි. හරි හෙළඟට ලස්සන සින්දුව ක්ලාස් එක කරගෙන තියෙනවා සමිතා මුදුන් කොටුවගේ. අපේ නම් සින්දුවට යමු. මතක් කරන්න අපේ නම්බර් එක 0703939537. එක්මන්ට මැසේජ් එකක් දාන්න මේ පැද්දට. බලාගෙන ඉන්නවා එනකම්. 11:27

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: එකලහයි විනාඩි 37යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලන්න.
0: Heartbeat.
1: එකලහයි විනාඩි 37යි වෙලාව ලකන හાર્ට්බීට් වල දෙවනි පැයයි මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඔයා ගෙවගෙන යන්නේ. අපි යන හැදුවා WhatsApp chat එක පැත්තට මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා මට message එකක් දාලා තිනු අපේ මාතලේ කුමාරි එරමුදු ගොල්ල සුබ දවසක් වේවා අපිවත් ගීතයකට එකතු කරගන්න නයනි ගාමිණී සුභහෂිනි කට්ටිය මේ වෙලාවේ ලකන හાર્ට්බීට් අහනවා අපිවත් එකතු කරගන්න කියලා ආදරණීය සුභම සුභ දවසක් වේවා කෑගල්ල කාංකිරි මුල්ල හෙට්ටි මුල්ල ඉඳන් අපිට අහගෙන ඉන්න අපේ චන්දිමා නේද ආදරේ ලඛන්ට ලාලනී නිශානී රේනු සුදු දිනු සුදු අම්මා කුවේට් වලින් චන්දනංගේවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ හાર્ට්බීට් අපි හැමදාම ලක්කඩ සමගයි අපිවත් සින්දුවකට එකතු කරගන්න මම සමන්ත පොතු පිටිය වාද්‍ය ඉඳලා අපි වහගෙන ඉන්න අපේ ආදරණීය මිත්‍රයා සමන්ත ඔන්නාවත් ආදරණ එකතු කරගන්නවා Good morning, Lakhand. අපි රුවන් වැල්ලේ ඊළඟ සින්දුවට එකතු කරගන්න සුකු එතකම රොෂාන් සුබ එතකම කවුද තෙන්නේ සුමනා රුවන් ලාල් තත්සරණ යතුරු මාකට් එකේ සීලු දනමත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ ආයිබෝ වේවා සුබම සුබ දවසක් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අපේ අනුරගම අනුලවදී මැසේජ් එක දාලා තියෙන්නේ මම එකතු කරගන්නවා මහත්තයා ආයි වගේම පුතාලා දෙන්න දුවලා දෙන්න අමේලියා සමරසේකරවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ කවි කොහද කවිය කවි වත ආදරෙන් එකතු කරගන්නවා කුරුණෑකල ඉඳන් අපි වහගෙන ඉන්නවා ලකන්ඩ රේඩියෝව අපි සුබ උදෑසන කාඩ්බිට් ගිහන් මහතා සින්දුවක් දෙන්න හලාවත බැක්ට්‍රි කරුණාපාල මැසේජ් එක දාලා තියෙන්නේ ඈන් සහන් ෂෙවාන් ඒ වගේම ෂනෙල් රශ්මිදුව ලිලි එතකම මොනස්ටාදෝවත් වාවත ආදරණ එකතු කරගන්නවා ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා තැන්ක්යූ අවත ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ සුබ දවසක් ලකන්ඩ අපිත් ඔව සද්දට අහගෙන ඉන්නේ අපිවත් සින්දුවකට එකතු කරගන්න දන් කොටුව හාල් දඬුවන ඉදලා මාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන මිස් දිස්නා චන්ද්‍රා නිලු අයෂා කුමාරි සන්ධ්‍ය රේනු අරුණී ශිලා ඒ වගේම නන්දා රාණි ලීලා කට්ටියගේ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන අපේ අයෂා නේද අයෂා ඔන්නකනම් ඔයාගේ ආලෝ කට්ටියත් එකතු කරගන්නවා ලකඩ හાર્ට්බීට් වලට ගුඩ් මෝර්නින් අපිවත් එකතු කරගන්න ඩ්‍රින්ක් පහේ කණු අපේ පුංචි බණ්ඩා ආදරෙන් එකතු කරගන්නවා මේ කවුද මේ අපේ සුරේකා නේද සුරේකා උන්නාවත් ආදරෙන් එකතු කරගන්නවා ලක්හඬ හાર્ට්බීට් වලට අලබ් උදයන්ගනි මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා අමිස්සාවෙල පැත්තට යන්න කියලා හිතුවා ඔයාලවත් අහගෙන ගමන් වැඩ කරන ගමන් අපි ඉන්නේ අපිටත් දෙන්න ලස්සන සින්දුවක් අපේ බොස් ඉන්නවා සංදීප ඒ වගේම රාජ් ඇන්ටි ඉන්නවා හරිශ්චන්ද්‍ර සුදු ඇන්ටිවත් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එක දාලා තින අපේ ෂාන් කොල්ලා ෂාන් ඔන්නවව සාදරණ එකතු කරගන්නවා සෙට් එකම පරිස්සමෙන් අපි අහගෙන වැඩ ඩික් කරගන්න උඩ හරිද සුබ දවසක් පුතා අපිටත් ලස්සන සින්දුවක් ඕනි වෙන්නපෝ රෂෙල් ඒ වගේම නෝනා අමානෙල් වදුල දෙන්න සුසානි සුරේනි පුතා සුලලිත ජේකබ් ඕබේද්ව නේතන් තීර්ෂාදර ලඛනහන සීලු දෙනව මාදුරින් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ ආයෙත් එකම කවුද මේ ඇහැලිය ගොඩ ලක්මන සිට ලකන හැමදාමත් අපි අහනවා හෙට උපන්දිනිය මගේ මම චන්දන චන්ද නේද සිරි චන්ද්‍ර සිරි ඒකනේ චන්ද වෙනම සිරි වෙනම වෙලා එහෙමුණහම හොයාගන්න බැරි වෙනවා චන්ද්‍ර සිරි ඉතින් ඔන්න ඔයාට හෙට ලබන්නා වූ ඒ උපන්දිනය නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙන කියලා වුණ අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා එයාදුරින් එකතු කරගන්න ඔයාගේ දුවලා ඖෂධි දිනක්ෂි සමග පුතා ලක්ෂාන් එందుක නංගිවත් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ ලස්සන සිනහවෙන් අද දවස ගෙවා සුන්දර සිතුවිලි වලින් හදවත අද සතුට රැඳවෙන ලස්සන පැතුම් මිටවන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා මට දිග මැසේජ් එකක් දාලා තියෙනවා කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි අපේ අම්බාරේ නදී රාජපක්ෂ එයා මේ වෙලාව එකතු කරගන්න ඔයාගේ අම්මා තාත්තා සහම්පාරේ මහ හොයෙන් ඉඳලා තමයි මාව අහගෙන ඉන්නේ ආදරෙන් එකතු කරගන්නවා ලකන හાર્ට්බීට් වලට මේ විදිහට ඒ වගේම ඔබට නෝමල් මැසේජ් කරපු යාළුවෝත් ඉන්නවා. අපි වැඩ දෙන්නකෝ සින්දුවක්. නාවුල නිලන්ත කුමාරසිරි මැසේජ් එක දාලා තියෙන්නේ. රශ්මි කෞශල්‍ය, සුචින්ත, උදේෂ්, චූටි පැටි, ආකේෂ් ඔමියුරු වත් ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හදවත ගැහෙන සින්දුව මට ඊළඟ සින්දු ඕන ඕන කියලා මැසේජ් එක දාලා තියෙන කවුද මේ? කවුද අපේ තමරා කුමාර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. බලමු අද නම් ප්ලේලිස්ට් එකේ නැහැ. අපි ට්‍රයි එකක් දෙන්නම්. හරි, තමත් මේ පැත්තට මැසේජ් එකක් දාගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නව නම් අපේ නම්බර් එක මතක් කරන්න. 07.03.93.5.93.7 07.03.93.5.93.7 තමයි අපේ වට්ස්ඇප් නම්බර් එක. එක්මනට මැසේජ් එකක් දාන්න කියලා මම ඔයාලට මතක් කරනවා. අපි සින්දුවක් ලෑස්ති කරගෙන තියෙන ඊළඟට. එහෙනම් සින්දුවට යමු. ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ අපි අහන හැමෝමයි. ඒ වගේම විශේෂයෙන්ම මට මැසේජ් කරපු මගේ යාළුව හැමෝම එකතු කරගෙන අපි මේ සින්දුවට යමු. සින්දුවට යන කලින් වෙලාවත් මතක් කරගෙනම සින්දුවට යන්නම්. ලකන හાર્ට් බීට් අහන වෙලාව 11:42.
0: වෙලාව ඔබ වෙත

ලකර හාඩ්බීට් අහගෙන වෙලා මතක් කරනනම් 11යි විනාඩි 45යි. ඉතින් තාමත් මේ පැත්තට එන්න පරක්කුනේ මොකද? එක්මන්ට මැසේජ් එක දාන 0703 93537 අපේ WhatsApp නම්බර් එක. එක්මන්ට මැසේජ් එක දාන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි අපේ යාළුව කට්ටියක් මැසේජ් කරලා ඉන්නවා. එයාලවත් ආදරණ එකතු කරගන්න ඕන. ආරාධනා කරන විදිහටම මේ වගේ ලස්සනම ලස්සන සුන්දර එකක් ඔයාලට අහන්න පුළුවන් අද දවල් එක වෙනකන් FM 93.5 FM 93.7 ලක්කඩ තෙක් එකතුනොත්.

0: ITN. ලකඩහාර් බීටහංගෙන් වෙලා මදකරණ නම් 11යි විනාඩි
1: 52යි. වාර්තා පිට වාර්තා සම්බන්ධ කෝටි 8 NLB තනට තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ධන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: වැවට එහෙම කන් ගොඩ වෙන සද්ද.
1: ලින්ක ගන්න. මොනවද අලෝ? සමුන්නර කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
2: හරි බබා, වැඩි වරුම ගමන් එනවා. ඔය ඔෆිස් එක ළඟට දෙවි ඉන්නවා.
3: හරි හරි හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. බා ලිස්ට් එක දාන්න. මම එනකොට අරන්.
4: මේ වෙලාව නම් එපා වෙනවා.
5: අයිබෝවන්, අර සද්ද, මේ සද්ද, මේ හම්බ සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලක්නද ඉවෙනින් ඩ්‍රයිව් එකත්

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට

ගුඩ් මෝනිං ලක්කඩ, අපිත් ඔයාව ආසාවෙන් අහගෙන ඉන්නවා. යමුනා, ශානක, ඒ වගේම ශානක නේ ඉනෝකා, අපිටත් ලස්සන සිද්ධාක් ඕනේ කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. මං හින්දි සිද්ධාක් ක්ලාස් එක කරගෙන තියෙන ඊළඟට. එහෙනම් ඔයාලා වෙනුවෙන්ම ඒත් එකම අපිට නෝමල් මැසේජ් කරපු යාළුවෙකුත් ඉන්නවා, ඉක්මනටම එකතු කරගන්න ඕන. මම නාරම්මලින් චාමර මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. අපේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ සෙට් එක මේ වෙලාවේ අහගෙන ඉන්නවා. අනිවාර්යයෙන්ම යාළුවත් එකතු කරගෙන සින්දුවක් ඕනි කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ. සරා, කොහොමද ඔයාවත් ආදරෙන් එකතු කරගන්නව මේ වෙලාවේ? එහෙනම් කට්ටියම එකතු කරගෙන අපි යමු සින්දුවට. එතකම් පැල්වත්ත නිෂ්පාදන පිළිබඳවත් මතක් කරන්න ඕන. 100%ක්ම අපේ රටේ දේශීය නිෂ්පාදනයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. අපේ රටේ කිරි ගොවීන්ගෙන් ලබා ගන්නා වූ ඒ කිරි අස්වැන්නෙන් තමයි පැල්වත්ත නිෂ්පාදනය කරන්නේ. මං කිව්වට අද දවල් දවල් කාලේ වරුණාට පස්සේ යෝගට් එකක් හරි අයිස්ක්‍රීම් එකක් හරි කනව නම් පැල්වත්ත අයිස්ක්‍රීම් එකක් හරි යෝගට් එකක් හරි අරගෙන කාලා බලන්න. ඒ රසය ඔයාට වෙන යෝගට් එකකින් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නැවුම් බව පැල්වත්ත වලින් විතරමයි ගන්න පුළුවන්. පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් ටිකත් මම ඉක්මනටම මතක් කරගෙන යන්නම්. ස්ථානයේ දිලකරද්ද මාවත, නුගේගොඩ ගාලුපාර, කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගලේ හන්දියේ තියෙන ශාඛාව, එවැගේම තමයි බත්තරමුල්ල පැල්වත්ත ශාඛාව තියෙනවා. අනුරාධපුර මර්දන් කඩවල ශාඛාවත් ඔන්න ඔය අවෙනුවෙන් විවෘත කළ තියෙන්නේ. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා වාට පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳසැලකට ගිහිල්ලා පැල්වත්ත නිෂ්පාදන අරගෙන බලන්න. මං කියන්නේ බොරුද කියලා. එතකොටම ඔයාට ඒ වෙනස තේරෙයි. හරි, එහෙනම් අපි ලකන හાર્ට් බීට් වල එවන පැයටත් මේ විදිහට සමුදෙනවා. අපි ආපහු හම්බ වෙන්නේ දහවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව. එහෙනම් එතකන් ඔය ආදර තියාගෙන FM 93.5 දෙකටම පිට එකතු වෙන්න. ලකන හાર્ට් බීට් හන වෙලාවත් බදා කරගෙන යන්න 11:56.

0: нарастала.
1: Sri Lanka, Vietnam, Janadhipathi Natra, Dvipaarshvika, Sakacha. Vietnam, Sri Lanka, Vatra, Gusum Pahakat Santabi. Vietnam, Janadhipathi, Tolam, Sri Lanka, Parliament, Tuamatai. Kollupiti, Nivasakin Hamu, Kapilage, Malasirura, Gana, Pulul Parikshana. Rajangane Saddharathana Namati Chivara Darya Attanangota Deniyaye Unagana Sevimata Vishesha Vaidya Kandayama Hormuz Yudagatum Munusum Vei Satan Virame Balatmaka Bava America Chanapati Kiyai
0: Lakhanda Deshiya Pravruti
1: Lakhana Pradhana Pravruti Samakin Mama Samira Karivasam Pravruti Sanskarane Mahinda Bibili Sri Lankavi Arthika Sangvardhane Haulkarithwayak Mata Godanagimata Sahayavana Bava Vietnam Janadhipathi Tolam Mata Prakashakala E Rajya Sancharayaka Nirata Vietnam Janadhipathivarya Janadhipathi Karyalayedi Pavathi Nila Pilagenime Utsavayata Ekvemin Janadhipathi Andra Kumara Disanayaka Mahathage Aradhanayakata Anuwa Vietnam Samajwadi Janaraje Janadhipathi Saha Vietnam Communist Pakshe Madhyama Kamitue Mahalekam Tolam Mahata Iye Ratriye Divayinata Paminiya Katunayaka Bandaranayaka Jatyantara Guwantharupaleyedi Vietnam Janadhipathivarya Piliganu Labuwe Agramathya Acharya Harini Amarasuriyage Pradhanathwayen Madhyamathuwarun Kihipa Denekude Mama Avasthawata Ekwa Sitiya Tolam Vietnam Janadhipathi Dhuriyata Patwime Anaturuwa Dakunu Asia Kalape Rajya Sancharayaka Nirathamana Prathama Avasthawa Meyai Vietnam Janadhipathivarya Athulu Pirisa Piliganeema Nila Utsavaya Ada Peravuruwe Pavathuna E Janadhipathi Karyala Parishrayedi Janadhipathi Anura Kumara Disanayaka Mahata Ita Unusum Mayurin Vietnam Janadhipathivarya Piligatta Purna Rajya Gaurava Sahithawa Sammana Wedimura Pavathwa Vietnam Janadhipathivarya Piliganeema Sidu Una Trivida Hamuda Uttamachara Piliganeema Anaturuwai Vietnam Sri Lanka Rajya Niyojithayan Handunwa Deema Sidu Une Derate Nayakin Depala Nila Chayarupayakada Peni Sitiya Sri Lankawa Niyojanaya Karamin Mathi Amathuwarun Menma Amathyansha Lekamwarun Kihipa Denaku Athulu Jyeshtha Nildharin Pirisak Ema Avasthawata Ekkuna Sri Lankawa Saha Vietname Athara Avabodha Givisum Pahakata Atsan Thabune Inna Anaturuwai Polis Puhunu Saha Arakshaka Sahayogithawa Wenuwen Avabodha Givisumak Atsan Keruna Vidya Ha Takshana Sheshtrayata Adala Avabodha Givisumakadada Derate Niyojithayan Atsan Kala Buddha Sasana Ha Agamika Katayutu Saha Sanskrutika Sahayogithawa Wenuwenda Derate Niyojithayan Givisum Gatawuna Sannivedana Ha Torotoru Takshane Pilibanda Avabodha Givisumakadada Atsan Kala Derate Janadhipathivarun Idiri Pohora Metric Ton Seka Parityagayakda Vietname Sidukala E Merata Pohora Avashyathawa Wenuwen Vietname Urea Saha Super Phosphate Pohorai Melesa Sri Lankawata Parityaga Kale Derate Janadhipathivarun Adahas Palakale Inna Anaturuwai Sri Lankawa Arthikamaya Vashayen Godanagimeedi Vietname Purna Sahaya Laba Dena Bawa Erata Janadhipathivarya Kiya Sitiya
2: Thưa ngài Tổng thống Amura Kumara
3: මේ අලංකාර රටට අපට එන්න ලැබීම සතුටට කරුණක්. ශ්‍රී ලංකා ජනාධිපතිතුමන්ට අපි ස්තුතිවන්ත වෙනවා මේ සියලු ආගන්තුක සත්කාරයන් වෙනුවෙන්. ඔබ රජයට අප සුබ පතනවා. මේ ලබාගෙන ඇති ආර්ථික ජයග්‍රහණ වෙනුවෙන්. ඒ ජයග්‍රහණ තුලින් ශ්‍රී ලංකික ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට ඔබතුමන් ඇතුළු රජය කටයුතු කළා තිබෙනවා. මේ තුලින් රටේ ඇතිවීමින් තිබෙන සංවර්ධන වෙනස්කම්ද විශාලයි. අපිට විශ්වාසයි ඔබතුමා මේ ජයග්‍රහණ ඔස්සේ ලංකාව ඉදිරියට ගෙන යන බවට. තවදුරටත් අපි වියට්නාමයේ හා ශ්‍රී ලංකාව අතර පුළුල් හවුල්කාරීත්වය වැඩිදුරටත් තහවුරු කරගත යුතුයි. අපි එක්ව ඉදිරියට යමු.
4: As today's proceedings come to a close, we thank each and every one of you for joining us on this very important state occasion.
1: දරටතර පවතින රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා විස්තීර්ණ හවුල්කාරීත්වය දක්වා හිල් නැන්වීමට අද සිට හැකි වෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළා.
5: කීර්තිමත් වියට්නාම් භික්ෂුවක් මේමලද ගෝලීය සාමපාගමන ශ්‍රී ලංකාව වරාද වැටි තිබු අතර එය අප දෙරට අතර සියවස් ගණනක සමීප සබත්තාවේ තවතුත්ත ඉස්මතු කළ අවස්ථාවක් වුණා. ලෝක දේශපාලන සිතීමේ වියට්නාමය අපි දකින්න හුදෙක් තවත් එක් රාජ්‍යයක් ලෙස නොව අධිරාජ්‍යවාදයට එරෙහි නොසැලෙන අභිමානයක් වගේම ආර්ථික පරිවර්තනයේ ජීවමාන සාක්ෂියක් ලෙස සිහිපත් කළ යුතුයි. පීඩිත ජාතීන්ගේ විමුක්තිකාමී අරගලවලට පන්නරයක් එක් කළ ඉතිහාසගත කතාවක් වියට්නාමේ සතු අතර ඒ ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියවි ඇති බව සඳහන් කළ යුතුයි. අප්‍රමාණ අභියෝග මැද ධෛර්ය සම්පන්නව හෝචිමින් වැනි ශ්‍රේෂ්ඨ නායකයන්ගේ මඟ පෙන්වීම යටතේ වියට්නාමයේ ගොඩනැගුණු ආකාරය විස්මජනකයි. දුෂ්කරතා තරණය කිරීමේ ජීවමාන සාක්ෂි සහිතව වර්තමානයේ වන විට අග්‍රදික ආසියානු රටක පසුබිමක සිට ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථානයක් දක්වා වියට්නාමයේ පරිවර්තන වූ ආකාරය සම්බන්ධයෙන් වියට්නාමයට අප සුබ පැතුම් එක් කරනවා. අතිගරු ටෝලාම් මැතිතුමන් සිය ධූරයට පත්වීමෙන් අනතුරුව දකුණු ආසියානු කලාපයේ රාජ්‍ය සංචාර නිරත වන ප්‍රථම අවස්ථාවේදීම ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ මම සතුටු වනවා. ශ්‍රී ලංකාව වැනි නිදහස අගය කරන රාජ්‍ය වියට්නාම් වැනි ඉතිහාසයක ඇති රටක් සමග මෙලෙස සමීප වීම ඉමහත් සතුට කරුණක් වන අතර මේ දෙරට අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ සහ දිගු කාලන සබත්තාවේ පිළිබිඹු කරන වැදගත් මෙන්ම සංකේතාත්මක අවස්ථාවක් ලෙස සපසලකනවා. ඒ වගේම වියට්නාමයේ නව ජනාධිපතිවරයා ලෙස දෙවන වරටත් එමෙන්ම වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්වරයා ලෙසත් නැවත වතාවක් පත්වීම පිළිබඳව අතිගරු ටෝලාම් ජනාධිපතිතුමාට මාගේ උණුසුම් සුබ පැතුම් පළ කර සිටිනවා. ටෝලාම් මැතිතුමන්ගේ මෙම සංචාරය දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබත්තාවල ඓතිහාසික සංදිස්ථානයක් සනිටුවන් කරනවා. අපගේ දීපාර්ශ්වික සබත්තාවල පරිණතභාවයේ ශක්තිය සහ අනාගත විභවයන් පිළිබිඹු කරමින් දෙරට අතර දැනට පවතින රාජතාන්ත්‍රික සබත්තාවේ විස්තීර්ණ හවුල්කාරීත්වයක් දක්වා ඊළඟ නිමිට ශ්‍රී ලංකාව වියට්නාමය අද දිනේ එකඟ වූ බව සිහිපත් කරනවා. වර්ෂ 2030 වන විට දීපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 1 දක්වා වැඩි කිරීම සඳහා ඉලක්කයන් අප සතුව පවතිනවා. වියට්නාම ව්‍යාපාරික දූත පිරිසක් මෙම සංචාරයට එක් කර ගැනීම පිළිබඳව මම අතිගරු ජනාධිපතිතුමාට මාගේ කෘතඥතාවය පළ කර සිටියා. පස්වරුවේ එම ව්‍යාපාරික දූත පිරිස සම්බන්ධ කරගනිමින් ආර්ථික සහ ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කර තිබෙනවා. පුනර්ජනනීය බලශක්තිය, සැපයීම්, යටිදල පාසුකම් සංවර්ධනය, සංචාර ව්‍යාපාරය සහ ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා අංශවල ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කර ලෙස මම වියට්නාම් ව්‍යවසායකයන්ට ආරාධනා කරනවා.
1: වියට්නාම ජනාධිපති ටෝලා මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියා. එහිදී ඒ මහතා ඉතා උණුසුම් ලෙස පිළිගෙන තිබෙනවා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂාණී රෝහණදීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ කථානායකවරයා අතර කෙටි පිළිසඳරක්ද පැවැත්වුණා. ශ්‍රී ලංකා වියට්නාම මිත්‍රත්ව සංගමේ සභාපති අමාත්‍ය ධම්මික පටමැදි මහතාද එම අවස්ථාවට එක් වුණා. වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අමුත්තන් සඳහා වන විශේෂ පුස්තකයේ සටහනක්ද තැබුවා. ඉන් අනතුරුවයි වියට්නාම ජනාධිපති ටෝලාම් මහතා සහ ටෝලාම් මහතා සභාගාර්භයට පැමිණ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතුවේ. අල්ලස් චෝදනාවක් එල්ල වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා මියගොස් තිබෙනවා. කොල්ලුපිටිය පේදිරිස් පෙදෙසේ අංක 38 දරන නිවසේ තිබියදී ඔහුගේ මළසිරුර හමු වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යෝට්ල මහතා සඳහන් කළේ. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදු කළා. කොල්ලුපිටිය පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර තිබෙනවා. ඒ අනුව කපිල චන්ද්‍රසේන මහතා මියා මේ සිද්ධිය සම්බන්ධව තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකිවනු ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් මිලදී ගැනීමේදී අමරිකා ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යයි කියන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට පසුගියදා අප නියම කෙරුණා. නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු අපකරුවන් ලෙස ඉදිරිපත් කිරීමෙන් අපකොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩකිරීම හේතුවෙන් යලිත් ඔහු වහාමත්තරම් ගොඩ ගන්නා ලෙසයි අධිකරණය ඊයේ නියම කළේ. අපසඳා ඉදිරිපත් කළ පුද්ගලයන් දෙදෙනා රුපියල් 15,000 බැගින් ගෙවා අප තැබීමට ඉදිරිපත් කළ බවයි ඔහුට චෝදනා එල්ල වී තිබෙන්නේ. මෙලෙස අපකොන්දේසි සහ විශ්වාසය කඩකිරීමේ චෝදනා මත ඔහුගේ අප අවලංගු කර නඩු විභාගයේ අවසන් වන තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව ඔහු යළි අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ. ශ්‍රී ලංකා රාමංජ මගින් භික්ෂු භාවයේ නිරපාහැර ඇති රාජාංගනේ සද්ධාරත්න යන අය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහජන ආරක්ෂක අමාත්‍යරයාට පොලිස්පතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනාත්මක අපහාස කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී තිබෙන්නේ. පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අද පෙරවරුවේ සද්ධාරත්න යන අය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ. මීට පෙරද මෙවැනිම ක්‍රියා හේතුවෙන් ඔහු භික්ෂුභාවයෙන් නිරපා හැරීමට කටයුතු කර තිබුණා. දෙනියාවේ පාසල් දරුවන් අතර පැතිරී යන උණුරෝගය ගැන සොයා බැලීම සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් යොදවා තිබෙනවා. කෙසේ වෙතත් මේ වසංගත තත්ත්වයක් දක්වා උද්ගත වී නොමැති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සුමිත් මනතුංග මහතා කියා සිටියා. මාතර දෙනියාවේ ප්‍රදේශයේ පාසල් දරුවන් අතර උණුරෝගයක් සීඝ්‍රයෙන් පැතිරී යාම හේතුවෙන් දෙනියාවේ අධ්‍යාපන කලාපයේ පාසල් හතරකට ඊයේ සාද නිවාඩු ලබා දීමටයි කටයුතු කළේ. මෙම උණුරෝගය පිළිබඳ සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් එම ප්‍රදේශයට පැමිණීමට නියමිත බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළා. වෛද්‍යවරුන් ලබා දෙන උපදෙස් මත ඉදිරියේදී පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි දකුණු පළාත අධ්‍යාපන ලේකම් NKR පතිරණ මහතා සඳහන් කළේ. මේ අතර වෛරස් උණුරෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාසේන මහතා අදහස් පළ කළා.
6: මේ රෝගයේ ලක්ෂණ තමයි උණ, ඒ වගේම තද හිසරදය, ඒ වගේම වමනේ යෑම පිට දකින්න හම්බ වෙනවා. අපිට පේනවා මේ පහුගිය දින 3-4 ඇතුළත රෝහල් ගත වීමේ අඩුවකුත් දකින්න හම්බ වෙනවා. මේක වෛරස් එකක් නිසා ඇති වෙන මෙනින්ජයිටිස් තත්ත්වයක්. ප්‍රතිකාර කිරීමත් එක්ක දවස් 6-7කින් මේක සුව වෙනවා. ව්‍යාප්ත වෙන විදිය බැලුවොත් අපි සැක කරන්නේ බොහෝ දුරට අපවිත්‍ර වුණ ජලය හෝ ආහාර සමගින් තමයි වෛරස් එක පැතිරිලා තියෙන්නේ. එනිසා විශේෂයෙන්ම ඒ ප්‍රදේශයේ ජනතාවට අපි ඉල්ලනවා උණුකර නිමාගත් ජලය පානය, ඒ වගේම ස්වස්ථතාවය, පිරිසිදු ආහාර භාවිතයේ සියලුම දේම වැදගත්. ඒ වගේම මේ වගේ රෝග ලක්ෂණයක් තිබුණොත් ඒ අදාළ ප්‍රදේශයේ වෛද්‍යවරුන්ට පෙන්වන්න රෝහලට යන්න. විශේෂයෙන් මේක මේ දෙනියාය ප්‍රදේශයෙන් පමණයි අපිට වාර්තා වෙන්නේ. ඒ නිසා මේක අනිකුත් ප්‍රදේශවල ඉන්න අය බය විය යුතු කාරණයකුත් නෙවෙයි.
1: වැසිතත්වයේ ඉදිරි දින කීපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරුවකින් පමණ පසු වැසියෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. බසායිර, සබරගමුව, මධ්‍යම ඌවසා වයඹ පළාත්වල සහ ගාල්ලහා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට වඩා වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාර්යනිවතු කාලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ.
7: දිවිනාශිතව පවතින පහළ වායුගෝලීය කැළඹීම හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කීපෙදී තවදුරටත් බලාපොරොත්තු වෙනවා. මේ හේතුවෙන් අද දිනේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරුවකින් පමණ පසු වැසි හෝගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන පුළුවන්. මේ අතරින් බස්නාහිර, සබරගමුව, මධ්‍යම ඌව සහ වයම් පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි බලාපොරොත්තු වෙනවා. මීට අමතර නැගෙනහිර සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇති වෙන්න පුළුවන්. මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වලත් පුරනැගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මිදුම් සහිත තත්ත්වයක් වෙන පුළුවන්. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ කුණුමකින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පිළිවෙල ගන්නා ලෙස ජනතාවගෙන් කාරණු කිල්ලා
0: සිටි.
1: අමෙරිකාව ඉරාන හමුදා මධ්‍යස්ථාන වෙත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ අමෙරිකානු ප්‍රහාරක නෞකා 3ක් ඉලක්ක කරගනිමින් ඉරාන එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් හෝමු සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබූ අමෙරිකානු ප්‍රහාරක නෞකා ඉලක්ක කරගෙන ඉරානය පහර දුන් බවට පෙන්ටගනය චෝදනා කළා. ඒ බව තහවුරු කරමින් අමෙරිකානු හමුදාව ප්‍රකාශ කර ඇත්තේ තම ආරක්ෂාව වෙනුවෙන් ඉරානය වෙත ප්‍රහාර එල්ල කළ බවයි. ඉරාන ප්‍රහාරවලින් අමෙරිකානු යාත්‍රාවලට කිසිදු හානියක් සිදුව නොමැති බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ අතර ඉරානය සමග ඇති සටන් විරාමය තවමත් බලාත්මක බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඉරානය සිය ප්‍රහාරක යාත්‍රා වෙත පහර දුන්නද අමෙරිකාව සටන් විරාමයේ කඩ නොකරන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ. ඒ ආත්ම ආරක්ෂාව සඳහා පමණක් අමෙරිකානු හමුදාව ප්‍රහාර එල්ල කර ඇති බව පෙන්වා දෙමින් කෙසේ වෙතත් ඒ සටන් විරාමයේ බිඳවැටීමට හේතුවක් නොවනු ඇතැයිද අමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළා.
0: ලක්කඩ ක්‍රීඩා ප්‍රවෘත්ති.
1: පාකිස්තානය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙනිම ක්‍රීඩා කරන බංග්ලාදේශයේ කඩු දෙකකට ලකුණු 101ක් ලබා සිටිනවා. කාසිම් වාසිම් කරගත් පාකිස්තානයේ මුලින් පන්දු රැකීමටයි තීරණය කළේ. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා අඩු ලකුණු සංඛ්‍යාවලට දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුණා. මහමුදුල් හුසේන් ලකුණු 8යි, ෂඩ්මන් ඉස්ලාම් ලකුණු 13කට දැවි ගියා. ශ්‍රී ලංකා වියට්නාම ජනාධිපතිවරුන් අතර දෙපාර්ශ්වික සාකච්ඡා. වියට්නාමයේ සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් පහක් අත්සන් තැබේ. වියට්නාම ජනාධිපති ටෝලාම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු අමතයි. කොල්ලුපිටියේ නිවසකින් හමු කපිලගේ මල සිරුර ගැන පුළුල් පරීක්ෂණ. රාජාංගනයේ සද්ධාරතන නැමැති චීවරධාරියා අත්අඩංගුවට. දිනියාවේ උණ ගැනසවීමට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්. හෝමු සුද ගැටුම් උණුසුම් වෙයි, සටන් විරාමයේ බලාත්මක බව අමෙරිකා ජනපති කියයි. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පසුර එකට බලාපොරොත්තු වන්න. දැන් ආටහබ් විශේෂාංගය.
8: නොපෙනෙන මානෙක හිඳ දකින්නට වෙරදරන
9: තෙගපෙන හිත්වල දෝංකාරය.
8: ආටහබ්
9: අයිබෝන් කලා හිතකාමී හිතවතුන් හැමෝටම අද අපේ ආටහබ් වැඩසටහන වෙන්වෙන්නේ මුළු ලෝකයක්ම මහත් නොයවසිල්ලෙන් බලා සිටි සිනමා අත්දැකීමක් වෙනුවෙන්. ඒ තමයි මේ මාසයේ තිරගත වීමට නියමිත නවතම ස්ටාර් වෝස් චිත්‍රපටය The Mandalorian and Grogu.
10: Mandalorian, you will suffer. Then it wounds.
11: The old protect the young.
9: දශක හතරකට වැඩි කාලයක් පුරා ඈත අතීතයේ ඉත ඈත මන්දාකිණියක දිගහැරුණු මේ මහා සිනමා වංශකතාවේ අලුත්ම පරිච්ඡේදය දැන් ප්‍රතිතිරයට එන්න සූදානම්. මේ හුදෙක් විද්‍යා ප්‍රබන්ධයකට එහා ගිය ලෝක සිනමා තාක්ෂණයේ වගේම නිර්මාණශීලීත්වයේ මන්සලකුණක් විදිහට හඳුන්වන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු වෙන්නේ ද මැන්ඩලෝරියන් ඇන්ඩ් ග්‍රෝකු චිත්‍රපටයේ තියෙන විෂුවල් ඉෆෙක්ට්ස් වගේම අලුත් කතා තේමාව දෙසට.
12: We need a professional.
13: Hang on.
12: What happens when you're not there to protect him?
13: You good? I'll be right behind you.
9: අති නවීන CGI තාක්ෂණය වගේම ස්ටේජ් ක්‍රාෆ්ට් තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කරපු විශ්මයජනක ග්‍රහලෝක වගේම අභ්‍යවකාශ සටන් මේ චිත්‍රපටයට ඇතුළත් වෙනවා. මෙහි අධ්‍යක්ෂකවරයා උත්සාහ කර තිබෙන්නේ පැරණි ස්ටාර් වෝස් රසිකයන්ට දැනුණු ඒ හැඟීම නව පරපුරේ රුචිකත්වය සමග එකට යා කරන්න.
12: We've all heard stories of the Mandalorian bounty hunter and a child.
13: I only hunt Imperial war criminals. I'll take out every bad guy in your deck of cards.
9: මේ හුදෙක් චිත්‍රපටයක් විතරක් නෙවෙයි. සෙල්ලම් බඩු වීඩියෝ ක්‍රීඩා වගේම විවිධ විරුද භාණ්ඩ හරහා දැවැන්ත ආර්ථික වටිනාකමක් නිර්මාණය කරන සංසිද්ධියක්. විචාරකයින් පවසන ආකාරයට මෙවර කතාවේ එන අඳුරු පාර්ශ්වයේ වගේම ආලෝකය අතර සටන වෙනදාට වඩා දාර්ශනික මුහුණුවරක් ගන්න ඇති බවටයි ඔවුන්ගේ විශ්වාසය. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක ගැන කතා කරොත් ජෝන් ෆැවරෝ කියන්නේ මීට කලින් අයන් මෑන්, ද ලයන් කින්, Jungle Book වගේ අතිසාර්ථක නිර්මාණ අධ්‍යක්ෂණය කරපු ප්‍රවීණයෙක්. Star Wars ලෝකයට The Mandalorian රූපහානි කතාමාලාව හඳුන්වා දුන් ප්‍රධාන නිර්මාණකරුවන්ෙත් ඔහුයි. මේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සඳහා තුන්දෙනෙක් මූලික වෙලා තියෙනවා. Kathleen Kennedy, Lucas Film හි සභාපතිනිය, John Favreau. ඒ විතරක් නෙවෙයි, K3 ප්‍රවීණයෙකු වන ඩේවි ෆිලෝනි සම ලේඛකයෙකු විදිහටත් කටයුතු කරනවා. සංගීතය ගැන කතා කිරීමේදී ස්ටාර් වෝස් හි සාම්ප්‍රදායික සංගීත රටාවට නව පණක් දුන් ඔස්කා සම්මානලාභී සංගීත අධ්‍යක්ෂ ලුඩ්වික් ගොරන්සන් මේ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරනවා. ඔහු මීට පෙර බ්ලැක් පැන්ත වගේම ඕපන්හයිමර් වගේ චිත්‍රපටවලටත් සංගීතය සපයා ලෝක ප්‍රසිද්ධ වූ කෙනෙක්. ද මැන්ඩලෝරියන් කතාමාලාවේ අපිට හුරු පුරුදු ඒ සුවිශේෂී තීම් මියුසික් එක නිර්මාණය කරලා තියෙන්නේ ලුඩ්වික් ගොරන්සන්.
14: This is the way.
9: මේ චිත්‍රපටයේ තිර රචනයට දායක වෙලා තියෙන්නේ ජෝන් ෆැවරෝත් එක්ක ඩේව් ෆිලෝනි වගේම නෝවා ක්ලෝ. මැන්ඩලෝරියන්ගේ චරිතය පේඩ්‍රෝ පැස්කල් නිරූපණය කරනවා. ඒ වගේම ප්‍රවීණ නෙලි සිගෝනි වීව මේ චිත්‍රපටයේ නව චරිතයකින් එක්වලා තියෙනවා. 2019 වසරේ තිරගත වුණු ස්ටාර් වෝස් ද රයිස් ඔෆ් ස්කයිවෝකර් චිත්‍රපටයෙන් වසර 7කට පසු රිදී තිරයට එන ස්ටාර් වෝස් චිත්‍රපටය වීමත් විශේෂත්වයක්. චිත්‍රපටය තිරගත වීමටත් කලින්ම මෙහි ප්‍රවේශ පත්‍ර අලවිය වාර්තාගත විදිහට ඉහළ ගොස් තිබෙනවා. මේ මාසේ 22 වනදා මේ චිත්‍රපටය ලෝක රසිකයින්ට විවෘත වෙනවා. ඉතින් ඉංග්‍රීසි සිනමාවට ආදරය කරන ඔබට මේ මාසේ 22 වනදා ඉඳන් ස්ටාර් වෝස් චිත්‍රපටය නරඹන්නට පුළුවන්. මෙවැනි අලුත් කලාතුරතුරුත් එක්ක ලබන සතියේ ඔබව හමු වෙනවා. එතෙක් සුබ සතියක්. මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර.
15: Art Hub Kalavi Ada Gasma Soya
16: Swadina Puat Esanin Obe Jangama Durakataneta Genwa Ganimata ITN News Alerts Sinhala Sewawa Sakriya Karagan
17: Mobitellam RJ Histarak ITN S Lesa Type Kara 2299 SMS Karanna

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: අවදානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස හතර තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි

බවල් 12 විනාඩි 30 වෙලාව ලකර හාර්ට් බීට් එනන් ඔන්න අපි 3 වෙනි පැය ආරම්භ කරනවා. දැන් ඔයාලට අහන්න පුළුවන් වුණා නේද? දහවල් 12 ප්‍රවෘත්ති ප්‍රකාශයේදී වැස්ස පොඩ්ඩක් මේ දවස්වල වැඩි කියලා. ඉතින් ඔය වැස්සත් එක්ක ඩෙංගු මදුරුවන් එහෙම නැත්නම් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතිනවා. සෞඛ්‍යංශ ඔබට උපදෙස් ලබා දීලා තියෙන වගේම තමයි මේ දැන් මේ පැතිවල නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔන්න නිරන්තරයෙන් පරීක්ෂණ කටයුතු වලට එනවා. එයාලගෙන් බේරෙන්න නෙමෙයි, ඔයාගේ යුතුයකමක් විදිහට තවත් කෙනෙකුට මේ ඩෙංගු රෝගය හැදෙන්නේ නැති වෙන්න, ඒ වගේම තමයි අපේම අයට ඩෙංගු රෝගය වැළඳෙන්නේ නැති වෙන්න මේ ඩෙංගු මදුරු ව්‍යාප්තිය වළක්වා ගන්න අපි කටයුතු කරන්න ඕන. විශේෂයෙන්ම මේ වැස්සත් එක්කම ඔය වතුර එකතු වෙන තැන් එහෙම තියෙනවා, ඒවා නිසියාකාරයෙන් ඔය ටයර් එහෙම තියෙනවනම් විශේෂයෙන්ම ඒවට පස්සෙ එහෙම පොරවලා ඔය වතුර එහෙම එකතු වෙන තැන් පොඩ්ඩක් අවම කරන්න. ඒ වගේම තමයි ප්ලාස්ටික් එහෙම තියෙනවනම් ඒවා විනාශ කරන්න, එහෙම නැත්නම් එකතු කරලා ඔයාගේ ළඟම තියෙන ප්‍රාදේශීය සභාවෙන් නගර සභාවෙන් එනවා කුණු රැක්ටර් එහෙමනේ ඒවට එහෙම දෙන්න. මොකද ඒව ගිනි තියන්න කරන්න යන්න එපා, මොකද ඒවත් පරිසරයට හානියක් විදිහට තමයි ඔවුන් සලකන්නේ. ඒක හින්දා ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම ওই වැහි පිළි ගත්තට පස්සේ දැන් පහුගිය කාලේ ඇති වෙච්ච අධික රශ්නය තිබුණා. ඒ වගේම තමයි මේ ගස්වල කොළහෙම වැටිලා එකතු වෙන්න පුළුවන් ඔයාගේ වැහි පිළි වල. ඒක හින්දා වැහි පිළි ටිකක් පොඩ්ඩක් සුද්ධ කරගත්තා නම් ඩෙංගු මදුරුව බෝ වෙන එක පොඩ්ඩක් වළක්වා ගන්න හොඳ ක්‍රමයක් විදිහට ඒකත් අපිට සලකන්න පුළුවන්. ඒ වගේම තමයි ඔය ගෙවල් වල පාවිච්චි කරන ශීතකරුණේ වතුර එකතු වෙන තැන් අනවශ්‍ය විදිහට වතුර එකතු වෙන තැන් නිසියාකාරව ඒ පිළිබඳවත් අවධානය යොමු කරලා ඒවත් ඉවත් කරන්න කියලා අපි ඔබට මේ වෙලාවේ මතක් කරනවා. හරි, එහෙනම් ලකන හાર્ට් බීට් අපි මේ විදිහට 3 වෙනි පැය ආරම්භ කරනවා. ආදරෙන් ආරාධනා කරනවා FM 93.5 FM 93.7 අපිත් එක්ක එකතු වෙන කියලා. මෙන්ඩිස් මොකද අද පොඩ්ඩක් කරකුනේ? හෙලෝ හෙලෝ මාත් ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ආදරෙන් එකතු කරගන්නවා ලකන හાર્ට් බීට් වලට මෙන්ඩිස් අපේ ඉතාලි වල ඉන්න අපේ ආදරණීය මිත්‍රයා මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් පරිස්සමෙන් අපි අහගෙන ඉන්නේ කියලා වාට මේ වෙලාවේ අපි මතක් කරනවා. කෑගල මීදනී ගමේ අපේ උපනන්ද කොහමද? හයවත ආදරණ එකතු කරගන්නවා ලකන හાર્ට් බීට් එහෙනම් අපි 3 වෙනි පැය මේ විදිහට පටන් ගනිද්දිම වාටත් පුළුවන් ඉක්මනට මේ පැත්තරින් දවල් 1 වෙනකම් වෙලාව තියෙනවා. ඉක්මනට මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා ඔයාගේ මැසේජ් එක මේ පැත්තරෙනකන්. මතක් කරනනම් අපේ නම්බර් එක 0703939357 තමයි අපේ නම්බර් එක. 0703939357. ඉක්මනට මැසේජ් එක දාන්න. මම බලාගෙන ඉන්නවා ඔයාගේ මැසේජ් එක මේ පැත්තරෙනකන්. හරි, අපි එහෙනම් අතුල අධිකාරික සින්දුවක් තමයි ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි සින්දුවට යමු. ඔය හිටිය විදිහටම ආදර තරගෙන අපිත් එක්ක එක දිගටම එකතු වෙලා ඉන්න කියලා වාර මතක් කරනවා. අපි යමු සින්දුවට. සින්දුවට එහෙනම් මේ විදිහට ලකන හાર્ට් බීට් හරන වෙලාවත් මතක් කරගෙන යන්න. දවල් 12:33යි.

0: ලකඩ හાર્ට් බීට් හංගින වෙලාව මතක් කරන දවල් 12 විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන නම් මේක තමයි.
4: දන්නවද? ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් ගෙවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙකුට

0: සතියේ බෙදා ගන්න ඕනම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with

0: තරඟකරුවන් 60 දිනක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දින සුපවේදී ෆිනිෂර්.
1: Unfortunately, today some of you will be going home.
0: ඔබේ මුළු ජීවිතේම වෙනස් කළ හැකි.
2: Welcome to MasterChef Sri Lanka.
0: සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka.

0: රටට වග කියන රේඩියෝ හට්බීට්
1: දවල් 12 විනාඩි 55 වෙලාව එහෙනම් ඔන්නේ යන වෙලාව ඇවිල්ලා තියෙන්නේ අදට සමුගෙන ආපහු අපි හම්බ වෙන්නේ කවද්ද සඳුද නේද හරි එහෙනම් ඔන්න සතියන්තයක් තියෙනවා දවස් දෙකක නිවාඩුවක් තියෙනවා කට්ටිය සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන එහෙනම් යන්න කලින් මට මැසේජ් එකක් දාපු අපේ නන්දනී හේරත් ආදරණීය ගිතු කරගන්න ඕන මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා කාලෙකට පස්සේ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ඉතින් ආදරණීය ගිතු කරගන්නවා මේ වෙලාවේ එතකම අපේ රුක්ෂාන් යටියන් තොට ඉඳලා මාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනු එයාට එයාගේ සුදු නංගිටයි සින්දුව කෝණි කියලා රුක්ෂාන් එහෙනම් ඔන්න ලස්සන සින්දුවක් මම ඔයාලට දීලා තමයි යන්නේ එහෙනම් කට්ටිය පරිස්සමෙන් සතුටින් ගිහිල්ලා අපි ගිහිල්ලා එන්න සතුටින් ඉන්න ඕන hina වෙලා හැමදාම ඔය hinaව මොයේ තියෙන්න ඕන ඒක තමයි අපේ ප්‍රාර්ථනාව එහෙනම් ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා මම ගියාට වඩා පාළුවක් නැතුව හතර වෙනකන් අපේ ජාමිය අවිල්ලා ඉන්නේ ලක්කඩ ඕල් ටයිම් බීට්ස් අරගෙන එහෙනම් ජාමිත් එක්ක ලක්කඩ ඕල් ටයිම් බීට්ස් අහන්න පුළුවන් ඔයාට අපහු අපි හම්බ වෙන්නේ සඳුදා උදේ 10ට එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා

0: beat ikita mix weda අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි මේක අපව තැගි දැන් ඩබල් වෙලා සුපිරි තැගි තුනක් ප්‍රථම තැගි 120 ලක්ෂ දෙකේ තැගි සමග සුපිරි අංකයට තැග්ගා මේක

දවල් එක පහ වෙලා විනාඩි 10යි මේ වෙලාව. අයිබෝවන් සුබ දහවලක්. අද මේ මාසේ 8 වෙනිදා අපේ සති අන්තයක ඉන්නේනේ. ඒ කියන්නේ සිකුරාදානේ. ඒ කියන්නේ හැපෙනින් ෆ්‍රයිඩේ. සාමාන්‍යයෙන් අපි මේ සම්ද පටන් ගන්නතර පස්සේ බලන් ඉන්නේ සිකුරාදා වෙනකන්. අදේ දවස ඇවිල්ලා ඒක නිසා සතුටින් පිළිවෙලට තමන්ගේ වැටික් කරලා ඉවර කරලා ආයි සඳ එනකොට පිළිවෙලට තමන්ගේ වැටික් කරන්න පුළුවන් වෙන විදිහට වැටික් ඉවර කරලා යන්න ඕනේ. කලබලයක් නැතුව හරිද? ඔය කොහොම මොන හැටි වුණත් කවුරු කොහොම කියුවත් සමහර වෙලාවට වාට එතන දැන් ඇති දැන් බෑ දැන් මේ ඔක්කොම නවත්තන්න ඕනේ කියලා නේ. හැමදේම එපා වෙලා අත්හැරලා දාන්න ඕනේ කියලා හිතන වෙලාවට ටිකක් කල්පනා කරලා බලන්න. ඔයා මෙච්චර දුරක් ආවේ ජීවිතේ හැමදේම අත්හැරලා නෙවෙයිනේ. ඔයා වැටුණා, ඔයාට හිත රිදුණා. හැබැයි ඒ හැමදේකෙම ඔයායි කාලෙකදී සූපත් වෙලා මේ කියන තැනට අද ඉන්න තැනට ඇවිල්ලා තියෙනවානේ. ඒක මතක තියාගන්න වගේ හීන ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ඒ හීන වලට යන හයියක් ඔයා දෙන්න ඕනේ. දවසක් ඇයි අද ඔයා නිහඬව විඳින මේ අමාරුකම් ගැන ඔයා හරි ආඩම්බරෙන් කතා කරයි. මෙහෙම අතීතයක් මට තිබුණා කියලා ඔයා කිය එකත් එක්ක හරිනේ. ඒක නිසා අදත් හිනා වෙන්න මහන්සි වෙන්න විශ්වාස කරන්න. මොකද ලස්සන දේවල් පටන් ගන්නේ අත්තරින්න හිතිච්ච තැන්වලදී තමයි. හරිද? අදත් එදන් හවස 4 වෙනකම් මං ඉන්නෝ මේ පැත්තේ. එකයි විනාඩිය 11යි.

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

Radio ITN. දවල් 1යි විනාඩි 16යි වෙලාව 07:03 93 5 93 7ට මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්කන Facebook page එකට ගියාම all time wet sip charming අපේ post එකක් තියෙනවා දැක්කද? දැක්කා නම් ඒකට like එකක් දාලා comment එකක් දාලා අනිත්ටත් පේන්න share කරන්න ඕනේ. මේ සිද්ධ වුණාට පස්සේ අපි messages ටික බලමු.

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Charlie.
2: Suno na sange mal mal.
0: මකරගන්නේ නැතුව FM 93.5 හරි 93.7 හරි මේ වෙලාවට ඔයාට ඇහෙන ලක්කඩ ඕල් ටයිම් බීට්ස් හවස 4 වෙනකම් මං ඉන්නවා කියලා අන්තිම මොහොත වෙනකම් බලන් ඉන්නේ නැතිව 0.7 0.3 93.5 93.7ට මැසේජ් එකක් එවන්න පුළුවන්. චාමියකි කියලා පළවෙනියටම මැසේජ් එක වෙලා තියෙන්නේ කවුද බලමුද. LNG එක නිසා අපිට රෙස්පෙක්ට් කරන්න ඕනේ. ස්තුතියි. තමන්ට තමන් ගෞරවය දෙන්න. ඒ ගෞරවය දෙන්න ඔයාව දරාගත්තට ඔයාටම. මංජ පොඩේ ප්‍රදේ ප්‍රදේ චූටි සුපුනේ කස නෙනෝක සෙව්වන්දේ කාවෙන්දිය දිලිනි මිනෝලි චතු ධම්මි කුමුදු කටලි නිකේශලා මෙහාට මෙච්චර ඔලු ඉන්නවනේ. අර ඉරිසත් එක්ක. ඒ හැම කෙනෙක්ම එකතු කරගන්නම්. හොඳ ආලෝ ටිකක් ඉන්නවා කියන්නේ වාසනාවක් කෙනෙකුට. සබදාව ලක්ෂාමි අපි දෙන්නා සින්දුවකට HF line එකෙන් එකතු කරගන්න කියලා තියෙනවා line 1 එකේ හොඳේ. ඊට පස්සේ කවුද ඉන්නේ කියලා බලන්න යන්නේ පොඩකින්. කද්ද මේ උනේ. හරි මේ චම්යකා කොහමද හොඳින් නේද ඔයා වහන් ඉන්නවා කියලා තියෙනවා. වහින්න හදනවා ගොරවන්න එනවා කියලා තියෙනවා. මාතලි දෙලිනි පරිස්සමට ඉන්න ඕනේ හොඳද. ඊළඟ කෙනා සුබම සබදාව ලක්වේවා අක්කර 45 මොකෝ උනේ ඔගේ දවස් ටිකේ ආවන් දෙනුම් අහනවනේ යනි ඔයා මහත්ය වසත්ත පොතර දෙන්න පඩි පොල් විහස මවර් කන්දවත්තේ නිල්මිනි අක්ක ශානික අක්ක ආතරෙන් එකතු කරගන්නවා කියලා තිබා මා විශේෂයෙන් තැන්කියු සබදාවලක් ඒවා අපිටත් සින්දුවක් දෙනවද මාතලේ ප්‍රසාදය අහලා තියෙනවා ඔයාට නොදෙන සින්දු මං ගෙනල්ලා නෑ ප්‍රසාදේ අපි සින්දුවක් ගාමු ඊට පස්සේ මං යනවා බරුදල් පොලට එසල් ප්‍රනාන්තු ලහිරු ශහනි නතාලි ශනාර දුමින්ද සවරේ ශනාල් මිරොන් ඇන්ටන් වසන්ත මැක්ෂමස් එකතු කරගෙන මේ ලස්සන සින්දු අහන්න දෙන්නද මං ආට කෙනෙකුගේ මැජික් ස්පර්ශයක් වුණත් ඇතිනේ.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: Intika Dharmatilaka Nirmanayak
2: Meva mokada me medakada daganti me political news ne meva mulinma danna onda dewal man kiyala thiyenawane ewa danna mulata dala ekak hadana
3: anith channel dala thiyanawa miss
2: ada tisala present karan danna
3: ada baatiyage dawasa ne miss
2: අද තිසාලාව ප්‍රසෙන්ටින් කරන්න දාන්න. අද ඉරිදා. හරි? අද මිනිස්සු හැමෝම ගෙදරින් දවස නිසා කෙල්ලෙක්ව දානවා. මං කියන දේ කරා.
1: මගේ ඉපැරණි පෙම්වතිය.
4: මේ අර කහපාට ෂර්ට් එක ගෙනගෙන පුතා. මම උදේට බලාගෙන හිටියේ මම ඉස්සරහ ඉන්න දුවියා හොඳට බලන් හිටියේ නේ. හුස්ම ගන්න එකම හුස්ම ගන්නනේ. ඈ? අර ගෑල්ලා මේ හුස්ම ගන්න ඉඳලා මම බලාගෙන ඉන්නේ. ගෑල්ලා මේ හුස්ම ගත්තා නම් හුස්ම ගන්නවා. ඈ? ඒව තමයි හිතාගෙන.
1: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: Lakhanda.

0: පසරු එක පහු වෙලාව විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: ඕකේ මනසට දැනෙන දරුණුතම හැඟීම මොකක්ද කියලා දන්නවද?

0: කලා
1: ඔයි බීක්ස් චා
0: සතිය දෙනවල දවල් එක එඳ හතර වෙන
2: කාංචල හිතකිති කැවුණා තැන්බරවදනට ඩිංගක් ලං වෙන්න
1: හිතුනා බීක්ස් චා
0: ඒක තනි කරන ඇපැය පසර එකයි වනාට තිස් දෙකයි වෙලාව පොල්කහ වෙලා හසදරතෝනේ අම්ම සුරේකවයි එකතු කරගන්න කියල තමයි මැසේජ් එකේ තියෙන්නේ. සිකුරුතරවේ ආශිර්වාදයෙන් ඔබේ මිහිරි හඬ අතත් රැවුදේවා. දවල් එකට හිරු කිරණක් වගේ අහන හතවත් සනසවා සතුටින් පුරවා කියලා තියෙනවා. ස්තුතියි අනේ. ඒක තියෙනවා තව එකක්. මගේ දේනියට පණිවුඩයක් කියලා තියෙන්නේ. මගේ දැස්වල ඔබට සමාන කළ හැකි කිසිවකු නැත. ඔබේ සුන්දරත්වය සමාන කළ හැකි කිසිවකු නැත. ඔබ මට කෙතරම් වටිනවාද යන්න විස්තර කිරීමට වචන නැත. ඔබ කෙරෙහි මට ඇති ආදරය කිසිවිටක කිසිවෙකුටවත් අඩු කළ නොහැක. අම්මා කෙනෙක්ගේ හිතේ දුවෙක් ගැන තියෙන ආදරය ගැන ඉතින් ආයේ වචන නැහැ නේද? ඒක හරි වාසනාවක්. සියලුන්ටම සැතුවේ වහ කියලා දෙන ඊළඟ මැසේජ් එක රයිගමින් සරච්චන්ද්‍ර මහත්මයා කියන මැසේජ් එක. ධර්ණියගල දිෂිනි කඩේ අහන් ඉන්නවා කියලා දාලා තිනවා. කටියගේ නම් ටික වන්න මීට පස්සේ හොඳ. සුබ සන්ධ්‍යාවක් වේවා විශ්වාවෙලේ මේ මැසේජ් එක. අපි තෝලහගෙන වැඩ කරන ගම. එහෙමයි වෙන්න ඕනේ. වැඩ නොකර හන් ඉඳලා බෑනේ නේද? හේමන්ත අයියා හරිශ්චන්ද්‍ර සන්දීපව එකතු කරගන්න හොටෙල් සර්ප්‍රයිස් එකෙන් හරිනේ මන් නම කිව්වා. එවලා තියෙන විදිහ තමයි ඔන්න කිව්වේ. මේ මැසේජ් එක කාගෙන්ද කියලා බලන්න ඕනේ. සුන්දර දවසක් ෂාවමි පාදෙනී නන්දනී හේරත් ටික දවසකට පස්සේ ආවා කියලා ඔය කියන්නේ. මං අහන්න කලින් ඔයාලා කියන එක ලස්සනයි. මං අහනවා කියලා අනිවාර්යයෙන්ම දන්න ඕනේ නේද? මාපලගම පැත්තට යනවා පියාජි අහගෙන ඉන්නවා කියලා තේනවා. හායි කොහමද සුබ දහවලක් වේවා. රත්තොට හුණු කැටෙන් රංගික නිලන්ති. හස්බන්ඩ් ඉන්නවා රංජිත් ගුණරත්න, ලොකු පුතා නිෂුන් රනීෂ, පොඩි පුතා නිෂෙන් රවීෂ. ලස්සන නම් දෙකයි. මර්ටුවෙන් ඉන්නවා අම්මා කේ එස් ප්‍රනාන්තු, මල්ලි ඉසුරු ගයන්, පොඩි මල්ලි ශංක දර්ශන, නෑනා රේණුකා, ලොකු දුව අමීෂා ඉශාලේ, පොඩි දුව ඉෂිනි අමාෂා, පුතා ඉෂෙන් අමීෂ. මට තව මේ නමක් දාන්න බබෙක් කිටින නම් ටික දාන්න තිබ්බ. ලස්සන නම් ටිකක් තිබ්බ. හොරකම් කරන්න තිබ්බ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: දවල් 11:43.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: මේ TVS Sport 110 petrol heater එක ගැව්වාම යනවා.
4: ඉවරයි. TVS Sport 110 petrol heater එකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
4: හැන්දෑවට ඇහෙන කන් ගොඩනෙන ශබ්ද.
5: මේක ගන්න.
6: මොනවදලු? සමුන්නර කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
7: හරි බබා, වැඩේ ඉවරුන ගමන් එන්නවා. ඔය ඔෆිස් එක ළඟට ගිහින් ඉන්නකෝ.
6: හරි හරි හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. බල ඉස්සර ගන්න. මම එනකොට අරගෙන.
5: මේ වෙලාව නම් පානේ.
4: FM 93.5. FM 93.7.
0: අයිබෝවන්. අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඩ ඉවනින් ඩ්‍රයිව් එකත් එකතු වෙන්න.
8: මල්ලි සමවැස්සේ මං ආවා. සරයි.
4: සම අනුග්‍රහය.
0: රසයෙනුත් ඉහළ. ගුණයෙනුත් ඉහළ. විජය තෝසේ මිශ්‍රණය.
4: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.

දවල් එකයි වෙනාඩි 46යි වෙලාව. තරුණ පරපුර වෙවසාකින් බවට පත් කිරීමට අවශ්‍ය වෙන මඟ පෙන්වීම කරලා අලුතින්ම විද්‍යාත්මක කෘෂි ආයෝජන අවස්ථා එකතු කරලා හිරට ශක්තිමත් පදනමක් තනීමේ අරමුණින් කටයුතු කරන්නේ කවුද? සරසර අනාගතයක් පැහැර හට ශ්‍රී ලංකාවක් කියලා තේමාවෙන් වැඩ කරන්නේ කසාගල සමූහ ව්‍යාපාරය. මේ වෙනකොට කසාගල ග්‍රීන් සුපිරි වෙළඳසල් ජාලය හරහා දේශීය අපිට නැවුම් අත්දැකීමක් ලබා ගන්න chance එකක් තියෙනවා. දේශීය සහ විදේශීය ශ්‍රී ලාංකික ඔබට අපි ආදරෙන් ආරාධනා කරන ලාභදායි ආයෝජන අවස්ථාත් එක්ක කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක එකතු වෙන්න කියලා. හරි. ඒ අතරේ 0.7, 0.3, 0.95, 0.94ට මැසේජ් එකක් එවන්න කියලා මං කිව්වානේ. ලක්කඳ Facebook page එකට ගියා නම් අතට පෝස්ට් එක දකින්න ඇති. දැක්ක නැත්නම් ආයෙමත් ගිහින් බලන්න මොකක් ගැන්ද මේ කියවන්නේ කියලා අඩුම දරමු. ඒ ගැන මං කියන්නම් තුනේ පැයේදී. හරි දාන්දිම පැයේදී මං මේ පෝස්ට් එක ගැන කියන්නම්. කවුද කමෙන්ට්ස් දාලා තියෙන්නේ? කවුද ඒක ලයික් කරලා තියෙන්නේ කියලා. වාසනාවත සුබතාවලක් වේවා. මොකද මේ කියන්නේ? කොච්චර හොඳ කළත් කොච්චර හොඳින් හිටියත් එක තැනක වැරදුනොත් මිනිස්සු අල්ලගන්නේ ඒ වැරදුණු තැනම තමයි. ඒක ඉතින් ඒ මිනිස්සුගේ හැටිනේ අපිට බෑනේ වවලක්කන්. මිනිස්සු හිතන පතන විදිහ ගැන අපිට වැඩි වද වෙන්න දෙයක් නැහැ. වැරද්දක් තිබුතින් හදාගන්න. නැත්තම් මිනිස්සු හැම වෙලාවම කියන්නේ හරිම දේ නෙවෙයි. ඒකෙන් ගතයුත් අරගෙන ඉතුරු ටික බහැර කරන්න. අත්තරලා දාන්න. හරිද ජයමාම? ඔයාට කිව්වේ. අදත් අපි වහගෙන ඉන්නවා කියලා තේනවා. විරාකුරි බේකරි එකේ ලොකු බොස් පුල් පොඩි බොස් වර්ණ චම්පමිස් ලක්ෂ්මි මිස් කොහොමද? ධනුෂ්ක මදුශංක ජගතාල වේගද කරගන්නවා. පරිස්සමට ගිහිල්ලා ලබන සතියේ ආයෙන්න කියලා තියෙනවා. බලමු ඈ. සුබම සුබදාවලක් වේවා. ලස්සන සින්දුවක් දෙන්න. දෙන්නම් දෙන්නම්. අනුරගමින් මේ මැසේජ් එක අනුලාවති මහත්මිය ඔයාගෙන් නේද? අනුරගම පවුලේ හැමදෙනාමයි කොට්ටාව පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. එහෙම කිව්වහම ඔයා ඔයා හදන්නේ අමෙලිය සමර්සේකර මාත් එක්ක තරහ කරන්න නේද? එයාගේ නමේ වල නැත්තේ. එතකොට එයා බලනවා නෑයි මගේ නම කිව්වේ නැත්තේ? හිතලමයි කිව්වේ නැත්තේ කියලා. ඕවට මාව මේ අහුවෙන්නේ නෑනේ. මං එයාගේ නම මතක තියන් ඉන්නේ. අමෙලිය සමර්සේකර චුටි බබා. ඔයාව ආදරෙන් එකතු කරගන්නවා නේ මං. 1:46

0: Garage with Kavi and Ravi.
1: ලංකාවේ හිට්ම සින්දු දෙක අපේ නෝ ඉරිදා උදේ 10ට.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ එන්එල්බී තනඩ තහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහත්ම සම්පත තහනිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතිය කුවන්.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
4: ලක්කඩ
0: 2009 වසරේ සිට 2026 අප්‍රේල් 16 වනදා දක්වා ගල්ලංගුරු ආනයනය සම්බන්ධයෙන් සැවීමට පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මූලික විමර්ශන ආරම්භ කළා. කොළඹ 12 අධිකරණ මාවත සාංචි ආරච්චිවත්ත අධිකරණ පියසේ පීටි මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේදී විමර්ශන ආරම්භ කෙරුණා. එය අනුව ගල්ලංගුරු ආනයනය පිළිබඳ මහජනතාවට හෝ ආයතනය සතු තොරතුරු ඇත්නම් ලබන 22 දිනට පෙරවන ලෙසටයි විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉල්ලා සිටින්නේ. ඉන්දුනීසියාවේ මවුන්ට් ඩුකානෝ ගිනි කන්ද පුපුරා ගොස් තිබෙනවා. අද උදෑසන ගිනි කන්ද සක්‍රිය වීමත් සමග පිපිරීම හටගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ සමග අවට ප්‍රදේශයේ පුරා ලාවා ගලා ගොස් තිබෙනවා. පිපිරීම සහ ලාවා ගලා යාමෙන් අවට ප්‍රදේශයේ සිට කඳුනකින් නම් 3 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් 20 දෙනෙකු අතුරුදන්ව සිටියා. පසු ඔවුන් දිවි ගලවාගෙන ආරක්ෂිත ප්‍රදේශයකට පැමිණ ඇති බව ඉන්දුනීසියා බලධාරීන් සඳහන් කළා. මවුන්ට් ඩුකානෝ ගිනි කන්ද ආශ්‍රිතව පදිංචිකරුවන් දිවත් කර ඇති බව ඉන්දුනීසියා බලධාරීන් ප්‍රකාශ කළා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු තුනට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: නිකර ගේ මතක හිත රත්දන ආකස්මික පැතනාක
1: ඕනයි බීට්ස් විත් චාමි
0: සතියේ දවල් එකේ

හවස දෙකයි වෙනකට 10යි වෙලාව. ඕල්ට බෙඩ් සෙට් චාමේ අපි අපේ දෙවෙනි පැයමේ පටන් ගන්නෙ. මතකයිද මැසේජ් නම්බරයක දැම්මා වහන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් අලුතින් මම ඔහට කියන්නේ 0.7 0.93 5.93 7 හවස 4 වෙන කලින් ඔය මැසේජ් එක ඇවිත්ින් මම තමයි ඒක දකින්නේ. මම තමයි ඒක කියන්නේ. එහෙනම් මැසේජ් එක කියවලා තියන්න. මලිත ලංකා MLP ෂෝස් එකේ අපි වැඩ කරන ගමන් වහගෙන ඉන්නේ කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ඉෂානි thank you. අහිංසා නදේෂා නිමාෂා සිංගිති සංජනා රෝෂිනි සමීර විශේෂම ප්‍රසන්න සර් මතුශංකර සර් ගෙහම් සර්වත් එකතු කරගන්න කියලා තියෙනවා. ඒ සෙල්ලක නම් තියෙන අපිත් ඉන්නවා කීපදෙනෙක්. සුබතාවලක් වේවා අපිටත් සින්දුවක් දෙන්න. චක්නමලේ මේ මැසේජ් එක පුංචි බණ්ඩා පවුල හැමෝම එකතු කරගන්නම්. සුබතාවලක් වේවා මේ මැසේජ් එක චමිල පුෂ්පකුමාර නිට්ටබුවෙන්. සඳක් වී මම එළිය දුන්නත් සිසිල ලැබගෙන ඉවත බැලුවා. මලක්සේ විකසිතව උන්නත් පොදසුනෙන් මා බෙමට දැම්මා. ගඟක්සේ සා පවස නෙව්වත් සයුර හැඩ බව නිතර කිව්වා. මවක් වී ලේ කිරට පෙව්වත් හදේ ලතැවුල් බොහෝ තිබුණා. පිදුව සෙනහස මහවැරක් විය ඒත් නින්දා නිතර වෙන්දා හදේ රිදවුම් කියාකන්නට නොමැත මිතුරෙක් නිතර හෙව්වා. මියෙන්න්නත් බැරි ජීවිතයේ දුක් කඳුළු ගංගා ගලා වැටුණා. සිතින් නොබැතිමු මෙයින් මතුනම් නොබේ ස්නේහය අවැසි නැතුවා. ලස්සනයි හොඳේ චමිල පුෂ්පකුමාරවර ලස්සට ලියන්න පුළුවන්. ලස්සන අදහසක් අපිට ශෙයා කරන් තිනු. ස්තුතියි වාට. ඔපෙන් ෆැෂන් එකට තහන් ඉන්නවා කියලා තියෙනවානේ. අතට මට මැසේජ් එකක් දාන්න බලන්න ඇහුණා නම්. කොහොමද ඒක? විමල සේන, දෙලඟ නදේශන්, රසික චනිතු පසිදු, චමුවත ගයන් සිරිවංශ ගාමිනී ලස්සිත චුටි, අනුරෙන්නව ශාන්ති කුමාරි නිරෝෂා හර්ෂණී සුභා දිනෝෂා කමනි චන්ද්‍රානි ඉරේෂා නයනීව එකතු කරගෙන ඊට පස්සේ තියෙන මැසේජ් එක කාගෙන්ද කියලා බලමු. චාමියක්ගේ අදත් අපි ඔයාව අහගෙන වැඩේ තින් කියලා තියෙනවා. අපේ මැනේජර් මිස් කුමාරියා පා ඇතුළු ස්ටාෆ් එකේ ප්‍රියදර්ශනී අක්කා සුරේඛ අක්කා යසෝ ඇන්ටි එසෝ ඇන්ටි වෙන්නද නේද? එයා වාතරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. හිඹුටාන 734 මල්ලි thank you message එකක් කියවුවට. වාට සින්දුවක් අහන්න දෙන්නද? හවස 2:00 වෙනකොට 12යි. ඒක කිව්ව කැත? මැසේජ් එකක් එවද්ද හැබැයි

0: 93.5 FM 93.7 Lakana Radio ITN
1: හවස දෙකපහුව වෙලා විනාඩි 15යි
0: රීතා වායි

Agenda, Radio ITN. Have a Sadeka.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ලක්කනෙන්
1: සඳතිය දාල සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අතේ එන්නල්වි තනට තහන එළතුරයිෙන් රටේ සංවර්ධනයට තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තහන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්
1: FM 93.5 FM 93.7 ලකන Radio ITN
3: දන්නවද time pass කරන්න ඕන නම් පොතක් ගෙවන්න film එක

දවස දෙකයි විනාඩි 27යි වෙලාව 0.7 0.3 0.5 0.7 මැසේජ් එකක් එවන්න පුළුවන් වතුර පෙන් ඉසුරු මතුෂන් සතෙව් එමාෂ හොර්ණින් මහින්ද ගගනේ උදාරා මාලා ඇතුළු ලක්කඩන හැමෝම වතාතරෙන් මතක් කරනවා කියලා තියෙනවා මොබල මේ පෝස්ට් එක ඇව්වයි කියලා thank you ශාමියාගේ හැමදාමත් වගේ අදත් ගිනිගතේනේ පෝස්ට් ඔෆිස් එකේ හංග ඉන්නවා කියලා තියෙනවානේ චේතනී මිස් සංගීත නුවන් අය ලස්සන සින්දුවකට එකතු කරගන්න මංජුල හේමන්ත thank you message එකක් එවුවට වඩා අතට කොහොමද වෙලාවක් වහගෙන නේද සුබතාවලක් වේවා ඊළඟට තියෙන message එක කුඩමදුවේ සම්පත් ෆැෂන් එකේ රේණුකා දෙලානේ මානෙල් නන්දනී නයන උදේෂි නිරෝක නිසංසලා පහන් ඉන්නවා නුවන් දිරේක ඔය තමයි මට message එක එවලා තියෙන්නේ බොස්ක නම කිව්වේ නෑ මං හිතනවායි කිව්වේ නැත්තේ ඒ වනිත් දන්නේ ඔයාට සම්පත් මහත්මයා ආවත් මතක් කරලා තියෙනවා හොඳේ මං අන්තිමට කිව්වේ එතකොට දිලේකට බණින් දන්නේ නැහැ මං ඒකයි බැලුවේ සුබතාවලක් වේවා චාබිදන්ගේ මේ message එක උහන තිස්සපුර නිලන්තකින් එයා තනියම නෙමෙයිනේ නිදුවිසුරු ශානිකා ඉන්නවා බිරිඳ සුමිත්‍රාවත් එකතු කරගන්නම් ආයුෂ බොහෝ වේවා චාමියෝ මාත් ඉන්නවා ඉතින් කියලා තියෙනවා දෝහා කතර වල වැඩ කරන ශ්‍රී ලාංකික හැමදෙනාමත් කෑගල්ල දීවිඩ ගමයාවත් එකතු කරගනිමු. ඔහකින් දෙයක් තමයි ඉතින්. wife සඳමවලි. ලොකු දෝනි දිනිති දෙව්මිනේ චුටි දෝනි විහඟේ වෙන්දා පුතු පහසර බිඳුනේ. එනම ලස්සන බලන්න පහසර බිඳුනේ. ලක්කඩාන හැමෝම එකතු කරගන්න කියලා ප්‍රසාද් රාජපක්ෂ තමයි මට මැසේජ් එක එවලා තියන්නේ. මොකද්ද මේ කියන්නේ? විශ්වාසවන්ත පුද්ගලයා පවා බොරු කියන්න පුළුවන්. හොඳම මිතුරා පවා වෙනස් වෙන්න පුළුවන්. ආදරණීයම පුද්ගලයා පවා වංචා කරන්න පුළුවන්. ශක්තිමත් මිතුරන් පවා විනාශ වෙන්න පුළුවන්. හිතන්න දුකයි පිළිගන්න අමාරුයි තමයි ඒ උනට මේක තමයි ඇත්ත. හැබැයි මේක තමයි ඇත්ත. හවස දෙකයි විනාඩි 29යි. හැම දෙයකටම වඩා මේ ආශ්‍රය කරන් තෝරගන්න එක තමයි අමාරු.

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 39.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රියේ හතට හිමාලික
1: සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0767 325 25 අමතන්න.
3: ආදරී අහංකාරී හිතේ උපන් මාගේ විසේකාරී
4: ඔය අයියා මේ අක්කගේ ලෙක්චර් කිරුණට පස්සේ මේ අක්කගේ පස්සෙන් ගියේ නැද්ද? ඒක තමයි මන් දැක්කේ.
5: විසේකාරී
6: ලස්සනයිලා හිත හොඳ මිනිස්සු කොහොමද ලස්සනයිද? දැන් එතකොට මේ ඔය බක පණ්ඩිතයෝ උනේ මොකද? සර් කන්නාඩිය කිසරා ගිහලා බලන්න. එතකොට පෙනේ.
5: විසේකාරී සතිය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 46යි.
2: වෙලාව ඔබ වෙත

සාර්ථක සැහැල්ලව එන්න ජීවිතය බිඳින්න ලස්සන සින්දු පිරුණු පැයතුනක් සතිය දවස්වල දවල් එක එද හතර වෙනකන්.

හවස දෙකයි විනාඩි 42 වෙලාව. හුඟක් පැතිවලට වහිනවනේ. අද තද වැස කියලා කිව්වනේ. ඒක නිසා පරිස්සමින් අකුණු ගහනවා වගේ නම් රේඩියෝ එක ඔෆ් කරලාට කමක් නැහැ. පරිස්සමින් ඉන්න ඕනේ. ගෙදර තියෙන සෞඛ්‍ය ආරක්ෂිතව පොල්තල් නිෂ්පාදනය කරගන්න තියෙන හොඳම විසඳුම ගැනත් කියලා ඉන්නද මම? ඒ තමයි ඩෝමා ඩෝමා හෝම් ඔයිල් මේකර් එක. වෙනද පෙළ තියෙන පොල්තල් වෙනුවට දැන් ඔයාට ගෙදර තියෙන පහසුවෙන් අලුතින්ම පොල්තල් වගේ අතින්ම හදාගන්න පුළුවන්. සිංගල් පේස් විදුලිය මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවේ ගත්තු තින් පැට බෝතල් 1-2 අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. පොල්තෙල් විතරක් නෙවෙයි දැන් දන්නා නේද සමහර බෙහෙත් වර්ගවලට කෑම වර්ගවලට උමනා වෙන දේවලුත් තියෙනවානේ. කෙන රට කජු තෙල්, කජු තෙල්, සූර්යකාන්ත තෙල්, වටක්ක තෙල්, අබ තෙල්, කොහොඹ තෙල්, එඬරු තෙල් මේ හැමදේම ඔයාට ඩෝමා හෝම් ඔයිල් මේකකින් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් ඒක නිසා ගෙවියම අවමයි ඒක ගැන විශ්වාසය තියාගන්න පුළුවන්. මිල රුපියල් 88000ක් වෙන්න වැඩි විස්තරයක් ඕනේ නම් 011 7679 579ට කෝල් එකක් කරන් බලන්න. හවස 2:43 මේ සින්දුවෙන් පස්සම මැසේජස් ටික කියන්න.

0: දේවල් එක්ක ජීවත් වෙන්න. සතිය දිනවල දවල් එකේ ඉඳන් හවස 4 වෙනකම්
1: all time.

හවස දෙකයි වෙනාට හතලි සතයි වෙලාව මාතරින් කෙත්සිරිද සිල්වා අහකෙනද ඉන්නේ. ඊට පස්සේ නෙටබුදි සනායක ගම්පා මිනිස්වත්තෙන් ලක්ෂ්මන් රතාවට නෙගාමිඩි බීරසිංහ ශශික අශන් දුලනි රූපවතී රෝහිණී නයනේ කුමාරි කුමුදිකා ශිරෝමි නිමල් බර්නාඩ් ගුණරත්න කුමාරි ඔයාලා වැගතු කරගන්නවම සුබ දහවලක් වලට කියලා මේ මැසේජ් එක මහගමින් එවලා තියෙන්නේ. කුමුදු ප්‍රීතිකා සමන්ත ධම්මිකා ජයවීර මාමා සහ නිලන්ති එකතු කරගන්නවා. Thank you message එකක් කියවුවාට හොඳද? ඊට පස්සේ අපි යනවා හලාවතට. පැට්‍රික් කරුණාපාල, ඇන්, සහන්, ෂෙවන්, ෂනෙල්, මෙතුෂ, රශ්මි දුව, ලිලි මොනිස් ටදුව, මොරින් මාවත් එකතු කරගෙන තියෙනවා. Thank you. හෙලෝ, good evening ලක්කඩ චාමියක්කේ. ඔයා හරි පරිස්සමට ලස්සන්ට ප්‍රෝග්‍රෑම් එක කරනවා නියමයි කියලා තියෙනවා. Thank you. කරුණායක LNG එකෙන් එකතු කරගන්න හේමන්ත, ජයරත්න නේද ජයරත්න, ගාමිනිස, ජෝඩ්, සුනිල් මාමා, දීපා, චම්පා, මහේෂි, ස්වර්ණ, තුෂාරි, මාලා, තරිඳු තමයි මට මැසේජ් එක ගෙවලා තියෙන්නේ. Thank you තරිඳු. අපි ළඟට ලස්සන සින්දුවක් අහන්න ලෑස්ති. මේ කවුද මේ රංගේ කාවාගේ මැසේජ් එක කිව්වා මෙහාට වහින්න යන්නේ කියන්නේ කවුද? කිරින්දිවැල අලිවල පල්ල පාසල් මාවතේ නිහල් විජයරත්න දමයන්ති දිල්රුක්ෂි ඇතුළු ලක්කඩහන හැමදෙනාම එකතු කරගෙන සින්දුවක් අහන ඕනේ කියලා කියනවා. මේ වැස්සනම් කමක් නෑ, අද මාව ඇහුව නැතුණාට කමක් නෑ, මං සමුදට ඇවිල්ලා බනින්නේ පරිස්සමෙන් හොඳ අකුණු ගහනවානේ. 2:48

0: නිකර ගේ මතක හිත රත්දන ආකස්මික පැතනාක්
1: ඕවර්ටයිම් බීට්ස් විත් චාමි
0: සතියේ පෙනවල දවල් එකේ.

හවස දෙකයි විනාඩි 53 වෙලාව මං ආයෙම ආවා. මොකද ඊළඟ සින්දු අහන දේලා අපිට අන්තිම පාට යන්න තියෙනවානේ. ආයි බොහෝ වේවා මඩ පාටින් ලක්ෂ්මන්, තමරා, නිශානේ, චේතනා, තේජාවෝල්, පුංචි පුතා භාග්‍ය, අවිෂ්කත් එක්ක සිරුවා වෙලින් කැඩිය සමරසිංහවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් තිබුණා. හයි චාමි කෙල්ල, කවුද මේ? නවගහ ඇල ඕසීස් ඇග්‍රකේ ඖෂධ රථවෙට ඔයා වාතරෙන් එකතු කරගන්නවා. තැන්ක් යූ මැසේජ් එකක් එව්වට අතත්. හයි හයි චාමි, අනේ කොහොමද සංජීවනී පොකුණුමිටින් මහත්ය දමින්ද පුතාල දෙන්න සඳරු සහ රේශ්මිත වැකතු කරගන්නවා. අතා සතුටෙන් පරිස්සමට ඉන්න මේ මොකද කියන්නේ? අහන්න නැති අයට කියලා වැඩක් නැහැ, තේරුම් ගන්න නැති අයට තේරුම් කරලා වැඩකුත් නැහැ, ආතරය දැනෙන්නේ නැති අයට ආතරය කරලා වැඩක් නැහැ. හොඳම දේ නිහඬවම ඈත් වෙන එක කියලා තමයි ආ පෝස්ට් එකක් කියලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා ලොව මිල අධිකම දේ නම් විශ්වාසයයි. එය ඔපයා ගැනීමට වසර ගණනාවක් ගතවන අතර එය අහිමි වීමට ගතවන්නේ තත්පර කීපයක් පමණයි. ඒක නිසා පරිස්සමට විශ්වාසය නැති කරගන්න එපා කෙනෙකුගේ. අලවපුරටත් යන්නද? දර්ශනී කුමාරතුංගෝයත් සෑහෙන දවසකින් මට මැසේජ් එකක් එවලා තියෙන මට මතක විදිහට. මං හිතන්නේ බිසි වෙන්නේ නැති, ඒක නිසා කමක් නැහැ. සුබතාව ලක්මනෝ, අපි දැන්වත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඔයාව මතක් කරන්න කිව්වා කියලා කියන්නේ අපේ තනුව වෙන්නේ නැති. අපිටත් වැහි දෙයෝ වැහි වස්සන් යන්නේ කියලා තියෙනවා. සුබ සතිය අධ්‍යක්ෂවර, ඔයාව එකතු කරගෙන මං සින්දුවක් අහන්න යන්නද? වගේ සින්දුව අහන්න දෙන්නම් ඈ. දැනට අහන්න දෙන්න සින්දුවක්. එතකොට මා වහගෙන ඉන්න ඔයාට මම මැසේජ් නම්බර් එක කිව්වේ නෑනේ. 0607 0935 0357. ලක්කන ෆේස්බුක් පේජ් එකට ගිහම අපේ අද පෝස්ට් එකක් තියෙනවා දැක්කනේ. ගිහින් බලන්න. ගිහින් බලලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න පුළුවන්. අන්තිම පැයට මුණ ගැහෙමු එහෙනම්.

0: ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව පස්සර තුනයි වෙලාව ඔබ වෙත

0: ලකඬ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට දහන එළතරයි රටි සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහත්තන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සැක කටයුතු ලෙස මියගොස් ඇති බවට පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. මූලික විමර්ශන පිළිබඳව කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු වාර්තා කළා. ඒ සැක කටයුතු මරණයක් ලෙස සලකා සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කරන බව පෙන්වා දෙමින් කොල්ලුපිටිය පේද්‍රිස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී අද උදෑසන කපිල චන්ද්‍රසේන මහතාගේ මළසිරුර හමු වුණා. නිවසේ කාමරයක ගෙරවැළලාගෙන සිටියදී ඔහුගේ මළසිරුර හමු වූ බවයි පොලිසිය පවසන්නේ. එම ස්ථානයට අද පෙරවරුවේ පැමිණි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාද මූලික විමර්ශන සිදු කළා. කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාද ස්ථානීය පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකයි. බේජින් ෂියන්ෂොන් 2026 සමුළුව අද ආරම්භ වුණා. ඒ චීනයේ බේජින්හිදී ගෝලීය ආරක්ෂක පාලනය සඳහා වූ අභියෝග හා පිළියම් නැමැති තේමාවෙන් මෙවර සමුළුව දින දෙකක් පැවැත්වෙනවා. රුසියාව, සිංගප්පූරුව, මැලේසියාව, කාම්බෝජය, ප්‍රංශය ඇතුළු රටවල් 40කට වැඩි සංඛ්‍යාවක් ඊට සහභාගී වන බව චීනය සඳහන් කළා. ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් සහ දෙස්විදෙස් විද්වතුන් 120කට වැඩි පිරිසක් සමුළුවට සහභාගී වනවා. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු හතරට.
3: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙකුට

හවස තුන පහු වෙලා විනාඩි 5යි. පටන් ගන්න හදන්නේ ඕල් ටයිම් බෙඩ් සෙට් චාමි. අපි අපේ අන්තිම පැය. 0.7, 0.3, 93.5, 93.7ට මැසේජ් එකක් එවන්න පුළුවන්.

හවස 3:00 වෙලා විනාඩි 10යි වෙලාව. ඕල් ටයිම් බෙඩ් සෙට් චාමි අහගෙන ඉන්නේ නැත්නම් ඉතින් මම මේ කියනව හැන්නේ නෑනේ. ලකඩ Facebook page එකට ගෙහෙලා එක follow කරලා තව follow කරලා නැත්නම් ගිහින් බලන්න ඕල් ටයිම් බෙඩ් සෙට් චාමි අපේ post එක බලලා එක like එකක් දැම්මද? මම දැක්ක දාලා දෙනවා. එහෙම like එකක් දාන්නවත් එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ගිහින් බලන්න. 0.7 3 5 3 7 message number එක. තව විනාඩි 45ක් වගේ දෙන්නම් message එකක් එවනවා නම් එවන්න පුළුවන්. නැත්නම් අපි ආපහු මුණ ගැහෙන දවස් දෙකකට පස්සේ සඳුදා. අවුල් තිබුණත් නිවාඩුවක් ලැබුණාම ඔය අහනවා මොකද ස්වීට් කතාන ස්වීට් සිනහව නිසා කියලා තියෙනවා. බලාගෙන කෝමිකයි. ඔබට අපි සරත් කුමාර ඔයව ආදරෙන් එකතු කරගන්න thank you message එකක් එවුවට. සිද්ධවක් දෙන්න චාමි අම්පාරින් මේ මැසේජ් එක කරුණාදාස හේවගේ වසන්ති ජයසේකර රොචිර ශ්‍රහන් සෙව්වන්දිව එකතු කරගන්නම්. හයි චාමියෝ, මාතලේ තොටගමුවේ පහන් ගාමන්ටකින් නාලිකා අක්කා රමණී අක්කව සිින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. තැන්ක් යූ මැසේජ් එකක් එව්වට අලුත් යාළුවෝ ටිකක් නේ දිගටම හං ඉන්න ඕනේ. මම මතක තියාගන්නම් හොඳ. සුබ දවසක් චාමි, ලස්සන සිින්දුවකට එකතු කරගන්නවද කියලා අහලා තියෙන්නේ. හලාවත මැදගමෙන් මාලී සේත කුමාරී මහත්තයා ප්‍රියංකර ඉන්නවද අහගෙන? දුවල තුන්දෙනා පියුමී පාරමේ ප්‍රසාදව එකතු කරගන්නම්. ස්තුතියි මැසේජ් එකක් එවුවට. ඔයාටත් මේ කවුද මේ ඉන්නේ, අපිටත් සින්දුවක් දෙනවද කියලා මාතිවලින් ගාත් මේ හලා තියෙනවා. මට ලස්සන සින්දුවක් අහන්න දෙන්න. මං බැලුවේ ටෙක්ස් මැසේජස් ටිකකුත් බලන්න යන්නද කියලා. හානේ යන්න. සබතව සක්සින්දුවකට මාවත් එකතු කරගන්න කෑකල්ල මේදිනිය ගමේ උපනන්ද වාගේ තමයි මට පළවෙනියට මැසේජ් එකක් එවලා තියන්නේ. අයියෝ අයියෝ, මට iPhone Apple ෆෝන් නෑ. හැබැයි තියෙන ෆෝන් එකකින් හරි වට මැසේජ් එකක් දානවා කියලා නොරින් සංජීව මට මැසේජ් එකක් එවලා දෙනවා. ඒ ආදරෙට ස්තුතියනේ. මට වැඩක් නෑ මොන ෆෝන් එකකින්ද මැසේජ් එකක් එවන්නේ කියලා. මට වටින්නේ වට මම මතක් කළා මැසේජ් එකක් එවන්නේ 3 විතරයි. Thank you.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාර වෙතින්ගෙන් අපිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ගේ වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 21 6 7 9 5 7 9
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
1: රීතා

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් හම්බුනොත් මොනවාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග්ගේ ලක්ෂ 20 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
0: ඩින්ඩින් මාරාතිකයි
2: අවදානම පිළිපද අවධානය පිණසයි මේ වසරේ පළමු මාස 4 තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
0: ඩෙංගු මාරාන්තිකයි. සැබෑ එක්වෙමු. ඩෙංගු බලදමු. FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.
3: හවස 3 විනාඩි 19යි. අප සිද්ධුවක් අහලම මැසේජස් ටික බලමු.

0: හෙට මේ වෙලාව වෙනකොට ඔයාලටම මතක්කේ මං හිතන්නේ මේ සින්දුව මතක් වෙනකොට හවස 3යි විනාඩි 22යි
1: වාර්තාපිට වාර්තා තමයි කෝටි යටේ එන්.එල්.බී. තනකට හඳ උතුරයි මුදියයි කෝටි 13 9 8 ඉක්ම වූ දැවැන්ත සුපිරිතය ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහත්තන සම්පත තමයි නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කෙවා අබාස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝ වාහනයක් ඉදරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අද අබාස් ප්‍රදර්ශනකාරයක් හෝ bypass.com වෙත පිවිසෙන්න
3: හැන්දෑව එහෙම කන් ගොඩනම සද්ද
4: මේක ගන්න
5: මොනවද අලු තමුන්ට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ
6: Cool වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකුණ ඉවෙනින් ඩ්‍රයිව් එකත් එක්ක

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
1: ධන්නවත තවන් පස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න

ලස්සනයි නේද එක? මමත් ආගෙන හිටි. මගේ නෙවෙයි වගේ. හවස 3 විනාඩි 25යි වෙලාව. කසාකල සමූහ ව්‍යාපාරය ගැන අපි පොඩ්ඩක් කතා කරන් යන්න වෙනවා මේ වෙලාවේ. සරසර අනාගතයක පැහැපත් හරිත ශ්‍රී ලංකාවක් කියන තේමාවෙන් තමයි ආල වැඩ කටයුතු කරගෙන යන්නේ. තරුණ පරපුර ව්‍යවසායකින් බවට පත් කරන්න අවශ්‍ය වෙන මඟ පෙන්වීම කරලා අලුතින් විද්‍යාත්මක කෘෂි ආයෝජන අවස්ථාත් එකතු කරලා හැටට ශක්තිමත් පදනමක් තැරීමේ අරමුණින් එයාලා ක්‍රියාත්මකයි. මේ වෙනකොට කසාගල ග්‍රීන් සුපිරි වෙළඳ සල් ජාලය හරහා දේශීය ඔබටත් නැවුම් අධ්‍යක්ෂකක් ලබා

ගන්න කියලා මේ මැසේජ් එක දීපා ඔයාගෙන් දුව චතු පුතා මදු මහත්තයා සුදත්තත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ මම යනවා සේරුවා වෙලට. කේටීස් අපර්සිංග යාළුවෝ ඔක්කොමල එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා තියෙනවා. සරහස කරුණාව දයාව මෙත්සිතින් පුරවාගෙන අපිට ආදරෙන් කතා කරන්න ආවද කියලා අහලා තියෙනවා. ඔව් අනේ ඉතින් වැඩේ තියෙන්නේ ඔයාලා මට ආදරේට වඩා මං ඔයාලට ආදරේ. ඒකනේ මෙතන තියෙන ප්‍රශ්නේ, ලොකුම ප්‍රශ්නේ ඒක. රත්පුර රත්නේ තමරා කුමාරි වලව එකතු කරගන්නවා. Thank you message එකක් ඇහුවට. අලව ගුණසිරි කුල් හවුස් එකේ උපාලියේ අහගෙන දෙන්නේ පත්මිනී මිස උදය කුමාර සයිනානේ සමිතා සඳමාලේ නලින් සජානි වසන්ති ඇතුළු ලක්කඩාන හැම දෙනාම එකතු කරගෙන සින්දුවක් ගන්න ඕනේ කියලා ඒ මැසේජ් එකේ තියෙන. ඊට පස්සේ කොහලාන පැත්තටත් යනවා. මාතව කසුන් චිත්‍රානි උපාලි ඔයාලව එකතු කරගත් අය පැත්තෙන් සම දවසක් වේවා ජාමි අතමත සමීප නැහැ කියලා තියෙනවා. ලස්සන සින්දුවක් දෙන්න වහින්නෙනවා එග්මන්ට් කියන්න කියලා තියෙනවා. ආ දැන් හරිත වෙලාව යන්තම් ඔයා මට මේ මැසේජ් එක 2:07ට එවලා තියෙන්නේ. වහිනවා ඇති කියන්නේ. කොත් මිනාට විස්සක් විතර ගිහිල්ලා නේ සොරි. වහින වැඩි කමක් නෑ හඳ බැරි වෙන්නේ. හැබැයි ඔයාට සමීප නෑ කියලා තියෙන නිකුමට සුවපත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්න. ඒකනේ මට කරන්න පුළුවන් දේ. හවස 3යි. විනාඩි 27යි.

0: නමුත් කියන දේවල් අපිට වැඩක් නැහැ කොහොත්ම වැඩක් නැහැ හවස 3යි විනාඩි 31යි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: FM 93.5 FM 93.7 ලකනා Radio ITN
0: ඕකේ මනසට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
3: ඔව්

0: දැක්කලා.
1: ඕනයි බීට්ස් විත් චාම්.
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්.
2: සංචල හිත කිති කැවුනා. තෙන්බරවදනට ඩිංගක් ලඟ වෙන්නට හිතුණා.
1: ඕනයි බීට්ස් විත් චාම්.
0: ඒක තනි කරන අපේය. හවස තුන පහ වෙලා විනාඩි 33යි යන්නේ වෙලාව ලස්සන වෙලාවක්. චාමියක් සුබ සන්ධ්‍යාවක් වේවා ඔයාට. ඔයාට අවස් දෙකකින් එනකොට පරිස්සමට එන්න කියලා තියෙනවා. අයියෝ එහෙම කිව්වේ මට. එතකොට මොකද මයන් දෙනුනා? පරිස්සමට එන්න කිව්වේ මොකක් හරි වෙන්න තියෙනවද? මං මනෝජ්ගේ වයිෆ් හෂිනි කියලා තියෙනවා. බලන්නකෝ ඒ හඩම්බරේ. හෂිනි මං දන්නවා. වලව එකතු කරගන්නම් අම්පාරෙන් ස්තුතියි මැසේජ් එකක් එව්වට. ලක්කඩහගෙන වැට සීගිරි ආයුර්වේද සෙන්ටර් එකෙන් අපි නිලන්ත ශ්‍රියානි ගුණවර්ධන. Thank you. අපි ලස්සන සිද්දුවක් අහන්න දෙන්න. මේ කවුද මේ? දමිදු. ගොරවල විදුලි කොටනවා. වැස්ස, ඒ කියන්නේ ගොරවන එකයි විදුලි කොටන එකයි දෙකට බෙදාගමුද කියලා මගෙන් අහනවා. පුළුවන් නම් හා මට නම් එපා. චාමි මට ලස්සන සින්දයක් දෙන්න. චන්දි මහවත්ත පස්සේ අලෙන් එවලා තියෙන මැසේජ් එක ඊළඟ කෙනා කවුද කියලා බලමු. ලස්සන සින්දුවක් දෙනවද? අලවෙන් කැකුලාවල රත්නා කහඳව සුලිලා ජාංගනි ස්වර්ණී තිලක රත්නවත් එකතු කරගන්න. හයි අක්කි, මං රිකෙල්ල ගස්කඩින් ඔබින්දු. ඔයාව කාලෙකට පස්සේ මං මුණ ගැහෙන්නේ නේද? ඔගේ මැසේජ් එක කාලෙකට පස්සේ අපිවත් සිද්දුවකට එකතු කරගන්න. දෙයෝ විටින් හිරු එන්ටර්ප්‍රයිසස් එකෙන් සෙට් එක මං ඉන්නේ කියලා තියෙනවා. අසංක තැන්ක් යූ මැසේජ් එකක් එව්වට අපි සින්දුවක් අහමු. මේ වැස්ස වහින පැතිවලින් ආයට ඒ වයිබ් එක දැනෙන්න මං ලස්සන සින්දුවක් හොයාගත්තා. ඔයාල සෑහෙන ඇතකටයි සින්දුව ඉවර වෙද්දී මං ගාට එන්න. 3:35

0: හවස තුනයි විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් හීටර එක ගැව්වාම යනවා.
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් හීටර එකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි.
0: අකට 224 නම්බර් එක. ආගේ නම මට පැහැදිලි නෑ. පැතින් වගේ නමක් තමයි තියෙන්නේ. පැතුම්ද දන්න නැහැ. බලන්න වගේ නම හරිටවල නෑ නේද කියලා. අහලිය ගුඩි නානන්ද ස්තුතියි මැසේජ් එකක් එව්වට. හයි හයි, කොහොමද අපි මහවැව NNB ඉලෙක්ට්‍රික් එකෙන් ලස්සන සින්දුවක් ඕනේ කියලා තියෙනවා. ලස්සන සින්දුවක් දෙන්නම් ඊළඟටත්. ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් වේවා ලක්හඳ. මම පුෂ්ප කුමාර. ලස්සන ගීතයක් අහන්න හිතුණා කියලා තියෙනවා. බහනැල්ලෙන් බිරිඳ නදේකා, පුතා මෙත්සිතු, දුව ජසන්දි එකතු කරගන්නම්. Thank you message එකට. ඊට පස්සේ චාමි අවසන් හොරාවෙදි තමයි එක්ුණේ කියලා තියෙන ප්‍රසන්නසි, බණ්ඩාරයන්, රචිත්, සින්දු වකෙල්ලා තියෙන්නේ නේද? හරි. බොය ගුඩින් සුමන මහත්මිය ඔයාගේ මැසේජ් එක මම මේ කියන්න හදන්නේ. සුසන්ත, ලසන්ත ට්වින්ස්ලා රොමාන්ෂිව එකතු කරගන්න කියලා තියෙනවා. අද මැසේජ් එක චුට්ටක් දිගයි. මම චුට්ටක් හිතෙන් කියුවා. Thank you හදේ. චාමි මිස් රංජි අයියා ඔයා වහගෙන ඉන්නේ, යාට සින්දුවක් දෙන්න කියලා තියෙනවා. හා හා, එහෙමද කැමති තුෂාරි? ඔයා කියන දෙයක් එනම් කරන්නම්කෝ. සින්දුව කහන්න දෙන්නම් හොඳ. ජේම්ස් ෆරීඩා, දීප්ති සිල්වා, ශ්‍රීන් තයස්, ගයානි සිල්වා, රොසට් ගමගේ, නිරෝසා, චන්ද්‍රනි මාරසිංහ මහනෝරෙන් නේම මැසේජ් එක. ඔහට ලස්සන සින්දුවක් ලෑස්සි කරලා තියෙන්නේ. මේ කවුද මේ අපිටත් සින්දුවක් දෙන්න කියලා මැසේජ් එක වෙලා තියෙන්නේ. සුසන්ත මෝටර්ස් නාවල පිටින් අපිටත් ලස්සන සින්දුවක් ඕන කියලා කියන්නේ. ඔයාට මේ සින්දුව ලස්සන වෙයිද? මේ සින්දුව අහන්න. 3 වෙනාඩි

낯선 아내의 신들. 이렇게 비엘라 먹물 신들이고 하긴 했네. 매발 두나트 어랑 있는 있어. 빈드와이 하타이 빈드와이 두나이 아노 두나이 파하이 아노 두나이 하타 앞에 메시지 넘버에가 더위띠 로그벨라 왁네 아네. 처음이었게 고험도 하트 혼딘네드 낯선 신들하고 내게 라테노 하마담마게 마와 하노디 수디 노린 샤시니 프로그램에게 낯선하게 워라 땡큐. 아케나와 කාලයක් කෙනවා වතුර බෙව්වත් වහවෙන අන්නේ කාලේ අමාරුවෙන් හරි අල්ලන් ඉන්න කියලා තියෙනවා. ඒක ඇත්තනේ. මේ හැම තප්පරයක්මනේ අතීතෙරන එකතු වෙන්නේ. ඒක නිසා ඒක සතුටින් ඉන්න. චාමී මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ කියලා පතිය තලාවෙන් නිශාන්ත මදුශංක එපු මැසේජ් එකට ආටත් ස්තුතියි. චාමී ඔය ලස්සනට වැඩසටහන කරනවා ස්තුතියි කියලා තියෙනවා. තැන්ක්යූ එහෙම කිව්වට ආටත්. දුවතෙනුකේ හොංකොංග වල වැඩ කරන අපේ බිරිඳ සොරම්ය සඳගිරි සෑ සමාජ මාධ්‍ය ව්‍යාපාරික සංසදය හැමදෙනාමත් එකතු කරගන්න කියලා හිබුටානෙන් ඉන්දික තමයි මට මැසේජ් එක ගෙවලා තියෙන්නේ. Thank you. Good afternoon. Good afternoon. මහනාම කොලෙජ් එකේ අනුතන බැච් එකේ රෝෂිත් අපේ ආසිරි හේමන්ත ක්‍රෙසිජේ සුජිත් රණවක සංජය ලක්සුමගේ හරි මේ කිව්වා. නියම කොහමද කියාගත්තට තමන් යාගෙන හැමදාම මං ඉදට වැඩ දිටි කිව්වේ ලක්සුමගේ කියලා නේ. මං වෙන නමක් නේ යට කිව්වේ ලකුසුමනගේ වගේ නමක් කිව්වා. දැන් තමයි මට ඒක තේරුනේ. නං යන්තම් සින්දුවක් ගන්න වෙලාව ඕනේද කියන්න 3:46.

0: සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මන්තෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All night beats with

හවස 3යි විනාඩි 50යි. මහවැවෙන් දිලීප නේද මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙන්නේ. පරිස්සමින් සතුටින් ඉන්න කියලා තියෙන්නේ. කවුද? දමිඳු. හරි. ඔයා කියන එකක් තමයි. නුවරින් සංජීව දවස් දෙකක් මාත් එක තරහයි කියලා තියෙනවා. කාරි නෑ සඳ මමත් නෑ. චාමි ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ කසුන් කොරියාවෙන් මැසේජ් එකක් එවලා තියෙනවා. හරි ඔයවත් ආතරෙන් එකතු කරගන්න කසුන් යන්න කලින් කොහොමරි මැසේජ් එකක් එවටි ස්තුතියට. මං යන්න බැලුවේ ෆේස්බුක් එකේ අපි අද පෝස්ට් එක පැත්තටම. යතීෂ් චාමර ලියනගේ වසන්ත කුමාර අපි තහනවා චාමි කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. නදී තැන්කියෝ. එන්න ලස්සන වෙන අපි චාමි කියලා තියෙනවා. ඇස්සවතීද ඔපුල් වචිර තැන්කියෝ කමෙන්ට් එකට. අජිත් මම නම් ලස්සව දහවලක් කිව්වට දැන් හැන්දත් වෙලානේ. අසංග ෆර්නාන්ඩෝ නිරංක තුෂාර ස්තුතියි වගේ කමෙන්ට් එකට. තරුෂි බස්නායක චාමි අක්ක නම් දැක්කත් ඇති කියලා තියෙනවා. තැන්කියෝ ප්‍රේමසිරි බංගමෝගේ පියල් මහත්මයා තැන්කියූ මැසේජ් කමෙන්ට්ස් වලට. ආලගේ ඉතුරු ටික පස්සේ කියන්නද මම නැත්තම් අපිට සින්දු දෙකක් අහන්න තියෙන චාන්ස් එක ඩිස්මිස් වෙලා යනවා. එහෙම මතකෙ මම බැනුම් අහන්න බෑ. 3:51

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස 9 වෙනාට 50

විනාඩි 56යි වෙලාව. රශ්මි සලූන් ඇන් සෙලියුලර් පන්වැල්ලෙන් උපුල් ඔයාව එකතු කරගන්න. ලස්සන සෙද්දුවක් දීලා යන්න අකේ කියලා මැසේජ් එකේ වල තියෙන අංජු. වට සෙද්දුවක් දෙන්නම්. මේ නිවාඩු දවස් දෙකක් එන්නේ ඩෙංගු මදුරුව බෝ වෙනවා පරිස්සමින්. ඒක නිසා වටපිටාව සුද්ධ පවිත්‍ර කරගන්න. හරිද? යන්න දැන. Thank you මාව අහගෙන හිටියට. අයි මා සඳුදා දවල් එක වෙනකොට එන්න. එතකොට මග නොහැරෙන්න. එතකම් පරිස්සමින් ඉන්න ඕනේ. මම චාමිකා මනෝජිනී. සුබ දවසක්.

0: ලක්කඬ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනතිතහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සේවකින්ගේ වැටුප් ගෙවීම සඳහා 2025 අයවැයෙන් වෙන් කළ රුපියල් මිලියන 135ක මුදලින් රුපියල් මිලියන 75ක් යලි මහ භාණ්ඩාගාරයේ වෙත ලබා දී තිබෙනවා. පදනම් ආයතනයේ සභාපති මහාචාර්ය සීතා බණ්ඩාර මහත්මිය ඊට අදාළ චෙක් පත භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යාපෙරුම මහතා වෙත ලබා දුන්නා. අයවැය මගින් ලබා දුන් පුනරාවර්තන වියදමක් මෙලෙස මහ භාණ්ඩාගාරයේ වෙත ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා පදනම් ආයතන ඉතිහාසයේ පළමු වන වරටයි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ 2025 වසරේදී රුපියල් මිලියන 416ක සමස්ත ආදායමක් වාර්තා කර තිබෙනවා. වියදම රුපියල් මිලියන 340ක්.
4: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: යුක්‍රේනයට රේ රුසියානු යුද්ධයේදී උතුරු කොරියානු සොල්දාදුවන් මිය ගොස් ඇති බව BBC ප්‍රවෘත්ති සේවය හෙළිදරව් කරනවා. ඒ ප්‍රවෘත්ති වාර්තාවක් මගින් යුක්‍රේනයට රේව රුසියාව වෙනුවෙන් සටන් කරමින් උතුරු කොරියානු සොල්දාදුවන් 2300 පමණ මියගොස් ඇති බව BBC ප්‍රවෘත්ති සේවය පෙන්වා දෙනවා. ඒ පියෝන්යන්හි නව ස්මාරකය පිළිබඳ චන්ද්‍රිකා ඡායාරූප සහ නිල ඡායාරූපද ප්‍රසිද්ධියට පත් කරමින් 2024 වසරේ අගෝස්තු මාසයේදී යුක්‍රේන රුසියා යුද්ධය ආරම්භ කිරීමේ සිට මේ දක්වා උතුරු කොරියානු සොල්දාදුවන් 11,000 පමණ රුසියාවට යවා ඇති බවද මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. ලක්කඬ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
4: 24 පෑම සිරුවෙන් ලක්කඬ ප්‍රවෘත්ති.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: ITN රටට වග කියන රේඩියෝව
1: කනට රහත හවස අතරට Evening Drive with Chant and Chant
2: සම අනුග්‍රහය
3: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
5: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117 679 579

0: හතරයි විනාඩි 8යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු වැඩ.
1: සුබ සන්ධ්‍යාවක්.
0: අද තිතින් හවස ටිකක් වැහිබර කාල ගුණයක් තමයි තියෙන්නේ. ඉතින් මේ දවස් ටිකේම එක දිගට හැන්දෑවට
1: වහිනවන්න
0: ඉතින් නේද? අදත් ඔන්න බුම්මගෙන ඉන්නවා. ඔන්න බුම්මගෙන ඉන්නවා.
1: ඔරෝරෝ ඉන්නවා
0: දැන් ගොඩක් වෙලා ඉඳලා.
1: මොකෝ දන්නේ.
0: ඔය හරියටම හතරහමාරට ප්ලෑන් කරන්නේ ඔය.
1: ඔව්.
0: ඔෆ් වෙන ටයිම් එකට කට්ටිය ඔෆිස් වලින් එළියට බයින වෙලාවට
1: ටෑගි දෙන්න
0: ප්ලෑන් කරන්නේ මෙච්චර වෙලා. වෙලාසෙන් ඉඳලා සෑහෙන වෙලා ඉඳලා.
1: ඔව්.
0: මාර වැඩක් තමයි. කමන්නෑ ඔම කරන්නකෝ නේද?
1: කරන්නකෝ. අර සිකුරාදා හින්දානේ ඔය ඔක්කොම.
0: එවනම් ඉතින් සති අන්තයකට අඩිය තියන්න බලාගෙන සති අන්තයට පිළිගන්න බලාගෙන අද සිකුරාදා දවසේ වැඩ ඉවර කළ කලින්ම නේද? කඩිමුඩේ එළියට බැහැලා යන්න ලෑස්ති වෙන අයයි, එතකොට වැඩ කරන අයයි.
1: හරි.
0: සති අන්තයක් කියලා එකක් නැහැ කියලා හිතාගෙන නේද? සතියන්තය කියන්නේ සෙලවෙන මනස කියලා හිතාගෙන වැඩ කරන අයයි. හැමෝම එකතු කරගෙන අපි අද හවස 6 හමාර වෙනකන් ඊවනිං ඩ්‍රයිව් එකක් ඉන්නවා.
1: එනිසා ඔන ආරත් පුළුවන් මේ පැත්තට එන්න. හවස 6 හමාර වෙනකන් ඉන්න ආරත් පුළුවන් කට්ටියක් එකතු කරගන්න මේ පැත්තට මැසේජ් එකක් දාන්න වෙනද වගේම. නම්බර් එකත් මතක් කරන්න 0735 93 7 93 5 93 7 93 5 93 7 ට WhatsApp මැසේජ් එකක් දාලා තියන්න.
0: හවස 4 විනාඩි 10යි වෙලාව. ඊවනිං ඩ්‍රයිව් එක. අද අපි ලයිව් එකක් යනවා නේද?
1: ඔව්.
0: හවස 5න් පස්සේ.
1: කටි
0: රෙඩි වෙලා ඉන්න. අපි එනවා ලයිව්. ලක්කන Facebook page එක follow කරලා තියාගන්න.

0: green life.
1: NLP Hadhana Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Balaganna
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිවා අබාන්ස් අඟල 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ biobas.com වෙත පිවිසෙන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් විලදීගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: ලකන ඒ විලන් ඩ්‍රයිව්.

0: හතරයි විනාඩි 18යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අපි අහගෙන ඉන්න වෙලාව. දැන් ගොඩක් වෙලාවට දැන් එන්නේ ඉස්සරහට වෙසක් මංගල්‍ය නිසා මේ මාසේ ගොඩාක් පින්කම් මෙහෙම සංවිධානය වෙනවා. විශේෂයෙන්ම පන්සල් වල ඊටකොට විදේශේචා සංවිධාන වලින් මේ වගේ තැන් වලින් ගොඩක් වෙලාවට මේ මාසේ කියන්නේ පින්කම් සංවිධානය වෙන මාසයක්. එතකොට දන්සල් කොහොමත් ඉතින් සංවිධානය වෙනවනේ.
1: හැම තැනම
0: දන්සල් වෙනුවෙන්. හැබැයි මේ බෝඩ් තාම ඇත්තට දකින්නේ නැහැ.
1: තියෙනවා, අපි දැකලා නැහැ.
0: එක්ක බෝඩ් දාන්න අමතක වෙලා. ප්ලීස් දැනුවත් කරන්න දැම්ම. මොකද මේ අන්තිම මොහොතේ කියලා බෑ අපේ රූට් එක හදාගන්න ඕන.
1: ඒකනේ. දැන් වෙලාවත් වෙන් කරගන්න එපා.
0: අපේ කොච්චර දිනුනොද කිව්වොත් ඉතින්. දැන් දන්සල් ඇප් එක තියෙනවා. දන්සල් කාණේ. එසක් පොයලන් එද්දි.
1: මොනකොහෙද දන්සල්
0: තියෙන්නේ? ලොකේෂන්ස් ටික කොම් පෙන්නන මැප් එකක්. නිර්මාණය කරලා තියෙනවා අපේ ළමයි.
1: හරි.
0: ඉතින් ඒ තරමට අපි දිනුන වෙලා තියෙනවා.
1: නන්දුව.
0: දන්සල් සම්බන්ධ. ඉතින් ඒ නිසා මේ ප්ලීස් දැන් බෝඩ් දාන කාලේ හරි.
1: ඔව්. තව පරක්කු කරොත් අපිට එන්න වෙන්නේ
0: නැහැ. තව පරක්කු කරන්න එපා. මොකද වෙන්නේ ඔයාලට පාඩුව.
1: මොකද
0: අපේ රූට් එක වෙනස් වුණා තින්.
1: ඔයාගේ දන්සල්ට එන්න
0: වෙන්නේ. ඔයාලගේ දන්සල්ට එන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා දැම්මම බෝඩ් එක දාලා අපේ පැමිණීම තහවුරු කරගන්න. අපේ පැමිණීම තහවුරු කරගන්න ඔයාලට පුළුවන් වෙන්න ඕන. ඒ නිසා ඒ කියන්නේ හිතලා පොඩ්ඩක් වැඩ කරන්න. මම කියන්නේ හැදුව එක නෙමෙයි මේ ඔය පින්කම් අතරට. ලේ දන් දීමේ කඳුරු කියන ඒවා. සංවිධානය වෙනවනේ. ඉතින් ඒක ලොකු පිනක් මේ මාසේ විශේෂයෙන්ම වෙසක් මංගල්‍ය වෙනුවෙන් කරන පින්කම් පුණ්‍ය කර්මයන් අතරට ඒ වගේ දේකුත් සංවිධානය කරන්න හිතන එක ඒ සිතුවිල්ල හරි වටිනවා. ඉතින් ගොඩක් අය මම දැක්ක මේ Facebook එකෙත් එහෙම ලේ දන් දීමේ කඳුරු සම්බන්ධව කීප දෙනෙක්ම දාලා තියෙනවා. ඉතින් ඒ වගේ දෙයකට සංවිධානය කරන්න හිත පහළ වෙන එකත් ලොකු දෙයක්. ලේ බිඳක් දන් දෙන්න හිත පහළ වෙන එකත් ලොකු දෙයක්. ඒ නිසා මේ අහිංසක ජීවිතයක් තව දවසක් හරි දෙකක් හරි ජීවත් කරවන්න නේද? දුර්ලභයක් විදිහට ලැබෙන ජීවිතේනේ. ඉතින් ඒ ජීවිතෙන් මිනිහෙක්ට නැති වෙන්න යන එක දවසකින් දෙකකින් හරි දීර්ඝ කරලා දෙන්න වාගේ ලේ බින්දුවකින් පුළුවන් නම්
1: ඒක කොච්චර වටිනවද?
0: ඒ නිසා මේ එහෙම ලේ දෙන්න ඔයා නිරෝගී නම් ලේ දෙන්න. සමහරුන්ගේ එක එක විශ්වාස තියෙනවා.
1: එක එක මත තියෙනවා තමයි.
0: මත තියෙනනේ. ලේ දුන්නම් මහත් වෙනවා.
1: ඔව්.
0: ඊට පස්සේ තව කියනවා මේ ලේ දුන්නට පස්සේ එක දිගටම ලේ දෙන්න හිතෙනවා.
1: ඒ
0: කියන්නේ
1: හොඳයිනේ.
0: ඒක දෙන්නම ලේ දෙන්නම හිතෙනවා. ඒක ශරීර සෞඛ්‍යයට හොඳ නෑ වගේ කේක විදිහ මතවාද තියෙනවා. හැබැයි වෛද්‍යවරු නම් කියන්නේ ඒ ගොඩක් මතවාද මේ නිර්මාණය කරගන්න පේවා. එක එක්කෙනාගේ කටින් කටර ගිහිල්ලා මේ ව්‍යාජ විදියට සමාජගත වෙච්ච දේවල් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. ඉතින් ඒ නිසා ඔබ නිරෝගී නම්
1: ඒක නිරෝගීද කියලා බලලානේ දන් දීම හරි කරගන්න දෙන්නේ උන්ට.
0: ඔව්. ඉතින් ඔබ සම්බන්ධව ඔබට විශ්වාසයක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් තහවුරු කරනවා නම් ලේ ටිකක් දෙන්න පුළුවන් කාලේ
1: ලෙඩරක් හරි කමක්
0: නැහැ. ඔය බෝනවන රෝග එහෙම ශරීරේ නැති කාලේ කොමනත වුරුදු 40-45 වෙනකොට මොකක් හරි එකක් කොලෙස්ටරෝල් හරි බිය වැඩි ආව හරි මොකක් හරි කෑල්ලක් ඇඟට එනවනේ.
1: ඔව්.
0: ඊට කලින් ඔයාලට පුළුවන් නම් ලේ දන් දීමක් කරන්න. ඒක හරි වටිනවා.
1: ඔව්.
0: ඒකට උත්සාහ කරන්න. නිරෝගී වෙන්න කාලේ තව මිනිස්සුගේ ජීවිතයක් වෙනුවෙන් ලේ බිඳක් දන් දෙන්න හිතක් පහල කරගන්න.
1: ඔව්.
0: වෙසක් මාසෙ නේද? හන්දාවේ 4:22 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ මේ වතක් කරන්න ඕන අපි ඩෝමා නිෂ්පාදන පිළිබඳව චාරු විශේෂයෙන්ම මේ ව්‍යාපාර කරන අයට සහල් නිෂ්පාදනය ආශ්‍රිතව ව්‍යාපාර කරන අයට ඩෝමා කියන නම බොහොම ලෙන්ගතු නමක්.
1: හුරු පුරුදු නමක්. ඉතින් ආරත් පුළුවන් දැන් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් වලින් දැන් වාට සහල් ආශ්‍රිත ව්‍යාපාරයක් කරනවා නම් අර පුළුවන්කම තියෙනවා ඩෝමා කළුවැටපත් කිරීමේ යන්ත්‍ර කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ එකම මහලක් ඇටින් ගන්න. ඒ විතරක් නෙවෙයි දැන් ඇඹරුම් ආශ්‍රිතමා කරි ඔබ කරනව නම් ව්‍යාපාරයක් ඔබට පුළුවන්කම තියෙනවා ඇඹරුම් යන්ත්‍ර තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් වලින්. ඊට පස්සේ පොල්තෙන් හිඳින යන්ත්‍ර මෙන්න මේ කියන යන්ත්‍ර ඔක්කොම ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙන විතරක් නෙවෙයි අවශ්‍ය ධාරිතාවලින් අවශ්‍ය මාධ්‍ය පැදිලිවලින් ඔබට ලබා ගැනීම හැකියාව තියෙනවා. නොම්බර 30 කැල්හෙන පාර මහරගම් ප්‍රධාන ශාඛාව තියෙනවා මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස්. එහෙම නැත්නම් ඔයාට කතා කරලා සම්බන්ධ කරගන්නත් පුළුවන්. නම්බර් එක ලියා ගන්න, ඩයල් කරගන්න 011 679 579 079 679 579 කතා කරන්න.
0: වසබිස නැතුව රසකාරක නැතුව පුංචි දරුවන්ට වැඩිහිටියන්ට හැමෝටම කන්න කෑම ටික පිරිසිදු වලට පිළිවෙලට හදලා දෙන්න ඕන නම් ගෙදර විජේ නිෂ්පාදන ගබඩා කරලා තියාගන්න. ලුණු කුඩු පැකට් එකේ ඉඳලා එතකොට මිරිස් කුඩු 3-5 ටික, කහ කුඩු, එතකොට මස් කරි මාළු කරි මිශ්‍රණය, ඉතින් එහාට ගියාට පස්සේ ඔයාට රොටියක් හැලපයක් තලපයක් හදාගෙන කන්න ඕන නම් නේද, පුරක් කම්පිටි ටික, එතකොට විජේ තෝස මිශ්‍රණය, ධ්‍යාප, නූඩල්ස්, මේ වගේ හැම දෙයක්ම බොහොම රසවත්ව අරගන්න කැම වේලට එකතු කරගන්න විජේ නිෂ්පාදන ගෙදර ගෙනින් තියාගන්න.
1: තත්ත්වින් වගේම ගුණාත්මක බවින් නිසා නියම ප්‍රමිතියට අපිට කුළුබර ටික වගේම ඒ කියපු දේවල් හැම දෙයක්ම ලැබෙන්නේ විජය කියලා නම්. ඉතින් ඔබටත් පුළුවන්කම තියෙනවා අපේ රසේ රටේ සමට බෙදෙන විජය නිෂ්පාදන ළඟව තියෙන වෙළඳසැලෙන් වෙන පුළුවන් සුපිරි වෙළඳසැලෙන් වෙන පුළුවන් මිලදී ගන්න.
0: 4:24 වෙලාව.

0: කෝටි 8 NLB දනගත හනෙලතරයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
1: 4 විනාඩි 33
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න
3: ලකඬ රේඩියෝ ITN

0: දැන් අපිව බයිට් එකට අරන් තියෙන සමහරු.
1: ඇයි ඒ?
0: ඒ කියන්නේ දැන් මේ අපි ප්‍රශ්න අහනවනේ.
1: හ්ම්.
0: අපිත් ඔයගෙගේ ප්‍රශ්න දානවනේ.
1: ඔව්. අපිට අද ඉඳ බෑනේ.
0: අපිත් අහනවනේ ප්‍රශ්න මෙන්න මෙහෙම ප්‍රශ්නයක් දෙනවා. හා උත්තර හොයලා කියන්න කියලා අපි නිකන් අපි දානවනේ ප්‍රශ්නයක් ඔය නිකන් ඉන්න ගමන් කට්ටියට.
1: දැන් අපිට ප්‍රශ්නයක් දාන්න කවුද?
0: අපිට ප්‍රශ්නයක් දාන දැන් හරිද? හා. අපිට ප්‍රශ්නයක් දාන අපිව බයිට් කරන්න අරගෙන තියෙන්නේ.
1: දැන්
0: අපි බයිට් කරන්නෙම නෙමෙයි.
1: ඔව්.
0: ආ පුළුවන් නම් කියන්න කියලා අයවල.
1: හරි. අපි හැමදාම අහන්නේ ඒ නිසා.
0: දැන් අපි ඒකට විසඳුමක් හොයාගත්තා.
1: හ්ම්.
0: අපි පෙරලා එම ප්‍රශ්නය
1: ඔයාලගෙන් අහනවා.
0: එහෙමද? අපිට ප්‍රශ්න දාපු කෙනා විතරක් නෙමෙයිනේ. අහගෙන ගොඩක් අය ඉන්නවා.
1: ඔව්. එයාලටත් දෙන්න බෑ මේ ප්‍රශ්නේ.
0: අපි යාලට මේ ප්‍රශ්නේ දානවා. එතකොට අපිට ලේසියෙන් මේ උත්තර හොයාගන්න පුළුවන්. බලන්න අපේ ටිකිරි මොලේ කොච්චර
1: ටිකිරි මොලේ කොච්චර වැඩ කරනවද
0: කියලා. කොච්චර වැඩ කරනවද කියලා බලන්නකෝ. මේ වගේ වෙලාවට අපේ කපිටි මොලේ
1: තියෙනකත් ලොකු දෙයක්.
0: වැඩ කරනවා කියන්නේ ඒක හරි වටිනවා.
1: හා කියමු බලන්න ප්‍රශ්නේ.
0: මගෙන් අහලා තියෙනවා මෙහෙම.
1: හරි.
0: හා කියනෝ බලන්න කියලා දාලා තියෙන. හරි.
1: එහෙනම් කියන්නම වෙනවා.
0: පියුමිගේ දුව මගේ දුවගේ අම්මා නම්.
1: හා.
0: පියුමි මාගේ කවුද කියලා අහලා තියෙනවා.
1: ඒක පාට කඩිනකො ඔළුවට යන්නේ නැති වෙයි.
0: ආයි කිව්ව නේද?
1: හා ඔය කියන්නේ.
0: පියුමිගේ දුව මගේ දුවගේ අම්මා නම්. හ්ම්
1: හ්ම්.
0: පියුමි මාගේ කවුද කියලා අහලා තියෙනවා. ඉන්නේ ශිෂ්‍යත් ප්‍රශ්නයක්.
1: ඔව් ඔව්.
0: හරි. ඒ වුණාට මේ සමනල් ගැටේ මොලේට වැටෙනවා පොඩ්ඩක්.
1: ඒක පාර අහද්දි.
0: එක පාර ඇහුව ගමන් මොලේට සමනල් ගැටේ වැටෙනවා. ඒක නවත්තන්න බෑ.
1: හ්ම්
0: හ්ම්. ඔයා කල්පනා කරන්න.
1: ඔව්. පොඩක් ලියලා පොඩක් බලන්න වෙනවා.
0: පියුමිගේ දුව මගේ දුවගේ අම්මා නම් පියුමි මාගේ කවුද
1: කවුද
0: කියලා අහනවා. පියුමිනේ වෙන නමක් වුණත් ඔතෙන්ට දාගත්තර කමක් නැහැ.
1: අපි ඉතින් පියුමි කියලා කියන යා එව්වි නිසා.
0: ඔව්. මේ ළඟට මේ මේ වෙන ප්‍රශ්නයක්. මොන නමක් දාගන්න?
1: පියුමි ලහන් හිටියොත් එහෙම.
0: දාගෙන බලන්න මේක මේ මේ විසඳ ගන්න පුළුවන්ද කියලා මොලේට සමනල් ගැටේ දාගන්න
1: නැතුව. නැතුව. ඔව්.
0: අද සිකුරාදානේ කොහොමද?
1: වැඩ නැතුවට ප්‍රශ්න දෙනවට?
0: ඔව්. පොඩ්ඩක් විසඳ ගන්න පුළුවන් දෙයක් කියලා බලන්න අපි ලයිව් එකෙත් මේක විසඳ ගන්න බලනවා. හවස 5න් පස්සේ අපි ලයිව් එකට එනවා. කටි රෙඩි වෙලා ඉන්න ලක්කන්ට Facebook page එක follow කරලා තියාගන්න නේද?
1: ඔව්. අපි ලේ post එකක් දාලා තියෙන්නේ. post එකකට comment එකක් දානවට පුළුවන්කම තියෙනවා.
0: post එකකට comment කරන්න ලයිව් එකට join වෙන්න ලක්කන්ට official Facebook page එක දැම්ම search කරලා follow කරලා නැතයි ගොන්න follow කරන්න. right? අපි මතක් කරන්න ඕන අද සම්පත ලොතරැයිය වාසනාවන්තයෙක් වෙන්න වාසනාවන්තයක් වෙන්න ජීවිතේ දිනන්න කියලා ෂෝට් කට් එකකින් යන්න හිතාගෙන ඉන්නවා නම් ඔන්න ඒකට තියෙන හොඳම ෂෝට් කට් එක තමයි
1: මහජන සම්පත ගන්න එක.
0: ඒ ටිකට් එක ගත්ත කියන්නේ වැඩේ කොට. හ්ම්.
1: 800 වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයියේ ප්‍රමුඛයන් වාගේ බා ලොතරැයි ලොව රචකිරුල මහජන සම්පත ලොතරැයිය කියලා හැරට හැමෝම දන්නා. ඉතින් ඒ වගේම තමයි රටේ සංවර්ධනයේ සෞඛ්‍ය අධ්‍යාපනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට වගේම රජයේ ඒකබද්ධ අරමුදුලට ඍජුවම දායක වන ගමන් තමයි ඔන්න මහජන සම්පත ජයග්‍රාහකින් කෝටිපතින් ලක්ෂපතින් බිහි කරන්නේ. ඉතින් ඔයාලත් පුළුවන්කම තියෙන සුපුරුදු විදිහටම කෝටි 2ක සුපුරුදු තෑගක් එතකොට 125 ප්‍රථම තෑග්ගේ වගේම ලක්ෂ්‍ය තෑග සමගින් අනෙකුත් සෙසු තෑග දිනා ගන්න වැඩි වැඩියෙන් මහජන සම්පත ගතොත් ඉතින් ඒ නිසා මේ හැමදේම ආට ලැබෙන නිසා ආට පුළුවන්කම තියෙනවා හැමදාම පුංචි රුපියල් 40ක් වියදම් කරන වාගේ වාසනාව ඔයා අතටම ගෙන ගන්න. ඉතින් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.
0: ඒ වගේම ඔයා ව්‍යවසායකෙක් විදියට ජීවිතේ දිනන බලාපොරොත්තු වෙනවා නම් ඔයාගේ ගමන යන්න ඕන ඔයා හිතලා තියෙන්නේ මගේම දෙයක් ගොඩනගාගෙන මගේම දෙකින් පුංචියට පටන් අරගෙන අපි කියන්නේ නේද අඩියෙන් අඩිය ඉස්සරහට ගිහිල්ලා ව්‍යාපාරිකයෙක් කියලා ව්‍යවසායකයෙක් කියලා ජීවිතේ දිනන්න කියලා බලාපොරොත්තු වෙන අයට මම පුළුවන් ඒ මග පෙන්වීම කසාගල ප්ලාන්ටේෂන් වලින් ලබා ගන්න හොඳ ව්‍යවසායකයෙක් වෙන්න අවශ්‍ය කරන වටපිටාව යලා හදලා දෙන්න බලාගෙන ඉන්නවා.
1: කසාගල සමූහ ව්‍යාපාරය කියලා කිව්වහම අපේ රටේ කෘෂිකර්මාන්තය නව මට්ටමකට ගෙන ගියපු ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් විශ්වසනීයම නාමය කියලා හැමෝම දන්නවා. ඉතින් විශේෂයෙන්ම ආට මතක් කරන්න ඕනේ කසාගල සමූහ ව්‍යාපාරයෝන්ගේ ප්‍රධාන අරමුණු අතරින් විශේෂිතම දේ කරගෙන තියෙන්නේ අපනයන කේන්ද්‍රීය කෘෂි නිෂ්පාදන සමග රටට නව කෘෂිකාර්මික ආයෝජනවස්ථා හරහා අනාගතයේ ගොඩනගමින් අපේ තරුණ පරපුරට ව්‍යවසායකත්වයට පිවිසීමට අවශ්‍ය මඟ සැලසීම කියලා කියන්නේ. ඉතින් ඔබටම තේරෙනවා ඇති ඔවුන්තුළු කොයිතරම් විශ්වාසයක් වගකීමක් තියෙනවද කියලා. ඉතින් අපේ රටේ හැම දෙනෙක්ටම පුළුවන්කම තියෙනවා දේශීය වුණත් විදේශීය වුණත් විශ්වාසයෙන් යුතුව කසාගල සමූහ ව්‍යාපාරය සමග එකතු වන්නට.
0: 4 විනාඩි 38යි වෙලාව. අර සමනල් ගැටේ මොලේට වැටිච්ච අය දැන් ආයි පොඩ්ඩක් ප්‍රශ්නේ මොකද්ද අනේ ආයි කියන්නකෝ. කලබලේ කිව්වද ආයි මතක නැහැ කියලා කියනවනම් ආයි කියන්නන්නේ.
1: ආයි කියන්න.
0: කියුමිගේ දුව මගේ දුවගේ අම්මා නම්.
1: හරි.
0: පියුමේගේ දුව ඉන්න.
1: එහොම ඉතින් කියන්න එපා. එතකොට තේරෙනවනේ.
0: මගේ දුවගේ අම්මා නම්. හරිද? පියුමි මගේ කවුද?
1: අපි ඒක තමයි අහන්නේ.
0: හරි. හොයලා කියන්න උත්තරේ අපේ මැසේජ් එකක් එවන්න අපේ නම්බේකට.
1: 07.03.93.5.93.7.07.03.93.5.93.7ට ඔයාගේ මැසේජ් එක එවන්න.
0: අහසේ තරු ගනින්න වෙන සීන් එකක් ඕක.
1: හහ.
0: හැමහිට ඇච්චර ලොකුවට ලිහිතන්න නැතුව ඔය ගැටේ ලියහගන්න.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454 පහේ ළමයි
1: මේ නංගි අපි මල්ලිට ටිකක් කතා කරන්න ඕන. ඔයා කරුණා කළ මෙතන දැයි යන්නකෝ.
2: නෑ බබු පොවත්තන් නෑ මෙතන ඉන්න ඕන.
3: අධ්‍යක්ෂණය ශාන් විජේරත්න.
1: ලොරියට අඩයක් නේ චිත්‍රපටිය නම. අර ලොරිය ගමට එනකොට ලොරිය පිටිපස්සෙන් දුපු ගෑනු කට්ටිය ගෙක්කෙනෙක් නේ.
4: ලොරියට අඩයක්? ඒ මොන චිත්‍රපටියක්ද?
1: එහෙම එකක් නෙමෙයි අනේ, අමාවකට හඳපායලා කියන චිත්‍රපටිය. ඒකේ හඳමලියට හිටිය මම. අනේ නිකන් බොරු කියන්න එපා. අමාවකට හඳපායලා මාත් බල්ල තියෙන එක හඳමලිය කියන්නේ වැසියෙක් නේ.
3: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.
5: පහේ ළමයි එක්ක පුරා කවුද නංගියේ? කුචු කුචු කුචු කුචු කුචු.
6: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසී. නැවුම් වෙනසක් අඩුම විලක්. අදම පැමිණෙන වෙනස වටහා ගන්න.

0: හතරයි විනාඩි 50යි වෙලාව. දැන් සමහර අය ඉන්නවා සමහර ප්‍රශ්නයක් ආවට පස්සේ.
1: හරි.
0: ඒ ප්‍රශ්නේ මේ මට අදාළ නැහැ. ඕන නැහැදී මට අදාළ නැහැ. කමක් නැහැ කියලා. ඒ වගේ තමයි දැන් ඇමරිකාව සහ දැන් ඉරානය, ඊශ්‍රායලය මේ තුන්කොන් සටන නැත්නම් මේ ඇවිල්ලා තියෙන මැද පෙරදි කලාපේ යුද්ධ වාතාවරණය.
1: හරි.
0: පහුගිය කාලේ පොඩි විවේකයක් ගන්නවා වගේ දැනුණා අපිට සටන් විරාමත් එක්ක මේ දේවල් එක්ක. අපේ හිතට පොඩි සනසිල්ලක් ආවනේ. ඒ වුණාට සමහර හෙඩ්ලයින් අපිට දැක්කට පස්සේ පත්තරවල, ප්‍රවෘත්තිවල, වෙබ්සයිට් වල යන ඇමරිකා ඉරාන සටන් යලි ඇවිලයි කියලා වගේ කිව්වට පස්සේ
1: ඒ නිදහස නැහැ.
0: අපිට නිකන් අපේ ඇඟ සීතල වෙලා යනවා ලංකාවට ගැහුවා වගේ කියලා. එහෙම අපිට දැනෙනවා.
1: ඔව්.
0: ඒ අපිට දැනෙන්නේ මේක මේ පෞද්ගලිකව අපිට නැත්තම් ලංකාවට හරි අපේ අපිට පෞද්ගලිකව පහරක් එල්ල නොවුනට.
1: ඔව්.
0: කෙලින්ම ගැහුවේ නැති වුණාට මේ සටන ඇවිලෙනවා කියන්නේ
1: ඒක ලෝකයක් විදියට
0: බලපානවා කියන්නේ. දැන් එහෙම කතා කරලා ඔය මේ නිකන් කතාවක් ගොඩනගා ගන්න සමහර මිනිස්සුත් එක්ක කතා කරන වෙලාවල් තියෙනවනේ.
1: ඔව්.
0: අපිට හම්බෙන මිනිස්සුත් එක්ක එහෙම කතා කරනකොට යුද්ධෙත් ඉවර නෑනේ කියලා කිව්වහම එහෙම කියනවනේ. කවන්නේ නේ ප්‍රශ්නයක් නෑනේ.
1: අපිට ප්‍රශ්නයක් නෑනේ.
0: මොකද්ද ඉතින්?
1: අපිට වෙන්නේ නෑනේ මොකද?
0: මුං ගහගනි එහෙම කියලා කියන සමහරු ඉන්නවා.
1: ඔව් අනිවාර්යයෙන්ම.
0: මුං ගහගනි එහෙම කියලා කියනවා. එතකොට ඒ කියන අයිටි ඉන්නවනේ.
1: ඔව්.
0: කියනාට හොම්බට කියලා අපිට හිතනවා මොකද?
1: කාට දෙයක් නෑ ඉතින් ඉවසගෙන ඉන්නවා.
0: ඔව් මොකද මේ මෙච්චර දෙයක් වෙනකොට මේකේ බලපෑම අපිට පොඩ්ඩක් හරි තියෙනවා කියලා.
1: ඔව්.
0: තේරෙන තරම් මොලයක් නැහැ කියලා හිතනකොට දුක හිතෙනවා.
1: ඔව්.
0: එතකොට තමයි
1: කොහෙට හිටියත් අපේ මිනිස්සු.
0: එතකොට තමයි අර අතේ ඇඟිලි එකට
1: ගුලි වෙනවා නේද? හොඳට කියනවා නේද කියලා දැනෙන්නේ.
0: එකට ගුලි වෙනවා. එයාගේ මුහුණේ යට කොටස හරිය මුණ මැද්ද එහෙම පේන්න ගන්නවා ටිකක් වැඩිපුර.
1: ඔව්.
0: මොකද මේ ප්‍රශ්නයක් නෑ. ඒ ගොළු ගහගත්තන් අපිට මොකද කියලා වගේ
1: අපිට මොකුත් වෙන්නේ නෑ.
0: සහල්ලුවට ගන්නකොට ඕක ගෙදරට දැනෙන්න ගන්නවා.
1: ඔව්.
0: ළමයින්ට දැනෙන්න ගන්නවා. පොඩි හැමෝටම දැනෙන්න ගන්නවා. මේක අපිට මේ ප්‍රහාරයක් එල්ල නොවුනට මිසයිලයක් ලංකාවට නොවැටුණාට එහෙ වදින මිසයිල අපිටත් වදිනවා. තෙල් වලින්.
1: ඔව්.
0: කැම ටිකෙන්.
1: අනිත් පැත්තෙන් අපිට ෂොට් එක
0: හම්බෙලා. ඒ නිසා කවුරු හරි ඕවා ඉතින් අපිට වැඩන්නේ ගල ගා ගද්දෙන් අපිට ඕද.
1: ඔව්.
0: කියලා ඉන්නවා නම් වදී මිසයිලයක් ලඟදී. බලාගෙන ඉන්න.
1: ඔව්.
0: 4 විනාඩි 51 වෙලාව. මේ කසාගල් ප්ලාන්ටේෂන්. ජීවිත දිනන්න බලාගෙන ව්‍යාපාරයක් විදියට වසාකයක් විදියට ඉස්සරහට යන්න බලාගෙන ඉන්න අයට
1: හරි
0: උදව් කරන්න දැන් කසාගල් ප්ලාන්ටේෂන් සූදානම් ඉන්නවා. උඹට පුළුවන් හොඳ ව්‍යවසායකෙක් වෙන්න කසාගල් ප්ලාන්ටේෂන් සමගින් එකතු වෙලා
1: සරුසර අනාගතයක් පැහැබර හරිත ශ්‍රී ලංකාව. කසාගල් සමූහ ව්‍යාපාරය ගැන කිව්වහම කසාගල් සමූහ ව්‍යාපාරය කියලා කියන්නේ අපේ රටේ කෘෂිකර්මාන්තය හරහා අපනයන ආදායම වැඩි කරමින් වගේම රටේ සංවර්ධනයට දායක වන විශ්වසනීය හිතකාමී දේශීය ව්‍යාපාරය කියලා හැබව දන්නා. ඉතින් ඒ වගේම තමයි අපේ තරුණ පරපුර ව්‍යවසායකින් බවට පත් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීමත් ඒ දෙකම නව විද්‍යාත්මක කෘෂි ආයෝජන අවස්සත් සපයන ගමන් තමයි හෙටට ශක්තිමත් පදනමක් තැනීමේ අරමුණෙන් කසාගල සමූහ ව්‍යාපාරය කටයුතු කරන්නේ. ඉතින් විශේෂම දේ තමයි ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගෙන තමයි මේ සියලුම නිෂ්පාදන අපනයනය කරගෙන කසාගල ග්‍රීන් සුපර් වෙළඳ සැල් ජාලය හරහා ඔන්න පාරිභෝගික ඔබට ලබා දෙන්නේ. ඉතින් දේශීය වුණත් විදේශීය වුණත් ශ්‍රී ලාංකික ඔබ සමට ආරාධනා කරනවා කසාගල සමූහ ව්‍යාපාරය සමගින් විශ්වාසයෙන් යුතුව එකතු වන්නට.
0: වගාබිම සරුසාරවත් වගාබිම කරගන්න වහින කාලෙට නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි පෑවුම අල්ලනකොට හොඳට ඉරාවුව වැටිලා වගාබිමට හානි වෙන්න ගත්තට පස්සේ වතුර ටික නැතුව ගොඩාක් ගොවියෝ ගොවි මහත්තුරු මේකින් හරියට වේදනාව විඳිනවා. මොකද වතුර ටික සපය ගන්න විදියක් නෑ. කොහොම හරි කරලා වතුර ටික සපය ගත්තත් වතුර බිලට නැත්තම් වතුර මෝටරේට යන වියදම විදුලියට යන වියදමින් ලොකු මුදලක්
1: අපි
0: වැය කරන්න වෙනවා වගාවෙන් ලැබෙන ආදායමෙන්. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් වෙච්ච අය ඉන්නවා. ඉතින් ගොවි මහතුන් ගැන හිතලම වගාබිමේ වතුර ප්‍රශ්න විසඳන්න දැන් ඩීප් ටෙක් වෝටර් පම්ප් හොඳ සපෝට් එකක් දෙනවා.
1: ඉතින් අපේ ගොවි මහතුන් වෙනුවෙන්ම සුවිශේෂ වූ මිලාඩු කිරීම එක්ක තමයි ඩීප් ටෙක් ආයතනය වන ඩීප් ටෙක් සෝලා වතුර මෝටරය දෙන සූදානම් ඉගෙන්නේ. ඒ නිසා අස්සන සරු කරගන්න පිරවේ අඩු කරගන්න දැන් දැම්ම ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න ඩීප් ටෙක් සෝලා වතුර මෝටරය ගෙන්නවා ගන්න 0711 711 711 එකට කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: හිතේ හැටියට තේ එකක් බොන්න, කෝපි එකක් මේ හැන්දෑවේ
1: හරේ සීතලත් එක්ක
0: වැහි පොඩක් වැටෙනකොට කෝපි එකක් තියෙනවා නම්
1: ඔව් වෙන මොනාද තෝරන්නේ
0: අස්කට් එකක් කාලා රොටියක් හදාගෙන කාලා
1: ඔව්
0: කෝපි එකක් බොන්න තියෙනවා නම් නිස්කලංක තනක ඉඳගෙන
1: කොච්චර හොඳද
0: ඒක වෙනම වයිබ් එකක්
1: අනිවාර්යෙන්ම
0: තින්ග ඒකට නිකම්ම නිකන් කෝපි එකක් නම් වැඩක් නැහැ
1: කෝපි රස හොඳට දියද විජය කෝපි එකක්ම වෙන්න ඕනේ

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් ලක්ෂ 20 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරි ටැග් ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා

0: තරඟකරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දිනු සුපවේදී පිරිසක්.
1: Unfortunately, today some of you will be going home.
0: ඔබේ මුළු ජීවිතේම වෙනස් කර හැකි.
2: Welcome to MasterChef Sri Lanka.
0: සෑම සෙන්සුරාදා සහ ඉන්දා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. Wow! Neomaini. ලක්හඬ. Evening Drive.

0: அவசியமா ஹாய் வினாடி ஹாய் வினாவ அபி லைவா விலைனே
1: அபி
0: பொறந்து வச்சு விதியட்ட அபி பொறந்து கடக்கறான் அவசிய பஹ பஹ வினகோட அபி அவில இன்னி லைவ் வைக்கட்ட
1: அபி லைவ் வைக்கட்ட அப்போ லைவ்கிட்ட ஜாயின் வேணும் ஒன்னாட்டம் புலாம் கம தேனவா அப்போ லக்கட் ஒஃபிஷியல் ஃபேஸ்புக் பேஜுக்கு ஒன்று ஃபாலோ கல என்ன லைவ்க்கு பலானோ அப்போ தக்க கதாக்கிறான்
0: இது கூட தம்மே பாட்டி கிட்ட கியாட்ட பாசே
1: ஹரே
0: சிஷி தங்க அது சிக்குறாத தவசே இது கூட குடக்கலாவட சிக்குறாத ஹவசட்ட படி படி பாடி செட்டணும் பாட்டி கிட்ட கிஹில்ல சுகதாமு ஏமா கியான்னு பாட்டியோட கிஹில்ல தங்க தவசாக் மனுசேக்
1: ஹரே
0: மனுசேக் கியான் கொல்லைக்கு முகம் கொல்லைக்கு கிஹில்ல தினம் பாட்டிய கிட்ட யாகி அலுத்தம் முனக ஹெச்ச கேர்ள் ஃப்ரெண்டேக்க ஹரது கேர்ள் ஃப்ரெண்டேக்க கிஹில்ல தினம் பாட்டிய கிட்ட கிஹில்ல தங்க இதா பொடி ஷொட்டக்க தாகின தியா
1: கதாகரான
0: එතකොට දැන් මේ ගර්ල් එක ගියාට පස්සේ පාටියකට දැන් මෙයා මේ ෂොට් එකක් ගත්තට පස්සේ ඉතින් මුකුත් කියලා නැහැ.
1: හ්ම්.
0: ඒ වුණාට පොඩි හිතේ අවුලක් කොනක තිබිලා තියෙනවා.
1: මෙයා මට මෙහෙම එකක් කිව්වේ නෑනේ.
0: ඔව්. පොඩි හිතේ අවුලක් කොනක තිබිලා තියෙනවා.
1: හරි.
0: මේ ගර්ල්ගේ මේ මෙයා බොන කෙනෙක්ද නැහැ. හැමදාම බොන කෙනෙක්ද දන්නේ
1: නැහැ. ඔව්.
0: එතකොට ඉතින් කොහොමද ෆැමිලි ලයිෆ් එකක් ඉස්සරහට ගත කරන්නේ?
1: ආ, එච්චර හිතලා.
0: ඔව්, එහෙම ඈතට හිතලා. මුරදිග හිතලා.
1: හරි.
0: ඉතින් කොහොමද එහෙම ජීවිතයක් ගත කරන්නේ එහෙම වුණොත් ඉතින් හැමදාම ප්‍රශ්න වෙයි
1: මොම
0: කියලා තියෙනවා.
1: හැබැයි
0: මේ ගර්ල්ට මේක අහන්න හිතෙන්නේ නැහැ. දැන් මෙයා නිතරම බොන කෙනෙක්ද? හැමදාම බොන කෙනෙක්ද? එහෙම කියලා අහන්න හිතෙන්නේ නැහැ.
1: එකපාරට අහන්න බැහැ.
0: ඒකට අහන්නත් බෑනේ.
1: ඒකනේ.
0: පාටි එකද විතරක් මෙහෙම ඩ්‍රින්ක් එකක් ගන්න කෙනෙක් නම් ඉතින් කමක් නැහැ. ඕකේ. එහෙම කියලා හිත හදාගෙන ඉන්නවා කියලා ඉඳලා. හැබැයි ඉතින් ගර්ල්ස්ලට තියෙන ප්‍රශ්නයක්නේ.
1: මොකක්
0: හරි හිතට ආවට පස්සේ ඕක අහලා කෙලවර කරගන්නකම්
1: එහෙම තමයි අපි තරම් අපි හිතනවා ඒව ගැන.
0: අහලා කෙලවර කරගන්නකම්
1: හරි
0: හිතට සැනසීමක් නැහැ.
1: ඔව්.
0: මොකක් හරි කරලා ඕක අහනවා.
1: කොනක් අහුනම ඇති.
0: ඒක තමයි හැටි.
1: කොහරි.
0: ඉතින් ඒක නිසා මේ දැන් මේ ගෑනු ළමයා පිරිමි ළමයකින් මේක කොහොමද අහන්න කියලා කල්පනා කරලා පොඩි සරල කරලා ඇහුවා. සමහර ප්‍රශ්න අහනනේ සරල කරලා.
1: හරි.
0: මහා බැර අරුම් විදිහට සරල කරලා ඇහුවා.
1: ඒ වෙලාවේ ඇහුවා.
0: ඔව්. අපි කියමු ප්‍රභාත් කියලා කියමු.
1: හරි.
0: ප්‍රභාත්. ඔයා මේ හැමදාම බොනවද?
1: නෑ අනේ.
0: කියලා. ඊටස්සේ කිව්වා මේ නෑ මං පඩි දවසට විතරයි බොන්නේ.
1: හා හා
0: හා. රයිට්.
1: පඩි දවසට විතරයි බොන්නේ.
0: එක එක අයගේ එක එක විදි ක්‍රම තියෙනවනේ. සමහර දුකට. සමහර සතුටට.
1: හා. සමහර සතුටට මොකද? දුකටයි සතුටටයි දෙකටම.
0: දෙකටම. එතකොට තවත් සමහරු මේ මොනවාද? පාටි එකදි විතරයි. ඒ වගේ. දැන් මෙයාගෙන් අහුවම කිව්වා මම ඉතින් ඔය පඩි දවසට විතරයි යන්නේ. හැමදාම බොන්නේ.
1: ඔව්.
0: පඩි දවසට විතරයි කියලා කිව්වා.
1: ආ ගණන් ගන්න පානේ.
0: ආ ගණන් ගන්න. ආ එහෙමද?
1: කොච්චර දෙයක් දානේ.
0: ගණන් කියන්නේ යාළුවා මට හිතර ලොකු සහැල්ලුවක් දෙන ලොකු බරක් බිමින් තිබ්බා වගේ.
1: හ්ම් හ්ම්. බලන්න මෙයා කොච්චර හොඳද?
0: ඔව් එතකොට දැන් මෙයා plan කරනවා දැන් එහෙමනම් මාසේ මේ පඩි දවසටනේ.
1: ඔව්.
0: ඒකින්ද තින් ප්‍රශ්න නැහැ. එදාට මොකක් හරි ෂේප්මන්ට් එකක් දාගන්න අවුලක් නැහැ එදාට විතරක්.
1: කමක් නැහැ. ඕක ඉවසගෙන ඉන්න.
0: ඔව් ඉන්න කියලා දැන් මේ ගෑල්ලා මැහුවා.
1: හා?
0: ඔයාගේ පඩි දවස කවද්ද?
1: හා?
0: එහෙම නැහනේ.
1: හරි.
0: ඔයාගේ පඩි දවස කවද්ද?
1: ආහා.
0: ඩාලින්.
1: කවද්ද පඩි?
0: මගේ පණ. මගේ පඩි දවස කියන්නේ මේ පැටියෝ මේ.
1: හරි.
0: මම දවස් පඩියටනේ වැඩ කරන්නේ. මම දවස් පඩියටනේ වැඩ කරන්නේ.
1: ඇයි ඔයා මට බොරු කියන්නේ?
0: මං දවස් ගානේ බොන්නේ නැහැ. පඩි දවසට විතරයි බොන්නේ.
1: අයියෝ.
0: මන් දවස් පඩියට වැඩ කරන්නේ
2: සඳෙන්තවත්
0: හවස පහයි විනාඩි 11යි වෙලාව අපේ ලයිව් එකට ජොයින් වෙන්න ඊවිනින් ඩ්‍රයිව් එක

0: පැත්දකට
1: ලක්කඩ ඊවිනින් ට්‍රයි
0: සිහිනක තනි වෙලා.
2: එතකොට සචිනි කියන්නේ හොඳට ඉගෙන ගන්න දරුවෙක්. එයා මේ වෙලාවේ උපාධිය හදාරන කෙනෙක්. එතකොට දැන් ඔයා බලන්නකෝ. ඔයා බස්කොන් දොස්තර කෙනෙක්. කොහොමත් ඔය දෙන්න ගැලපෙන්නේ නැහනේ අජිත්.
0: තිමිර උඩුමත් අධ්‍යක්ෂණයක්.
3: මෙහෙම පොඩ්ඩක් ඇදගෙන ඉමුකෝ. නැත්ත වැඩි දෙල්ලෙනු.
4: දෙල්? මෙහෙ දෙල් තියනවාද?
3: තියනවා තියනවා. දෙල් කන පොරේ තියනවා. ඔක්කොම කරලා ඉනත් වෙනවා.
0: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
5: සීනක තනි වෙලා.
0: අනුෂ්ක රසංජන ද සිල්වා අධ්‍යක්ෂණයක්.
6: ලකෝක.
7: සාකේ. නබත්.
6: මේ ටිකත් පයිම්ම යන්ද? දැන් ඉතින් ළඟයිනේ. මොකද්ද අය පාර්සල් එක?
7: පොතක්.
0: සත්‍යන්තයේ රාත්‍රී 9:00ට ITN බලන්න. පටිගෙදර.

ලැබෙන උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟලහතලේ ස්මාර්ට් රූප වාහනයක් ගෙදරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි

0: අවස පහයි විනාඩි 21යි වෙලාව අපි ලයිව් එකට අවිලා තියෙන්නේ ලක්හඬ ඔෆිෂියල් Facebook page එකකින්. ආඩ පුළුවන් අපි follow කරලා අපි ලයිව් එකට join වෙන්න මේ වෙලාව කවුද ඉන්නේ ලයිව් එක අපිත් එක්ක ඉන්නවා කීප දෙනෙක්.
1: චානක නිලපුල් ඉන්නවා ලයිව් එකට join වෙලා. ඒතක බදෙව් මිරි ඉන්නවා ලයිව් එකට join වෙලා. ඊට පස්සේ මනේෂා ඉන්නවා ලයිව් එකට join වෙලා. තීක්ෂණ අනුරාධ ඉන්නවා ලයිව් එකට join වෙලා. මේ කට්ටිය තමයි අපි ලයිව් එකේ ඉන්නේ.
0: තීක්ෂණ අනුරාධ.
1: ඇයි?
0: හොඳයි.
1: ඉතින් ඇයි එක වගේ නම් තියෙන්නේ බයිද?
0: පුළුවන් පුළුවන්. හොඳයි thank you. මේ කට්ටිය එතකොට ලයිව් එකට තව join වෙන්න අපිත් එක්ක අපි ලයිව් එක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඒ අතරේ කවුද අපිට WhatsApp message කරපාවත් ඉක්මනට බලන්න ඕනේ. අලගෙන කිව්වේ නැතුනොත් අපිට අද අපිට ගුඩම්මගේ සැලකිලියා. right okay.
1: ලයිව් ඇවිල්ලා මෙතන. ආ
0: ලයිව් ඇවිල්ලා. ලයිව් එකකින් නෑ විතර අපි මේ හැමදාම මැසේජ් කරන අපි නෑ.
1: අපි මතකයි නේද පොඩක් ඉන්න නේද?
0: එමනේ එම IRC talks දැන්. අපි නෑ. right okay. එහෙනම් කරගන්නකෝ හැමදාම ලයිව් වෙන්නකෝ.
1: දැන් අපිට මතකයි. මලිත ලංකායේකේ ඔන්න වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්න කියලා මැසේජ් එකක් දාලා තියෙන වයිෂානි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එකතු කරගන්න කියලා තිනවා අහිංසා නදීෂානි මාෂා සිංකිතේ සංජනා රෝෂිනි සමීරා එතකබ ප්‍රසන්නස මදුසංගස ගිහාන්ස මේ හැමෝමත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. ඒතකම බොයගොඩ පැත්තෙන් සමන මැසේජ් එකක් දාලා තිනවා යාළුවෝ හැමෝමත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා. ඒතකම ලක්කඳ අහගෙන ඉන්න මේ වෙලාවේ නන්දනී පාදනී ඉඳන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒතකම ඕපල් ෆැෂන් එකේ කට්ටිය මේ වෙලාවේ ලයිව් එක නෙවෙයි අපේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. රසික චනිතු පසින්දු චමෝත් ගයන් මේ වගේ නම් ගොඩාක් තියෙනවා. හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ලයිව් එකට. ඒතකම ඉතාලි වලින් මෙන්ඩිස් ඉන්නවා අපි වහගෙන. ඔන්න ඔයාවත් ගොඩක් ආදරෙන් ලයිව් එකට වගේම අපේ ප්‍රෝග්‍රෑම් එකටත් එකතු කරගන්නවා.
0: දැන් ඔය අහිංසා එතකොට දැහැමි ඔයාගේ නම් තියනා ඉන්නවනේ.
1: ඔව්
0: ඇත්තටම අහිංසා කියන අය
1: අහිංසකද?
0: දැවෙන ප්‍රශ්න.
1: ඔව්
0: එතකොට ඔය දැහැමි කියන අය ඇත්තටම දැහැමිද?
1: ඔව් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
0: තව ඒ වගේ නම් පොඩක් මතක් කරන්නකෝ. ඒ වගේ තියෙනවා
1: නුවන් අය නුවණ තියෙනවද?
0: නුවන් කියලා නම තියෙන අය ඇත්තටම නුවණ තියෙනවද? ඒකනම් මම කරේ ඇරියස් එකක් කවද?
1: ඒක බඩයි. ඉතින් අපිට
0: යාළුවෙක් ඉන්නව නේද නුවන් කියලා? ප්ලෑන් කරලා ගැව්වේ ඒක.
1: මට ඒක පාට මතක් වුණා නුවන් කියලා.
0: හවස 5 විනාඩි 23යි වෙලා විවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. ඩෝමා මැෂින්ස් කනනාවක් තියෙනවාට වාගේ බිස්නස් එක ගොඩදා ගන්න දැන් සහල් නිෂ්පාදනයේ ආශ්‍රිත ව්‍යාපාර කරන අයට ඩෝමා කළුවැටිවත් ක්‍රීමයන්ත්‍ර කැඩුණු සහල් වෙන් කරගැනීමේ යන්ත්‍ර සහල් ඇසුරුම් ක්‍රීමයන්ත්‍ර වගේ නිෂ්පාදන ගණනාවක් තියෙනවා. ඒ වගේම පොල් තෙල් හිඳින යන්ත්‍ර ඇඹුරුම් යන්ත්‍ර මේ වගේ ප්‍රොඩක්ට්ස් ගණනාවක් වහට ගන්න පුළුවන්කම තියෙනවා ඩෝමා නමින්.
1: ඉතින් ආට පුළුවන් මේ හැම යන්ත්‍රයක්ම අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතා වලින් ලබා ගන්න. නොම්බර 30 කැලහෙන පාර මහරගම මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙනවා. එහෙම නැත්නම් කතා කළ සම්බන්ධ කරගන්නත් පුළුවන් 011 6779 579.
0: අපි ලයිව් එක යනවා. තවම කට්ටිය ජොයින් වෙන්න ඉක්මනට එන්න
1: එන්න මේ පැත්තට.

0: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: වාර්තාපිට වාර්තා තමයි කෝටි 8 NLB තනට තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අට ඉක්ම වූ දැවන්ත සුපිරිතයඩ ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහ ධන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: හවස පහයි විනාඩි 33යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: නියමයිනේ. ලකන ඊවෙනින් ඩ්‍රයිව්.

එල්පී හදමල ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලු ත්‍රය එල්පී හඳහන ඔබත් අදම එල්පී හඳහන බලා ගන්නවා.

0: பகை வினாடி திசை விழாவு அபி ஃபேஸ்புக் லைவேக்கு இன்னமே விழாவு திங்க வாட புலுவாங்க அபிட கமெண்ட் கரான்
1: லைவுக்கு கமெண்ட் கரான் புலுவாங்க கமத்தினா தென் லைவுக்கு ஜாயின் எல்லாத்தினா குட் ஆ கட்டிய ප්‍රශ්නනේ ද සති දෙකකට විතර පස්සේ ආවම ඉතින් කතා කරන්න දේවල් නැත්තේ. චාරක නිලපොල් ඉන්නවා ලයිව් එකට ජොයින් වෙලා. හා ඊට පස්සේ මෙන්ඩි සබේනායක ඉන්නවා ලයිව් එකට ජොයින් වෙලා. එතකොට දීපිකා රණේපුර වලට වහිනවද කියලා දාලා තිනවා. අපිටත් වහිනවා. රවීන්ද්‍ර සඳරුවන් ඉන්නවා ලයිව් එකට ජොයින් වෙලා. එතකම ජාලිය විජේ කුමාර ලයිව් එකට ජොයින් වෙලා තියෙනවා. එතකම ඊට පස්සේ චාමර ලියනගේ ඔන්න අපිත් එක ලයිව් එකට ජොයින් වෙලා තියෙනවා. වෙනත වගේම රුවන් චාමින්ද ඉන්නවා ලයිව් එකට ජොයින් වෙලා. ඒත් එක්කම දීපිකා රණේපුර. ඊට පස්සේ තව කවුද ඉන්නේ? සදේශ කෞශල්‍ය ඉන්නවා ලයිව් එකට ජොයින් වෙලා.
0: ඔයාට ලස්සනයි
1: කිව්වා. එහෙම කියාලුවෙක් කනේ.
0: කවන්නෑ සදේශ, ඇත්තටම ලොකු පිනක් ඔයා කරගන්න.
1: දීපිකා රණේපුර කියන දෙන්නම ලස්සනයි කියලා. ඉතින් අපේ චමිත්වත් පොඩක් නේද?
0: යත් පොඩක් ගහනක් ගන්න ඉතින් කමක් නැහැ. ලිස්සනවා මේ දවස්වල ගස්ල හැලා.
1: ඔව්. අපේ ලයිව් එකේ මේ කට්ටිය එනවා. තව කට්ටිය ලයිව් එකට ජොයින් වෙන ගමන් ඉන්නවා. අපි කියනවා.
0: හරි, එමනම් යාත්‍රේ මතක් කරන්න ඕන විශේෂයෙන්ම විජේ නිෂ්පාදන ගැන. විජේ නිෂ්පාදන කිව්වට පස්සේ අපේ ගෙදර කෑම වේල රසවත් කරගන්න ඕන කරන දේවල් ටික එකතු කරගන්න විජේ නමින් ඔයාට පුළුවන්කම තියෙනවා. ලංගම වෙළඳසැලට යන, සුපිරි වෙළඳසැලට යන ඕනම තැනක විජේ නිෂ්පාදන තියෙනවා. ලංකාව පුරාම විතරක් නෙවෙයි, ලෝකෙත් දැන් බොහෝ රටවල් වලට අපේ රටේ මේ රසය අරගෙන යන්න විජේ නිෂ්පාදන කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අපේ රසය රටේ සමට වගේම දැන් ලෝකෙත්
1: සමට
0: අරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා ආඩ ඉන්දියාප ටිකක් කන්න ඕන නම් සුදු ඉන්දියාප, රතු ඉන්දියාප, නූඩ්ලයක් කනවා නම් ඇලෙන්නේ බෙරි වෙන්නේ නැතුව.
1: දැන් අර සමහර අය නූඩ්ල්ස් හදනකොට කියනවානේ අයියෝ මේක නූඩ්ල්ස් එක ඇලෙනවා බෙරි වෙනවා කියලා. ඉතින් එහෙම නැතුව හොඳ රසට නූඩ්ල්ස් එකක් විදිහට නූඩ්ල්ස් එකක් හදාගන්න පුළුවන්. විජය නූඩ්ල්ස් එක ඔයා අද ගෙනිච්චොත් එහෙම.
0: හරි, එවනම් ඉතින් ඒ නිසා මේ විජේ නිෂ්පාදන කැම්බෙල්ට එකතු කරගන්න අමතක කරන්න එපා. ඔයාගේ ගෙදර කැම වේල රසවත් කරගන්න ගෙදර තියෙන මොන දෙයක් තමයි විජේ නිෂ්පාදන කියලා කියන්නේ. එවැගේම අපි මතක් කරන්න ඕන දැන් විශේෂයෙන්ම විජේ නිෂ්පාදන වගේම ඉතින් එහාට ගියාට පස්සේ
1: කවද මතක් කරන්නේ අපි?
0: අපිට කසාගල් ප්ලාන්ටේෂන් තියෙනවා. කසාගල් ප්ලාන්ටේෂන් කියන්නේ ව්‍යවසායකෙක් වෙන්න ඕන කරන අතල ඉතාම පැහැදිලිව නිරවුල්ව අපිට කියා දෙන
1: කසාගල සමූහ ව්‍යාපාරය කියලා කිව්වහම අපේ රටේ කෘෂිකර්මාන්තය නව මට්ටමකට ගෙන කියපු ජාත්‍යන්තර වෙළඳපොලක් ඉලක්ක කරගත් විශ්වසනීයම නාමය කියලා හැමෝම දන්නවා. ඉතින් විශේෂයෙන්ම මට මතක් කරන්න ඕනේ කසාගල සමූහ ව්‍යාපාරය ඔවුන්ගේ ප්‍රධාන අරමුණු අතරින් විශේෂිතම දේ කරගෙන තියෙන්නේ අපනයන කේන්ද්‍රීය කෘෂි නිෂ්පාදන සමග රටට නව කෘෂිකාර්මික ආජනවස්ථා හරහා අනාගතය ගොඩනගමින් අපේ තරුණ පරපුරට ව්‍යවසායකත්වයට පිවිසීමට අවශ්‍ය මඟ සැලසීම කියලා කියන්නේ. ඉතින් ඔයාලටත් විශ්වාසයෙන් යුතුව එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ශ්‍රී ලාංකික ඔබ සැමට දේශක රටක වෙන්න පුළුවන්, මේ රටේ වෙන්න පුළුවන්, ඕනම කෙනෙක්ට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා කසාගල සමූහ ව්‍යාපාරයත් සමගින්.
0: හවස 5:42 වෙලාව

0: Lakhanda Radio ITN
1: Pahai Vinari 45
2: Lakhanda Pravurthi Sam Sahaya Theatre Balapurthu Anna
3: Sama Anugrahaya
4: POC Flex Eka Onama Velavaka Onama Tanaka Sita Banku Kata Yutu Karagan Obe Life Eka Flex Karagan POC Flex Adama Download Karagan
5: Rupial Koti Hataliha Kamunat Munada Karanda Beri Mega Power Tag Then Double Villa Super Tag Tuna Pratham Tag Lakshuvisa Lakshudike Tag Samaka Super Yanketa Tag Mega Power
6: Sahayogita Anugrahaya
7: Obe Demopian Vishwasin Dabativayavana Vasara Visi Pahaka Abhimane Samakin Gamunu Travels Bituai Hatahatai This Hatai Hatsianu Hatai Hatteva
8: Sonalika Tractor Air. Then Divinipura at the TVS Alivinojitan within. Batina Dorotiki Almariak Nomili. TVS Agribusiness within Sonalika Tractor Air.
7: Vakukadu Hanivalin Torava Dekayu Joint Hailer Plus. Obetat Nivisitama. Milarupial Dedas Harsia Anova Pamanai. Bindoi Hatekai Bindoi. Tunsianu Hatai Tunsianu Namaya.
1: ශ්‍රී ලංකාවේ සංවර්ධනයේට සමීප හවුල් කරුවෙකු වීමට වියට්නාමය සූදානමින් අවබෝධාගිවිසුම් පහකට අත්සන් තැබේ. 2030 දී ශ්‍රී ලංකා වියට්නාම ආයෝජනයේ ඩොලර් බිලියනයක් බව ජනපති කියයි. යාබස් ගනුදෙනුවේ ප්‍රධාන සැකකරු කපිල සැකකටයුතු ලෙස ජීවිතක්ෂයට. සාගර කලාපයේ ආරක්ෂාව ගැන ඉන්දියාව දැඩි අවධානයෙන්.
2: Sausahaya Theatre Balapurthu Anna

NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සමිය රුපියල් 1500ක් කියවා අබන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අද අබන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න
1: ධන්නවත ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙකුට

0: අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: Radio ITN.
1: පහයි විනාඩි 58යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. අපි අර ප්‍රශ්නයක් අහුව නේද?
2: ඔව් ඔව් අපිට අමතක නෑනේ.
1: ඇහුවා පියුමිගේ. පියුමිගේ කොහමද?
2: පියුමිගේ
1: දුව. පියුමිගේ දුව. මගේ දුවගේ අම්මා නම්.
2: හරි හරි.
1: පියුමි මාගේ කවුද කියලා ඇහුවා. ගොඩක් අය කියලා තිබුණා ඔයාගේ කවුරුනත් අපිට මොකද කියලා. සමහර අය කියලා තිබුණා වයිෆ් කියලා. තවත් සමහර අය කියලා
2: තිබුණා පියුමි තමයි කියලා.
1: පියුමි කියලා. තවත් සමහර අය කියලා තිබුණා නැන්දම්මා කියලා.
2: හරි. මේ අතරින් කුමක් හරි
1: වේද? මේ අතරින් ඔබ තෝරාගත් නිවැරදි පිළිතුර වන්නේ
2: හරි.
1: මදරින්ලෝ. නැන්දම්මා.
2: නැන්දම්මා.
1: නේද පොඩක් ගල්පල බලන්නකෝ ඒ ගැටේ ලිහලා සමනල් ගැටේ ඔළුවට දාගන්න නැතුව මොළේට දාගන්න නැතුව.
2: ඔව්.
1: පියුමිගේ අම්මා.
2: හරි.
1: මගේ දුවගේ අම්මා නා. කියන්නේ මගේ දුවගේ අම්මා කියන්නේ පියුමිගේ දුව.
2: හරි.
1: එතකොට පියුමිගේ දුව කියන්නේ මගේ වයිෆ්. එතකොට මට නැන්දම්මනේ. මගේ වයිෆ් කිය අම්මා. නැන්දම්මා වෙන්න බෑ නේද?
2: ඒ රැගේකට උත්තරේ නැන්දම්මා.
1: එහෙනම් නැන්දම්මලා ඔක්කොම අහගෙන ඉන්නවා ඇති නේද?
2: ඔව්.
1: රයිට් එමනම් දිගටම ඉන්න තව පුංචි වෙලාවක් අපිට තියෙනවා ඉවිනින් ඩ්‍රයිව් එක. හැන්දෑවේ 6යි වෙලාව.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: සුබ සන්ධ්‍යාවක් හවස 6:03 දැන්.

0: රාත්‍රියේ දිනබලා රාත්‍රී හතට ලක්කනෙන්
1: සඳතිය දාර සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමයි කෝටි යටේ එන්එල්වි තනට දහන එලතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිධානයේ බෙලදී කෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: පහේ ළමයි මයි
3: මේ නංගි අපි මල්ලිත් ඇටියක් කතා කරන්න ඕන ඔයා කරුණා කළ මෙතන දෙයි යන්නකෝ
4: නෑ බබු කොහෙවත් නැහැ මෙතන ඉන්න ඕන
0: අධ්‍යක්ෂණය ශාන් විජේරත්න
3: ලොරියට අඩයක් නේ චිත්‍රපටිය නම් අර ලොරිය ගමට එනකොට ලොරිය පිටිපස්සෙන් දුපු ගෑනු කට්ටිය ගෙක්කෙනෙක් නේ අටවන්න ගෑනු
5: ලොරියට අඩයක් ඒ මොන චිත්‍රපටියක්ද එහෙම එකක් නෙමෙයි යන්නේ අමාවකට හඳ පායලා කියන චිත්‍රපටිය ඒකේ හඳමලියට හිටියේ මම
3: අනේ නිකන් බොරු කියන්න එපා අමාවකට හඳ පායලා මාත් බල්ල තියෙන එක හඳමලිය කියන්නේ වැසියෙක් නේ
0: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න පහේ ළමයි අවදානම පිළිපද අවධානය පිණසයි මේ වසරේ පළමු මාස 4 තුළ දිවයින පුරා ඩෙංගු රෝගින් 25,000 ඉක්මවා වාර්තා වී ඇත මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
6: හවස 6 විනාඩි 13යි.
7: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත් වෙන චිලින්ටන් කිඹුලව් දැල්ල

0: ඉවිනිින් ්‍රයි හගනි අතරේ ගෙදර යන ගමන් වාට පගතියන කඩයකින් සුපිරි වෙළඳ සැලකින් ඕනම තැනකින් විජ නිෂ්පාදන ගෙදර අරගෙන යන්න පුළුවන් ෙදර තියන්න මෝන අඩුපාඩු මොනෝද කියල බල උදේ ාවන මොනද විරවෙලා තියන් මිරිස්කුටි වරයිද හකුටි වරයිද ලුණු පැට්ටි වරයිද මේ ඔක්කොම දේවාල්ටික ලයාගෙන ඇවෙල්ල විජය නමින් නරගෙන යන්න අපේ රසේ රටේ සැමට බෙදන්න තිස් වසරක පාරිභෝගික විශ්වාසදිනාගත්ත විජය නිෂ්පාදන අරගෙන යන්න ඕන. එවගේම තමයි වාසනාවන්තයෙක් වෙන්න වාසනාවන්තියක් වෙන්න ඔයාට පුළුවන්කම තියෙනවා. ටිකට් එකක් ගත්තොත් මොකද්ද ගන්නවොන් ටිකට් එක?
1: ඒ තමයි මහජන සම්පත. මහජන සම්පත ලොතරැයි ගැන කතා කරනකොට ලොතරැයි ලොව රචකිරුල දැන් ඔන්න මහජන සම්පත කියලා හැමෝම දන්න. ඉතින් මහජන සම්පත ලොතරැයි ජයග්‍රහයකින් බිහි කරනවා විතරක් නෙවෙයි රටේ සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනය, රාජ්‍ය සේවය වගේම 2025 වර්ෂයේ රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරලා තියෙනවා. ඉතින් ඒ වගේම විශේෂයෙන් වාට කියන්න ඕනේ මේ වර්ෂයේදීත් අද වෙනකොට 7 සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයි පමණක් බිහි කරන්න ඔන්න වාසනාවන්ත වෙලා තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන්කම තියෙනවා මේ වගේ ජයග්‍රහකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න වැඩි වැඩියෙන් රුපියල් 40ක් දීලා පුංචි රුපියල් 40ක් දීලා මහජන සම්පත ටිකට් එක මිලදී ගන්න ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.

0: ඉවිනිින් ්‍රයිවෙක් අපි සතියන්තය අද සිකුරාද දවසනය සමුගෙන යන සූදානම් වෙන වෙලාම නිවරු දවස්ථයක් ස්ත්‍රහට නිතින්න මේ දවස් දෙක ගතවෙල යනවා කියන එක හරික්මට වෙනවා කියලා අපි දන්නවා. එත්තිතින් නිවාඩු දවස් දෙකක්නේ ඒ නිවාඩු දවස් දෙක සතුටින් ගත කල්ලා එන්න අමතක කරන්න එපා. එයතරේ මතක තියාගන්න සතියන්තය ගෙදරට වෙලා කෑමටික හදාගෙන කනකොට අරගෙන යන්නද ගෙදර යනකොට විජේ නිෂ්පාදන වාඩ පුළුවන් කම තියනවා. කෑමවේල රසගන්ව ගන්න විජේ නිෂ්පාදන එකතු කරගන්න.
1: විජය නිෂ්පාදන කියලා කිව්වහම ඉතින් හැමෝම දන්නෝ තත්වෙන් වගේම ගුණාත්මක බවින් උසස් නියම රසට කුළුබඩ ටික තමයි අපිට විජය කියන නමින් ලැබෙන්නේ. ඉතින් ඔයාලත් පුළුවන් ළඟම තියෙන වෙළෙන් සැලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙළෙන් සැලෙන් වෙන්න පුළුවන් විජය නිෂ්පාදන මිලදී ගන්න. එහෙනම් අපි අදට ගිහින් එන්නද?
0: අදට අපි යනවා හැමත් සඳු දහවස 4 ටීවීනින් ඩ්‍රයිව් එක මුණ ගැහෙන බලාපොරොත්තු වෙමින් ගිහින් එන්න. මම චමිත්.
1: ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්. මම චාරු.

0: Lakanda Radio ITN Kanata Rahata House Atharita Evening Drive with Charit and Charit Sama Anugrahaya
1: Rasayenut Ihala Gunayenut Ihala Vijaya Tose Mishranaya
2: Vijaya Products අපේ රසය රටේ සැමට
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117 679 579

0: මම අනුග්‍රහය
1: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙකමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත
0: ආගෝ සහයෝගීතා අනුග්‍රහය

0: на столе.
1: ශ්‍රීලංකාවේ සංවර්ධනයට සමීප හවුල්කරුවෙක් වීමට වියට්නාමයේ සූදානමින් අවබෝධතා ගිවිසුම් පහක් අත්සන් තැබේ. 2030 දී ශ්‍රී ලංකා වියට්නාම ආයෝජනයේ ඩොලර් බිලියනයක් බව ජනපති කියයි. යාබස් ගනුදෙනුවේ ප්‍රධාන සැකකරු කපිල සැකකටයුතු ලෙස ජීවිතක්ෂයට. ගෝඨාභයට නොතීසි ගම්මන්පිල සහ විමල්ගේ නඩු යලි කැඳවයි. දෙනියාවේ උණ ගැන සෙවීමට විශේෂ වෛද්‍ය කණ්ඩායමක්. පහළ වායුගෝලයේ කැළඹීමෙන් මිලිමීටර 100කට වඩා වැඩි තද වැසි. සාගර කලාපයේ ආරක්ෂාව ගැන ඉන්දියාව දැඩි අවධානයෙන්. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ හවුල්කාරීත්වයක් මත ගොඩනැගීමට සහාය වන බව වියට්නාම ජනාධිපති ටෝලා මහතා ප්‍රකාශ කළා. ඒ රාජ්‍ය සංචාරයක නිරත වියට්නාම ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේදී පැවති නිල පිළිගැනීමේ උත්සවයට එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝලා මහතා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.

0: කරුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී වියට්නාම ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්. මැති ඇමතිවරුන් කීප දෙනෙකුද එම අවස්ථාවට එක්ව සිටියා. ටෝලාම් වියට්නාම ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව දකුණු ආසියා කලාපයේ රාජ්‍ය සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙයයි. වියට්නාම ජනාධිපතිවරයා ඇතුළු පිරිස පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ පැවැතුණා. ඒ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉතා උණුසුම් අයුරින් වියට්නාම ජනාධිපතිවරයා පිළිගත්තා. පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සම්මාන වෙඩිමුර පවත්වා වියට්නාම ජනාධිපතිවරයා පිළිගැනීම සිදු වුණා. ත්‍රිවිධ හමුදා උත්තමාචාර පිළිගැන්වීමෙන් අනතුරුවයි වියට්නාම ශ්‍රී ලංකා රාජ්‍ය නියෝජිතයන් හඳුන්වා දීම සිදු වුණේ. දෙරටේ නායකින් දෙපළ නිල ඡායාරූපයකටද පෙනී සිටියා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැති අමතිවරුන් මෙන්ම අමාත්‍යංශ ලේකම්වරුන් කීප දෙනෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට එක් වුණා. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අවබෝධතා ගිවිසුම් පහකට අත්සන් තැබුණේ ඉන් අනතුරුවයි. පොලිස් පුහුණු සහ ආරක්ෂක සහයෝගීතාව වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරුණා. විද්‍යා හා තාක්ෂණ ශේෂ්ත්‍රයට අදාළ අවබෝධතා ගිවිසුමකටද දෙරටේ නියෝජිතයන් අත්සන් කළා. බුද්ධ ශාසන හා ආගමික කටයුතු සහ සංස්කෘතික සහයෝගීතාව වෙනුවෙන්ද දෙරටේ නියෝජිතයන් ගිවිසුම් ගත වුණා. සන්නිවේදන හා තොරතුරු තාක්ෂණය පිළිබඳ අවබෝධතා ගිවිසුමකටද අත්සන් කළා. ඒ දෙරටේ ජනාධිපතිවරුන් ඉදිරියේ පොහොර මෙට්‍රික් ටොන් 100ක පරිත්‍යාගයක්ද වියට්නාමයේ සිදු කළා. ඒ මෙරට පොහොර අවශ්‍යතාව වෙනුවෙන් වියට්නාමයේ යූරියා සහ සුපර් පොස්ෆේට් පොහොරයි මෙලෙස ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළේ. දෙරටේ ජනාධිපතිවරුන් අදහස් පළ කළේ ඉන් අනතුරුවයි. ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ගොඩනැගීමේදී වියට්නාමයේ පූර්ණ සහාය ලබා දෙන බව එරට ජනාධිපතිවරයා කියා සිටියා.
1: මේ අලංකාර රටට අපට එන්න ලැබීම සතුටට කරුණක්. ශ්‍රී ලංකා ජනාධිපතිතුමන්ට අපි ස්තුතිවන්ත වෙනවා මේ සියලු ආගන්තුක සත්කාරයන් වෙනුවෙන්. ඔබ රජයට අප සුබපතනවා මේ ලබාගෙන ඇති ආර්ථික ජයග්‍රහණ වෙනුවෙන්. ඒ ජයග්‍රහණ තුළින් ශ්‍රී ලංකික ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට ඔබතුමන් ඇතුළු රජය කටයුතු කරලා තිබෙනවා. මේ තුළින් රටේ ඇතිවෙමින් තිබෙන සංවර්ධන වෙනස්කම්ද විශාලයි. අපිට විශ්වාසයි ඔබතුමා මේ ජයග්‍රහණ ඔස්සේ ලංකාව ඉදිරියට ගෙන යන බවට. තවදුරටත් අපි වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර පුළුල් හවුල්කාරීත්වය වැඩිදුරටත් තහවුරු කරගත යුතුයි. අපි එක්ව ඉදිරියට යමු.
0: දෙරට අතර පවතින රාජතාන්ත්‍රික සම්බන්ධතා විස්තීර්ණ හවුල්කාරීත්වයක් දක්වා ඉහළ නැන්වීමට අද සිට හැකිවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළා.
2: කීර්තිමත් වියට්නාම් භික්ෂුවක් මේමලද ගෝලීය සාමපාගමන ශ්‍රී ලංකා වරාද වැටි තිබූ අතර එය අප දෙරට අතර සියවස් ගණනක සමීප සබත්තාවේ තවතුත්තත් ඉස්මතු කළ අවස්ථාවක් වුණා. ලෝක දේශපාලන සිතීමේ වියට්නාමය අපි දකින හුදෙක් තවත් එක් රාජ්‍යයක් ලෙස නොව අධිරාජ්‍යවාදයට එරෙහි නොසැලෙන අභිමානයක් වගේම ආර්ථික පරිවර්තනයේ ජීවමාන සාක්ෂියක් ලෙස සිහිපත් කළ යුතුයි. පීඩිත ජාතීන්ගේ විමුක්තිකාමී අරගලවලට පන්නරයක් එක් කළ ඉතිහාසගත කතාවක් වියට්නාමයේ සතු අතර ඒ ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියවි ඇති බව සඳහන් කළ යුතුයි. අප්‍රමාණ අභියෝග මැද ධෛර්ය සම්පන්නව හෝචිමින් වැනි ශ්‍රේෂ්ඨ නායකයන්ගේ මඟ පෙන්වීමටදී වියට්නාමයේ ගොඩනැගුණු ආකාරය විස්මජනකයි. දුෂ්කරතා තරණය කිරීමේ ජීවමාන සාක්ෂි සහිතව වර්තමානයේ වන විට අග්‍රදික ආසියානු රටක පසුබිමක සිට ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථානයක් දක්වා වියට්නාමයේ පරිවර්තන වූ ආකාරය සම්බන්ධයෙන් වියට්නාමයට අප සුබපැතුම් එක් කරනවා. අතිගරු ටෝලාම් මැතිතුමන් සිය ධූරයට පත්වීමෙන් අනතුරුව දකුණු ආසියානු කලාපයේ රාජ්‍ය සංචාර නිරත වන ප්‍රථම අවස්ථාවේදීම ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ මම සතුටු වනවා. ශ්‍රී ලංකාව වැනි නිදහස අගය කරන රාජ්‍ය වියට්නාම් වැනි ඉතිහාසයක ඇති රටක් සමග මෙලෙස සමීප වීම ඉමහත් සතුට කරුණක් වන අතර මේ දෙරට අතර පවතින ගැඹුරු මිත්‍රත්වය සහ දිගුකාලන සබත්තාවේ පිළිබිඹු කරන වැදගත් මෙන්ම සංකේතාත්මක අවස්ථාවක් ලෙස සපසලකනවා. ඒ වගේම වියට්නාමයේ නව ජනාධිපතිවරයා ලෙස දෙවන වරටත් එමෙන්ම වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලෙකම්මරයා ලෙසත් නැවත වතාවක් පත්වීම පිළිබඳව අතිගරු ටෝලාම් ජනාධිපතිතුමාට මාගේ උණුසුම් සුබ පැතුම් පළ කර සිටිනවා. ටෝලාම් මැතිතුමන්ගේ මෙම සංචාරය දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබත්තාවල ඓතිහාසික සංදිස්ථානයක් සනිටුවන් කරනවා. අපගේ දීපාර්ශ්වික සබත්තාවල පරිණතභාවයේ ශක්තිය සහ අනාගත විභවයන් පිළිබිඹ කරමින් දෙරට අතර දැන්ට පවතින රාජතාන්ත්‍රික සබත්තාවේ විස්තීර්ණ හවුල්කාරීත්වයක් දක්වා ඊළඟෙන්වීමට ශ්‍රී ලංකාව වියට්නාමය අද දිනේ එකඟ වූ බව සිහිපත් කරනවා. වර්ෂ 2030 වන විට දීපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 1 දක්වා වැඩි කිරීම සඳහා වූ ඉලක්කයන් අපසතුව පවතිනවා. වියට්නාම ව්‍යාපාරික දූත පිරිසක් මෙම සංචාරයට එක් කර ගැනීම පිළිබඳව මම අතිගරු ජනාධිපතිතුමාට මාගේ කෘතඥතාවය පළ කර සිටියා. පස්වරුවේ එම ව්‍යාපාරික දූත පිරිස සම්බන්ධ කරගනිමින් ආර්ථික සහ ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කර තිබෙනවා. පුනර්ජනනීය බලශක්තිය, සැපයීම්, යටිදල පහසුකම් සංවර්ධනය, සංචාරක ව්‍යාපාරය සහ ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා අංශවල ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කර ලෙස මම වියට්නාම් ව්‍යවසායකයන්ට ආරාධනා කරනවා.
0: ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී වියට්නාම් ජනාධිපතිවරයා පිළිගැනීමේ නෙළ උත්සවයෙන් පසු දේපාර්ශ්වික සාකච්ඡා පැවැත්ුණා. එමෙන්ම දෙරටේ ජනාධිපතිවරුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක් වූ බවයි ජනාධිපති මාධ්‍යංශය කියා සිටියේ. වියට්නාම් ජනාධිපති ටෝලාම් මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියා. එහිදී මහතා ඉතා උණුසුම් ලෙස පිළිගෙන තිබෙනවා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂාණී රෝහණදීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ කථානායකවරයා අතර කෙටි පිළිසඳරක්ද පැවැත්ුණා. වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අමුක්තන් සඳහා වන විශේෂ පුස්තකයේ සටහනක්ද තැබුවා. ඉන් අනතුරුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් වියට්නාම් ජනාධිපති ටෝලාම් මහතාව සභා ගර්භයට කැඳවාගෙන පැමිණියා. එහිදී කථානායකවරයා වියට්නාම් ජනාධිපතිවරයාව මෙලෙස පිළිගනු ලැබුවා.
3: වියට්නාම් ජනාධිපතිතුමනි, ඔබතුමාගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය අපට ඉතාමත් ගෞරවයක්. ඒ වගේම මෙය සුවිශේෂී අවස්ථාවක් බවට පත්වෙන්නේ විදේශීය රටකදී ඔබතුමා විදේශීය පාර්ලිමේන්තුව කමතන පළමු අවස්ථාව බවට පත්වීම. මෙය දෙරටේ සහයෝගීතාවේ සුවිශේෂී සංදිස්ථානයක් ලෙස සනිටුහන් වනවා. ශ්‍රී ලංකාව සහ වියට්නාමයේ දීර්ඝ කාලයක සිට සෑම ශේෂ්ත්‍රයක් අතින්ම ඉතාමත් හොඳ මිතුරු රටවල් දෙකක්. බුදුදහම අනුගමනය කරන ප්‍රධාන රටවල් දෙකක් ලෙසයි අපගේ ඉතිහාසයේ ලියවී තිබෙන්නේ. රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඔබතුමන්ගේ මේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය ශ්‍රී ලංකා ඉතිහාසයට එක්වීම ඉතාමත් ගෞරවයක්.
0: ඉන් අනතුරුව වියට්නාම් ජනාධිපති ටෝලාම් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළා.
4: ශ්‍රී ලංකා ජනතාවගේ අභිමානීය නියෝජනය කරන ඔබගේ රටේ උත්තරීතර ව්‍යවස්ථාදායක වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතිට ලැබීම මලද ගෞරවයක්. වියට්නාම රාජ්‍ය සහ ජනතාව වෙනුවෙන් ගරු කථානායකතුමනි, ඔබතුමන් වෙත පාර්ලිමේන්තු මන්ත්‍රවරුන් සහ සමස්ත ශ්‍රී ලංකා ජනතාව වෙත අපගේ උණුසුම් සුපැතුම් සහ අවංක සහෝදරත්වය පිරිනමීමට කැමැති. වියට්නාම නියෝජිත පිරිස වෙත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව රජය සහ ජනතාව දැක් වූ කාරුණික සහ ත්‍යාගශීලී සහ සහෝදරත්වයෙන් පිළිගැනීම වෙනුවෙන් මාගේ කෘතඥතාව පළ කරනවා. ජාතික ස්ථාවරත්වය ශක්තිමත් කිරීම හා සංවර්ධන උදෙසා ශ්‍රී ලංකා රජය සහ ජනතාවගේ නැති උත්සාහය සහ ඒ සම්බන්ධව අත්කර ගැනති ප්‍රතිඵල අගය කිරීමටද මම මේ අවස්ථාවක් කරගන්නවා. වියට්නාම් ජනතාවගේ ඓතිහාසික මතකය සහ හද තුළ ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ජනාධිපති හෝ චි මින් මැතිතුමන්ගේ පිළිරුවක් කොළඹදී විවෘත කිරීම තුළින් ශ්‍රී ලංකික ජනතාව වියට්නාම් ජනතාව කෙරෙහි දක්වන සෙනෙහසේ සජීවි සංකේතයක් බවට පත් වෙලා තිබෙනවා. ජනාධිපති අනුකුමාර දිසානායක මහතා වියට්නාම් රාජ්‍ය වෙත සංචාරය කිරීම තුළින් අප රටවල් අතර තිබුණු සබඳතා ශක්තිමත් වුණා. අපගේ රටවල් දෙකට ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට බොහෝ ඉඩ ප්‍රස්ථා තිබෙනවා. අපේ වෙළඳපොළ නිෂ්පාදන ගෝලීය පිහිටීම් සහ හැකියාවන් අන්‍යෝන්‍ය වශයෙන් අනුපූරක වෙනවා. ආසියානු සංවිධානයේ සහ අග්නිදිග ආසියාව සමග සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වියට්නාමයේ ශ්‍රී ලංකාවට පාලමක් විය හැකි අතර වියට්නාමයට දකුණු ආසියාව සහ ඉන්දියානු සාගර කලාපයේ සමග සහයෝගීතාව පුළුල් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවද වැදගත් වෙනවා. නොදුරු අනාගතයේදී අපේ රටවල් දෙක අතර ඩොලර් බිලියන 1ක ද්විපාර්ශ්වික වෙළඳ ඉලක්කයන් ඇතිකර ගැනීමට එකඟ වෙලා තියෙනවා. වියට්නාමය සිය අත්දැකීම් ශ්‍රී ලංකාව සමග බෙදා ගැනීමට සූදානම්ව සිටිනවා. සාමය අත්තිවාරමක් බවත්, ජනතාව කේන්ද්‍රය බවත්, සංවර්ධනය අපගේ ඉලක්කය බවත්, මිත්‍රත්වය අපගේ ජාතීන් දෙක අතර සම්බන්ධ කරන ශක්තිමත් පාලම් බවත් අපි විශ්වාස කරනවා. ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සාමය ස්ථාවරත්වය, තිරසර සංවර්ධනය සහ සමෘද්ධිය අත්වේවායි මම ප්‍රාර්ථනා කරනවා.
0: වසර 11කින් පසු විදේශ රාජනායකයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතූ පළමු අවස්ථාව මේ බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළේ.
5: His Excellency Tho Lam, President of the Socialist Republic of Vietnam and General Secretary of the Communist Party of Vietnam, we appreciate your...
6: ජනාධිපතිතුමන් වියට්නාම ජනාධිපතිතුමාට කළ ආරාධනය අනුව ඒ මහතා මෙරටට පැමිණීම ගැන කෘතඥතාව පළ කරනවා. අප දෙරට අතර රාජතාන්ත්‍රික සම්බන්ධතාවලට දශක පහකටත් වඩා ඉතිහාසයක් තියෙනවා. බෞද්ධ රටක් ලෙස ශ්‍රී ලංකාව බුදුදහමතින් ඉදිරියට ගමන් කිරීමේදී දෙරටේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ සහයෝගීතාවද මතක් කරන්න පුළුවන්. අප රටේ සංචාරක කර්මාන්තයටද වියට්නාම ජාතිකයන්ගේ විශේෂ සහයක් ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාව සහ වියට්නාමය මුහුණ දුන් සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම ඒවාට මුහුණ දෙමින් ජයග්‍රහණය කිරීමට කටයුතු කළා. තවදුරටත් ආර්ථික, සමාජීය, සංස්කෘතික සහයෝගීතාවන් එක්ව ඉදිරියට ගෙන යාමට අප සූදානම්.
5: I extend my gratitude to His Excellency Tho Lam, President of the Socialist Republic of Vietnam and General Secretary of the Communist Party of Vietnam for your inspiring speech. Thank you very much.
0: විපක්ෂ නායක සලී ප්‍රේමදාස මහතාද මෙහිදී අදහස් පළ කළා.
7: His Excellency Tho Lam,
4: වියට්නාම ජනාධිපතිතුමාගේ ලංකා ගමනය අපට ආඩම්බරයක් වගේම ගෞරවයක්. අද ඔබ වර්තමානයේදී නොබෙදි ප්‍රතිපත්තීන් දරමින් ජාත්‍යන්තරය තුළ සුභවාදී මතවාදයක් ස්ථාපිත කරමින් සිටින රටක් ලෙස හඳුන්වන්න පුළුවන්. නවීකරණය සමග අප අත්වැල් බෙද ගනිමින් ඉදිරියට යා යුතුයි. නැවතත් සදහන් කරන්න පුළුවන් ඔබගේ පැමිණීම දෙරටේ මිත්‍රත්වයේ සංකේතාත්මක අවස්ථාවක් ලෙස.
7: And we will ensure that your visit acts as a symbol for greater cooperation, establishing mutual respect for each other.
0: ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සැකකටයුතු ලෙස මියගොස් සැති බවට පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. මූලික විමර්ශන පිළිබඳව කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු වාර්තා කළා. ඒ සැකකටයුතු මරණයක් ලෙස සලකා සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කරන බව පෙන්වා දෙමින්, කොල්ලුපිටිය පේද්‍රිස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබේ අද උදෑසන කපිල චන්ද්‍රසේන මහතාගේ මලසිරුර හමු වුණා. නිවසේ කාමරයක ගෙල වැළලාගෙන සිටියදී ඔහුගේ මලසිරුර හමු බවයි පොලිසිය සඳහන් කළේ. එම ස්ථානයට අද පෙරවරුවේ පැමිණි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාද මූලික විමර්ශන සිදු කළා. කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාද ස්ථානීය පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකයි. 2013 වසරේ සිදු වූ යාබස් ගනුදෙනුවේදී අමෙරිකා ඩොලර් මිලියන 2ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බවටයි කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිඳට චෝදනා එල්ල වුණේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඒ 330 වර්ගයේ ගුවන් යානා 6ක් සහ ඒ 350 වර්ගයේ ගුවන් යානා 8ක් මිලදී ගැනීමේදී මෙම ආක්‍රමිකතාව සිදු වූ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුදල් විශුද්ධීකරණ පනත යටතේ විමර්ශන ආරම්භ කළා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට කපිල චන්ද්‍රසේන මහතා දින 54කට පසු පසුගිය පස්වනිදා අපමත මුදා හැරුණා. ඒ රුපියල් ලක්ෂ 5ක මුදල් ලැපයක් සහ ළඟම ඥාතීන් 3 දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප කොන්දේසියක්ද සමගින්. එහිදී ඇප කොන්දේසි කඩ කරමින් ඥාතීන් බවට ව්‍යාජ ලෙස හඟවුමින් පුද්ගලයන් 2 දෙනෙකු රුපියල් 15,000ක් ගෙවා ඉදිරිපත් කර තිබූ බව අධිකරණයේදී හෙළි වුණා. ඒ අනුව ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් අධිකරණයේ විශ්වාසය කඩ කිරීමේ චෝදනා මත ඔහුගේ ඇප අවලංගු කර නඩු විභාගයේ අවසන් වන තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඒ අනුව කපිල චන්ද්‍රසේන මහතා යළි අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුවක් නිකුත් කර තිබූ පසුබිමකයි ඔහු මෙලෙස සැක සහිත ලෙස ජීවිතක්ෂයට පත් වුණේ. මෙරට ඇඟලුම් අපනයනය සුරක්ෂිත කිරීමට රජ්‍ය සායකාබද් ඇඟලුම් සංගම් සංසදය අතර සාකච්ඡා පැවතුණා. ඒ වෙනද වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේදී මෙරට ප්‍රධානතම අපනයන ශේෂ්ත්‍රය වන ඇඟලුම් කර්මාන්තයේ මුහුණ දෙන ගෝලී අභියෝග සායිදිරි සැලසුම් පිළිබඳව එහිදී සාකච්ඡා කළා. සාකච්ඡාවට ඒකාබද්ද ඇඟලුම් සංගම් සංසදයේ සභාපති ෆෙලික්ස් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. එදී සභාපතිවරයා මෙලෙස අදහස් පළ කළා.
8: ඇත්තරම ගොඩක් ස්තුතිවන්ත වෙනවා රජයට මේ සම්බන්ධයෙන් මැදිහත් වීම ගැනත්. ඒ වගේම අපේ අපනයන වලින් මම හිතන්නේ 140 ගණක් වගේ වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයට අඩුවක් කරගන්නේ නැතුව අපිට මේ දේවල් ඉස්සරහට අපේ අපනයන තවත් දියුණු කරගන්න වර්ධනය කරගන්න අපිට එක්සත් ජනපදයත් එක්ක හැකියාව ලැබෙවි කියලා අපි විශ්වාස කරනවා.
0: හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. ඒ 2022 වසරේ අරගලයට පහර දීමෙන් පසු ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී නිවාස ගිනි තැබීම වෙනුවෙන් සිදු වූ හානියට නීති විරෝධීව වන්දි ලබාගත් බවට කියන හිටපු මැති අමතුරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීම සඳහා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳ වූ අවස්ථාවේදී ඒ වග උත්තරකරුවෙකු ලෙසයි ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර තිබෙන්නේ. සෙසු වග උත්තරකරුවන්ට අවශ්‍ය නම් සීමිත විරෝධතා ගොනු කිරීමට අවසර දුන් විනිසුරවරයා පෙත්සම සලකා බැලීම ලබන ඔක්තෝබර් මාස 21 වනදා දක්වා කල් තැබුවා. ව්‍යාජ ඇටෝනි බලපත්‍රය සකස් කර ඔස්ට්‍රේලියා ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් සාවාද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව ලබන මාස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. අද නඩුව කැඳවූ අවස්ථාවේදී උදේ ගම්මන්පිල මහතා සාක්ෂි කූඩුවේ සිට සාක්ෂි ලබා දී තිබෙනවා. ඉන් අනතුරු අයි වැඩිදුර නඩු විභාගයේ ජුනි මාස 11 වනදා දක්වා කල් තැබුණේ. මේ අතර අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් අයතාලෙස උපයාගත් බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුව කොළඹ මහාධිකරණයේ හමුවේ අද විභාගයට ගත්තා. 2010 වසරේ සිට 2014 වසර දක්වා අමාත්‍යවරයෙකු සිටිමින් නීත්‍යානුකූල ආදායම අභිභවා රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ දේපළ අයතාලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් උයි යහපාලන රජයේ සමයේ විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කෙරුණේ. දෙනියාවේ පාසල් දරුවන් අතර පැතිර යන උණ රෝගය ගැන සොයා බැලීම සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් යොදවා තිබෙනවා. කෙසේ වෙතත් මේ වසංගත තත්ත්වයක් දක්වා උද්ගත වී නොමැති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සුමිත් මනතුංග මහතා කියා සිටියා. මාතර දෙනියාය ප්‍රදේශයේ පාසල් දරුවන් අතර උණ රෝගය ශීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් හතරකට ඊයේ සාද නිවාඩු ලබා දීමටයි කටයුතු කළේ. මෙම උණ රෝගය පිළිබඳ සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායකකේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් එම ප්‍රදේශයට පැමිණීමට නියමිත බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළා. වෛද්‍යවරුන් ලබා දෙන උපදෙස් මත ඉදිරියේදී පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි දකුණු පළාත අධ්‍යාපන ලේකම් NKR පතිරණ මහතා සඳහන් කළේ. මේ අතර වෛරස් රෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායකකේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාසේන මහතා අදහස් පළ කළා.
9: මේ රෝගයේ ලක්ෂණ තමයි උණ, ඒ වගේම තද හිසරදය, ඒ වගේම වමනේ යෑම අපිට දකින්න හම්බ වෙනවා. අපිට පේනවා මේ පහුගිය දින 3-4 ඇතුළත රෝහල්ගත වීමේ අඩුවකුත් දකින්න හම්බ වෙනවා. මේක වෛරස් එකක් නිසා ඇති වෙන මෙනින්ජයිටිස් තත්ත්වයක්. ප්‍රතිකාර කිරීමත් එක්ක දවස් 6-7කින් මේක සුව වෙනවා. ව්‍යාප්ත වෙන විදිය බැලුවොත් අපි සැක කරන්නේ බොහෝ දුරට අපවිත්‍ර වුණ ජලය හෝ ආහාර සමගින් තමයි වෛරස් එක පැතිරිලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ඒ ප්‍රදේශයේ ජනතාවට අපි ඉල්ලනවා උණුකර නිමාගත් ජලය පානය, වගේම ස්වස්ථතාවය, පිරිසුදු ආහාර භාවිතයේ සියලුම දේම වැදගත්. ඒ වගේම මේ වගේ රෝග ලක්ෂණයක් තිබුණොත් ඒ අදාළ ප්‍රදේශයේ වෛද්‍යවරුන්ට පෙන්වන්න රෝහලට යන්න. විශේෂයෙන් මේක මේ දෙනියාය ප්‍රදේශයෙන් පමණයි අපිට වාර්තා වෙන්නේ. ඒ නිසා මේක අනිකුත් ප්‍රදේශවල ඉන්න අය බයිබිය යුතු කාරණයකුත් නෙවෙයි.
0: ශ්‍රී ලංකා වාසියතෝ පවතින පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්ත්වයේ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දෙවෙනේ බොහෝ ප්‍රදේශවල පස්වරකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම ඌවසා වායඹ පළාත්වල සහ ගාල්හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වඩා වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යනිවතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා සඳහන් කළේ.
10: එක දිනේ සඳහවන කාලගුණෝ නවකිය. ශ්‍රී ලංකාව ආශ්‍රිත පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ ඉතිරි දින කිහිපෙදිත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු එකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම ඌව සහ වායුබ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් එම ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ද ඇති විය හැකියි. බස්නාහිර, දකුණු සහ උතුරු පළාත්වල උදෑසන කාලෙදිත් වැසි ඇතිවීමට හැකියාව පවතිනවා. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් රුණෑගල දිස්ත්‍රික් එතැම් ස්ථානවල අලුයම් කාලෙදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන්න පුළුවන්. ඉගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් වලින් සහ අකුණු මගින් සිදු නඩතුරු අවම කර ගැනීමටත් අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවකින් ඉල්ලා සිටින්න කැමැති.
0: ඉන්දියාව කෙටිදුර නෞකා නාශක මිසයිල් අත්හදා බැලීමක් සිදු කර ඇති බව රට මාධ්‍ය වාර්තා කළා. ඔඩිසා විරලට උබෙන් බෙංගාල බොක්ක මුහුදේදී මෙම අත්හදා බැලීම සිදු කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියානු නාවික හමුදාව සහ රට ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන සංවිධානයයි එය අත්හදා බලා ඇත්තේ. හෙලිකොප්ටර් යානයක සිට කෙටිදුර මිසයිල් සාර්ථකව අත්හදා බලා තිබෙනවා. මේ ඉන්දියාවේ සාගර ආරක්ෂක හැකියාව සැලකිය යුතු මට්ටමකින් දියුණුවක් සටහන් කළ අවස්ථාවක් බවද ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. මෙම මිසයිලය කිලෝමීටර් 1500කට වඩා වැඩි ප්‍රහාරක පරාසයකින් සමන්විතයි. එමගින් ඉන්දියාවේ මෙහෙයුම් බලය ගැඹුරු සාගර කලාපය දක්වා සැලකිය යුතු ලෙස ව්‍යාප්ත වනු ඇතැයිද ඉන්දිය මාධ්‍ය පෙන්වා දුන්නා. පාකිස්තානයේ සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 300ක් ලබාගෙන සිටිනවා. පළමු දිනේ නිමා වන විට බිඳ වැටී තිබූ කඩු සංඛ්‍යාව 4ක්. නජ්මුල් හොසෙන් ලකුණු 101යි. මොමිනුල් හක් ලකුණු 91ක් රැස් කළා. මුස්සෙකා රයිම් නොදවි ලකුණු 48යි. ලකුණු ප්‍රවෘත්ති යලි සිරස්තල. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සමීප හවුල්කරුවෙක් වීමට වියට්නාමයේ සූදානමින් අවබෝධතා ගිවිසුම් පහක් අත්සන් තැබේ. 2030 දී ශ්‍රී ලංකා වියට්නාම ආයෝජනයේ ඩොලර් බිලියනයක් බව ජනපති කියයි. එයාබස් ගනුදෙනුවේ ප්‍රධාන සැකකරු කපිල සැකකටයුතු ලෙස ජීවිතක්ෂයට. ගෝඨාභයට නොතීසි ගම්මන්පිල සහ විමල්ගේ නඩු යලි කැඳවයි. දෙනියාවේ උණ ගැන සෙවීමට විශේෂ වෛද්‍ය කණ්ඩායමක්. පහළ වායුගෝලයේ කැළඹීමෙන් මිලිමීටර් 100කට වඩා වැඩි තද වැසි. සාගර කලාපයේ ආරක්ෂාව ගැන ඉන්දියාව දැඩි අවධානයෙන්. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන් නිමාවට පත්වනවා. යලි හමුවෙමු හෙට පෙරවරු 9ට. 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
11: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: හවස 6යි විනාඩි 55යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මේ උත්සව සමය රුපියල් 1500ක් කියවා අවන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අවන්ස් ප්‍රදර්ශනකාරයක් කො bayabas.com වෙත පිවිසෙන්න.
3: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත් වෙන චිලින්ටන් කිඹුලව් දැල්ල. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN.

0: විඳින්න.
1: සඳදිය දහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති.
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 011 6 6 7 9 5 7 9.
0: මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මක වියමන
1: සංසන්දිය තහර
4: නිර්මාණයක් ගැන කතා කළත් ජීවිතයේ වෙනියම්ම දෙයක් ගැන කතා කළත් අපි ඒ ගොඩක් දේවල් වලදී කියන දෙයක් තමයි එදා අද මේ සංසන්දනය. ජීවිතයේ අපේ හමුවීම් වෙනවීම් අපිට හිමිවීම අහිමිවීම මේ සියල්ල ගැන කතා කරනවා වගේම නිර්වාණ ගැන කතා කරන්න ගියත් ඒක නිර්මාණය කියලා කිව්වහම සිනමාවද වේදිකාවද ටෙලිනාට්‍යයද ගීතයද එහෙම නැත්නම් කෘතියක්ද මේ ආදි වශයෙන් විවිධ කලාකෘති වෙන්න පුළුවන්. ඒ සියල්ල ගැන කතා කරනකොට අපි කියනවා ඒ කාලය ගැන. එදා අපි ඇහුව දේවල්, එදා අපි දැක්ක දේවල්, එදා අපි විඳ දේවල් සහ අද අපි අහන විඳින දකින දේවල්. මේ සංසන්දනය ජීවිතේ හැමදාකම අපි කරන දෙයක්. ඉතින් එහෙම හිතලා සමහර තැන්වලදී අපි එදා දේවල් බොහොම ආදරෙන් අගය කරනවා, සිහිපත් කරනවා, කතා කරනවා. සමහර තැන්වලදී අද පවතින දේවල් ගැන විවේචනාත්මකව බලනවා, කතා කරනවා, දකින්න ලැබෙනවා. ඉතින් සමහර විට අද මේ විදිහට විවේචනය කරන දේවල් අනාගතයේ දවසක එහෙම නොවන තැනට ආදරෙන් වැළඳගෙන කතා කරන්න ඉඩ තියෙන්න පුළුවන්. ඔය කොයි හැටි වෙතත් අපි නිරන්තරයෙන් ඔබව මුණ ගැහිලා කතා කරන්නේ, අහන්නේ, විඳින්නේ ඔබේ හිතේ රැඳුණු සුන්දර ගීත, ඒ වගේම මේ ගීත ගැන තමයි අපි කතා කරන්නේ. විවිධ අත්දැකීම් තියෙනවා. ඔබ විඳ, ඔබට අහන්න දකින්න ලැබුණු දේවල් ඔස්සේ දැනෙන දේවල්, මේ බොහෝ දේවල් එක අපි මේ කාලේ ගත කරන උත්සාහ කරන්නේ. මම මේ එදා අද ගැන කතාවක් ගැන ඔබට කියන්න හේතුවම අපි මීට දශක කිහිපයකට පෙර ඉඳන් අහන කටහඬක්, අදටත් ඒ විදිහටම අපිට ඇහෙන කටහඬක් අවදි කරන්නයි අද අපි සෝදානම් වෙන්නේ. ඉතින් අපි ඒ නිසා ඉස්සර බැඳි පෙම සිහිපත් කරන්න අපිත් එක්ක එක්කන්න කියලා බොහොම ආදරෙන් ආරාධනා කළා ප්‍රවීණ ගායන ශිල්පී සොම්සරි මදගෙදර මහතාට. සොම්සරි, ආයුබෝවන්, සුභ සන්ධ්‍යාවක්.
5: ආයුබෝවන් නංගේ, සුභ සන්ධ්‍යාවක්.
4: ජාතික තරුණ සේවා සභාව ලංකාවේ කලාකෙත පෝෂණය කරන ලබා දුන දායකත්වය ගැන අපි වසර ගණනාවක් තිස්සේ කතා කරනවා. තව ඉදිරියටත් අපිට කතා කරන්න බොහෝ දේ තිබෙනවා. ඒ බිහිවුණු නිර්මාණ තුළ අපිට කතා කරන්න ගොඩක් දේවල් ඉතිරි වෙලා තියෙනවා. ඉතින් ඔබත් එයින් අපිට ලැබුණු අගනා තිළිණයක්.
5: ඔව්, මුණ ගණනාගේ මම සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1980 සැප්තැම්බර් මාසේ පළවෙනිදා ජාතික තරුණ සභාව හාහා පුරාකේ ආරම්භ කරන ලද යෝංගී කණ්ඩායම තුලින්. එතකොට මම සම්බන්ධ වෙන්නේ නුවරළි දිස්ත්‍රික්කයේ වලපනේ තෙරිපෑ කියන හද්ද පිටිසර ගමේ සුන්දර ගමෙන්. මං ආදරයට හද්ද පිටිසර කියලා කියන්නේ ඇත්තම හරි සුන්දර ගමක්. ඒ සුන් මෙතෙරිපෑන් ඇවිල්ලා තමයි මම ජාතික තරුණ සභාව යෝංගී කණ්ඩායම සම්බන්ධයෙන් 1980 සැප්තැම්බර් මාසේ පළ

0: ඉතින් ඉස්සර බැඳිපෙම කියලා කියන්නේ අපි හැමෝම හිතලා තියාගෙන ඉන්න සමහර විට අපිට හිමිවුණු සමහර විට අපිට අහිමිවුණු දෙයක්. ඒ මිහිරියාව, චමත්කාරය, සුන්දරත්වය හැමදාමත් අපේ හිතවල එක විදිහට තියෙන දෙයක්. 1984 වසරේදී ගුවන්විදුලියට ඔබ නිර්මාණය කරලා බාර දෙනවා තැටියක්. එහි ගීත හතරක් ඇතුළත් වෙනවා. ප තැටි නමින් තමයි ඒව සඳහන් වෙන්නේ. පරිත්‍යාග තැටි. ඒ තැටියට ඇතුළත් වුණා ගීත හතරක්. ඉන් පළමු ගීතය සඳයි තරුයි නිසංසලේ, රිදවන්න එපා මේ තරම්, ඔබේ ආදරේ මහාසාගරේ, අසායිමු අපි සමුද්‍රවලට. මේ ගීත හතර. එතකොට මේ ගීත හතරෙන් අපි සඳයි තරුයි නිසංසලේ මුලින්ම මුණ ගැහෙමු. අරුණ මුදුන්කටුව මේ ගීතය ලියන්නේ සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දශ්‍රී සංගීතවත් කළේ ගීතය. මේ ගීතය කොහොමද නිර්මාණය වෙන්නේ? මුලින්ම මේ ගීතය අතරපත් වෙච්ච වෙලාවේ, ඊට පස්සේ ගීතය පටිගත කර වෙලාවේ මිහිරි මතක ගොඩක් ඇති.
1: ඒක ඇහුවේ කොහොඳයි. ඇත්තම මේ සඳයිතරුයි ගීතය මං ගායනා කරේ මුල්වට 1984. ඉතින් එතනදී මට වචන ටික හම්බුණා මේ අරුණ මුදුන්කොටුව කියන මගේ සහෝදර මිත්‍රයාගෙන්. ඔහුත් එවකට ජාතික තනුස සභාවේ සංගීත පාඨමාලාව හදාරපු අය. ඉතින් අපි එකම ආයතනයේ ඉන්නලාවේ මට වචන ටික කියලා දුන්නා. ලියලා මයින් හැම සොමේ මේ වචන ටික ලියන්න බලන්නකො මම ලිව්වේ සින්දුවක් කියලා. අතරම අතරම බලනකොට හරිම සුන්දර වචන ටික. පස්සේ මං තීරණය කරා කාටද මේ ගීතය මං දෙන්න ඕන. හා හා පුරාකියා සංගීතය නිර්මාණය කරන්න. එතනදි මට මතක් වුණා සංගීත නිපුණ මහාචාර්ය සත් නන්දසිරි මෙතුමාට මේක දුන්නොත් නම් මට හරියයි. මේ එතුමාගේ හඬටම හරි ආසයි. එතුමාගේ ගීත රටාවට මම පුංචි කාලේ ඉඳලා අහපු ගීත. ඉතින් පස්සේ මම මේ ගීත තරන් ගියා සනස්සර හම්බෙන්න. එතකොට සනස්සර හිටියේ නුගේගොඩ රේල්වේ ඇවිනියක පාරේ හිටියේ. ඉතින් මම යනකොට දැවන්ත පුජ්‍යලෙක් ඉන්නවාම උඩුකයට සර්ට් එකක් නැහැ. සර්ට් එකක් නැතුන් තමයි හිටියේ සර්. ඊට පස්සේ මම ගියාට පස්සේ එන්න පුතේ ගෙට ගියලා ඉතාලම කවුරුක මට කතා කරා. ඒක සර්ගේ පුරුද්දක්. මම හිතරට හැමෝටම පුතා දුව කියලා තමයි කතා කරන්නේ. ඉතින් මට හරි පුදුම හිතුණා. මගේ හිත මා සැකෙන් ගියේ බයෙන් හිටින්ද. සනත් නැසේ මොන ගෑන්ට යනවා කියන්නේ ඒ කාලේ මම ආදුනිකෙක් නේ. ඉතින් මට කොහොම සලකයිද කතා බහ කරද්දි කියලා මගේ පොඩි හිතේ කුතුහලයක් තියුණා. ඉතින් අර පළවෙනි ආමන්ත්‍රණය මම දැනගත්තා මේ නම් සොඳුරු මිනිසෙක් කියලා. පස්සේ ඔකොටම සල මට තේ එකක් දුන්නා. මල්කාන්ති නන්සිරි මෙතින් කතා කරලා සර් සමන ගෙදරට කියන්නේ ටුටු. මල්කාන්තිය කරා
0: ටුටු කියන කතා
1: කරා. අන්න හරි. කේක් කැල්කුත් මල්කාන්තිය කරා දුන්නා. හොඳ ටී එකක් උතා දුන්නා. ආලම් මේක බොන්න කියලා දීලා දැන් කියට මොකද ආපු කාරණේ මං කිව්වා. ඊට පස්සේ මට මේ හරි ආසයි ගුවන් විදුලියට ගීත හතරක් කරගන්න. ඉතින් ඒ ගීත හතරෙන් මං සර්ට් එක කියලා එකක් සංගීතවත් කරගන්න මං හරි ආසයි. වචන තියනවාද ඇහුවා. ඔසම මම වචන ටිකක් ගෙනවා කියලා මම අර පෙන්වුවා අර කොලේ. ඊට පස්සේ සර් බල කියලා බලලා හා ඔබ ටුටු මින් මේ කොලේ අරන් තියන්නකෝ කියලා. හරිවා මියුසික් කරන්වත් මොකක් කිව්වේ නැහැ මේ කොලේ අරන් තියන්නකෝ කියලා. ඉතින් ඊට පස්සේ ඔන්න තේ එක බීලා ඔක්කොම කරලා පොඩි විනාඩි 10 කතර කතා බහ කියලා මම ආවා ගෙදර. සතියේ මට කෝල් එකක් එනවා. ළමේව අර ඔය අර මේ සින්දු ගෙදර දුන්නා නේද මට. ඔව් සර්. අන්න ඒක මං හදලා තියෙනවා. ඒකේ රෙකෝඩින් දාගෙන තියෙනවා මං ඔගේ ශබ්දාගාරේ කියලා මට දිනේ කිව්වා. දිනේ වෙලාව. මට ඉතින් ඉවසීමක් නැහැ සතුට. මේක කොහොම ආදන්ට ඇතිද? පළවෙනි ගීතේනේ. ඉතින් මම ඔන්න ඒ කියපු වෙලාවට ටික වේලාසෙම ගියා. යනකොට මේ මියුසික් එක ගහන්න ලැහැත්ති. සංගීත පත්‍රය පටිගත ගන්න ලැහැත්ති. මං ගියාට පස්සේ සංගීත පත්‍රය නැත්නම් මියුසික් ට්‍රැක් එක පටිගත කරා. සින්දුවේ හම් කරා. මෙල්ලඩි අහලා නෑනේ තනුව මගේ ඔලුවේ නෑ. ඒ දන්න හැටියට මං කියලා මං ගෙදරාවා. ඊට පස්සේ මං සේන ආදි වයර් වොයිස් කරන දවස පටිගත කරන දවස මම කියන්න කියලා මට කිව්වා. පස්සේ එන්ට හදනකොට ටුටු අර අර වේලාවෙ දුන්න අර කවරේ දෙන්නකෝ වේලාවෙට කිව්වා. මම රුපියල් 2000ක් සුදු ලියුම් කාරක දාලා අරන් ගියා සර්ට දෙන්න. මං ඒකත් දීලා ආවා. සර් එපා කිව්වෙත් නෑ මොකොත් නෑ ඒක ගත්තා මෙන්න මේක අරන් තියන්නකෝ කියලා. මම එන්ට හදලා කොට ශබ්දා ගානේ මගේ අතර දෙන සුදු ලියුම් කර බලකොට අර මම දුන්න රුපියල් 2000 මට ආපහු දුන්නානේ මොන තරම් සුන්දර මිනිස්සෙක්ද කියලා හිතන්නකෝ මං වාගේ ආධුනිකයෙක්ගෙන් අද කාලේ සංගීත සින්දු කලාවෙන් කියමු ලක්ෂ ගානක් යනවනේ ඉතින් මගෙන් සත්‍යක්ව ගත්තේ නෑ ඉතාලම නිර්ලෝභිය මේ ලස්සන සුන්දර තනුව මට නිර්මාණය කළා මම දුන්න රුපියල් 2000 මට ආපහු දුන්නා ඉතින් ඔහොම තමයි මේ ගීතේ නිර්මාණය වෙන්නේ
0: බොහොම ආදරණීය සුන්දර නිර්මාණයක් අපි ටිකක් ගායනා කරලම් ගීතය අහමු
1: සඳයි තරුයි

0: සඳදිය දහර
1: සඳදිය දහර සමක ලකනහගෙන ඔබ අද සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්ව ලබා දෙන්නේ කවුද කියලාත් මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයේ කියන ජාතිකල උතරයි මණ්ඩලයේ සමකෙන් ඩෝමාසන් ක්‍රෙවි කිටමේ යන්ත්‍රය ඔබට මෙලදී කියනීමේ අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පොත්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්ව ලබා දෙන්නේ සඳදිය දහර වෙනුවෙන්.
2: සඳදිය දහර
1: ප්‍රවීණ ගායන ශිල්පී සංසිර මැදගෙදර සමග අද අපි කතා කරන්නේ සංගීතබන් මහජන සරත් නන්දසිරි ගායන ගීතයක් ඔබ ඊළඟට තෝරගෙන තියෙන සුරේන්ද්‍ර සරත් පෙරේරා මේ ගීතය රචනා කරන්නේ ඈතේ පිට ගම්මානේ.

0: දැන් මේ ගීතය අහන්න කලින් මට ඔබේ මතකය අරගෙන යන්න හිතෙනවා 1979 විතර අවුරුද්දේ එක දවසක බටංගල පුහුණු මධ්‍යස්ථානයේට ඔබ යන හවස 3:00 විතර යම් කිසි පරීක්ෂණයකට. ඒ පරීක්ෂණයට ඔබ යනකොට පැමිණි සියලුම තරුණ තරුණියෝ තමන්ගේ ගායන හැකියාව හෝ වාදන හැකියාව ඉදිරිපත් කළ ප්‍රතිඵල බලාපොරොත්තුෙන් ඉන්නේ.
1: ඔබ යනලා ඉන්නවා.
0: ඔබ යනවා තෙරිපැහැ ඉඳන් උදේ පාන්දර පිටත් වෙලා හවස 3:00 වෙනකොට එතෙන්ට.
1: තෙරිපැහැ ගමෙන් පිටත් උනේ 4:30.
0: ඔව්.
1: ඉතින් ගමට බස් නැහැ. කිලෝමීටර් 2ක් විතර කන්ද උඩ නැගිට උනේ එතෙන්ට තමයි බස් එක පටන් ගන්නෙ. පාන්දර 4 විතර හුළු අතුගොත් පත්තු කරන්න ඇවිල්ලා ඉතින් මම අප්පච්චිත් එක්ක ඇවිල්ලා බස් එකට මේ ගොඩ වුණා. ඉතින් ඇවිල්ලා බටංගලට එනකොට හවස 3:00. ඇයි ඉතින් වාහන පහසුකම් නැහැ නේ. දවගේ වාහන තිබ්බේ නැහැ මට. ඉතින් ඔහොම ඇවිල්ලා 3:00 ඉතින් මම හිතුව ඔක්කොම ටික ඉවරයි වැඩි. හැබැයි සර් වාඩිලා ඉන්නයි කවුද පුජ්‍යලයා මන් දන්නේ නැහැ. එක්කෙනෙක් තබ්ලා තියාගෙන වාඩිලා ඉන්නවා. ඉතින් අපේ ආයතන කියලා තියෙන ළමයේ තව ළමයෙක් ඉන්න තියෙනවා කියලා කියන්න ඇති සර්ට. නැත්නම් සර් 3:00 බලා ඉන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඔන්න මම ගියා දරිබිඩි ගාලා වයිලිනයක් උත්සගෙන ආවම මම ඉස්කෝලෙන් ගෙනායි මට වයිලින් තිබ්බේ නැහැ. සංගීත සර්ට කියන කෙනා සංගීත සර් ප්‍රින්සිපල්ට කියලා සර් මේ ළමයා සර් දක්ෂ ළමෙක් සර් මේ ළමයාට පොඩ්ඩක් මේ වයිලිනේ හෙට තරගයක් තියෙනවා මේකට ආරම්භ දෙන්න දෙමිනු කද තිස්ස සර් අපේ සර්ගේ නම ආදි තිස්ස ඔයා වගකීම ගන්නවා ළමයාට ආරම්භ දෙන්න ගෙනියන්න කිව්වා ඉස්කෝලේ වාහන මේ භාණ්ඩයක් දෙන්නේ නැහැ නේ පිටට ගෙනියන්න ඉතින් මට අවසරෙ දුන්නා මම ඉතින් මට තාම මතකයි මම එදා වාදනය කරේ බීම් පලාසි රාජ ඉතින් ආරෝණ ආරෝණ වාදනය කළා ඉතින් සාගේ වාදනය කළා ටික දොරක් යනකොට ඉස්සයි කොට වාදනය කරනකොට සනසර් පොඩ ළමයා ඔහොම ඉන්නකො මේ ඔයාට සින්දු කියන්න පුළුවන්ද මං කිය පුළුවන් කියලා අනම් මේ සින්දු කියලා කියන්නකො මම බලන්න කියලා ඊට පස්සේ මට ඒ කාලේ ජනප්‍රිය චිත්‍රපටය තමයි සිරිපත්
0: සිරිපත්ල
1: ඒ චිත්‍රපටයේ මම සකල සතුන් බොදු වැතින් කියන ගීතය මට තක්කල මතකද මං ඊට පස්සේ ඒක කිව්වා උදට පස්සේ භාගයක් කියලා ඉන්නේ ළමයා. කියලා විනාඩියක් ඉතින් නිහඬ වුණා මෙහෙම නාලර පෑනේ තට්ටු කර ඉඳලා ළමයා ඔයා මොනවද මේ කරන්නේ? ඔයා මම කොටද මේ වාදනයකට දැම්මේ? ඔයාට ගායනය කරන්න පුළුවන් ලස්සනට. මම ඔයා තෝරනවා ගායනය පැත්තට කියලා මම වාදනයට ගියේ මනුස්සය ගායනයට තේරුවා. ඉතින් එහෙම තමයි අහම්බ සිදුවීම අද ගායනයටමයි යොමු කරේ. ඉතින් මට තාමත්කයින් සනසරේ එදා මම වාදනයේ පැත්තට තේරුවා නම් මෑකියවත් තිබිලා ඉතින් සමහරට භාණ්ඩයක් වාදනය කෙනෙක් වෙන්න පුළුවන්
0: වාදන ශිල්පියෙක් වේවි
1: වාදන ශිල්පියෙක් වේවි නමුත් රටේ මේ තරම් දුරට ඉතින් නමක් ගෙනියන්න බැරි වෙනව නේද ඉතින් ඒක නිසා ඉතින් දයෝ ගත සිද්ධි තමයි
0: එදා ඒ බටංගල පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වුණු පරීක්ෂණයේ පරීක්ෂකවරයා තමයි සගීත්පුන් මහාචාර්ය
1: සනත් මම දන්නේ නැහැ කවුද කියන්නේ ඉන්ටර්වයුව බෝඩ් එකේ ඉතින් පස්සේ ඉන්ටර්වයුවක් ඉවරලා ඔන්න ඉතින් ආයෙ තියෙන බස් එකේ පහුවදා එළිය වෙනකොට තමයි ආවේ ගෙදර සත්‍යක් ඉතරනකොට මේ මට ආය ආවා එළියමක් ඔබ නෝලි දිස්ත්‍රික්කෙන් සංගීත කණ්ඩායමට එරිලා ඉන්න අපි සතුට ප්‍රකාශ කරන අසල් දාසේ කොට්ට මෙට්ට වැදුරු ඔක්කොම අරන් ඉතින් අවස ලිස්ට් එකක් දෙනවනේ බඩු මේ සීට් අරම ඔක්කොම අරන් එන්න වාර්තා කරන්න කියන්න බටගල පුහුණුවත් යන වාර්තා කරන්න කියලා ඉතින් ඒ වෙනකොට මට මන් දැනගත්තා එදා ඉන්ටර්වෝඩ් එකේ හිටපු
0: ප්‍රතාපවත්
1: පුජ්‍යලයා සංගීත නිපුණ සනත් නන්දසිරි මැතිතුමාත් මම ඉඳලා තියෙනවා මම හිතුවේ ඉන්ටර්වෝඩ් එකට ඉඳන් කවුරු හරි ගෙන්න ගන්න නැති කියලා සරසර මම දැකලා තිබ්බ නැහැ කාලේ ටීවී තිබ්බේ නැහැනේ පස්සේ තමයි සරසර බව දැනගත්තේ
0: ඒ මතකයත් එක්ක අපි දැන් ගීතය හමු ඈතේ පිට ගම්මානෙන් ගෙන බටලින් හඳ අතරේ

0: ඔබේ ආදරය වෙනුවෙන් වෙනුණු වෙලාව රාත්‍රි 7යි විනාඩි 27යි.
1: ලකාණ්ඩ රේඩියෝ ITN. Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙතින්.

0: අබාන්ස් අඟලහතලේ ස්මාර්ට් රූප වාහනයක් ඉදරගෙන යන්න මාස 20 න් ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
1: පසුම්බියට වාසිකින්න කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි. නැවුම් වෙනසක් අඩුම විලක්. අදම පැමිණෙන වෙනස වටහා ගන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්

0: එකම රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකින්න දෙයක්. අපිටම ඔබ දකින්න පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ අතීතේ? දැන් මේ මොහොතේ පූසා වුණාට දකින්න. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුදුපාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිපර දායකත්වයෙන්
2: ලකන්ද රේඩියෝ ITN
0: පට්ටි ගෙදර
3: ඔයා යාට වඩා සතුටින් ආපවෙන් රක්හරි දෙයක් වෙලා තියෙන මං හරිනේ
4: ඔව් අය එයා ඒක මට කිව්වා
3: මොකක්
0: අනුෂ්ක රසංජනද සිල්වා අධ්‍යක්ෂණයක්
3: හිච්චි මේක ඔයා මේ මං ඒ ලෙවල් වලට කරපු ප්‍රොජෙක්ට් එක ඒකට ඕන උන පින්තූර පොත් වගේ දේවල් ටිකක් මෙතන තියෙනවා ඔයාට ඕන වෙයි කියලා හිතුන නිසා මම මේ ටික ගෙන්නගත්තා
0: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න පටිගෙදර

0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රියේ හතට හිමාලික
1: ජෝතිරාජය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය. වැඩි විස්තර සඳහා 0776 300

0: 25 25 අමතන්න.
1: ආදරි අහංකාරි හිතේ උපන්මාගේ විසේකාරී.
2: ඔය අයියා මේ අක්කගේ ලෙක්චර් එක ඉරුණට පස්සේ මේ අක්කගේ පස්සෙන් ගියේ නැද්ද? ආ ඒක තමයි මම දැක්කේ.
0: විසේකාරී.
3: ලස්සනයි ලා. හිත හොඳ මිනිස්සු කොහොමද ලස්සනයිද? දැන් එතකොට මේ ඔය බක පණ්ඩිතයෝ උනේ මොකද මේ? ආ සර් කන්නඩිය කිසරා ගිහලා බලන්නු. එතකොට පෙනේ.
0: විසේකාරී. සතිය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.

0: Sound-a rialtlıkı viemene. Sandıya dahara.
1: Sandıya dahara venuven anugrahaka dayakatwe laba dena dana nidahane gana me matak karanne. Kotipati sihinaya yatharthayak karana gaman ona dan obe Sunday Funny Day ke වැඩි වාසියක් ඔබට අත් කර දෙන්න ධන නිධානය ලොතරැය්‍ය මාර්තු පළමු වෙනිදා සිට සෑම ඉරිදා දිනකම විශේෂ කර තියෙනවා. ඉතින් ඒ අනුව සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල Sunday bonus ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000ක තෑගි රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජීවිතයේ සෙහෙනේට වාසනාව ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය. සඳදිය දහර අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ. ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සමිබල ගන්නවා ඇති ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වී කිලෝ 1,000ත් 1,200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි අවම විදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 01176779579 දුරකථන අංකයට.
0: සඳ දිය දහර.
2: අපේ ඊළඟට හමුවන්නේ ජාතික තරුණ සේවා සභාවේදී ඔබට හමු වූ ප්‍රථම සංගීත ගුරුවරයාව.
3: ඔව්.
2: විශාරද ශෛලි වෛජයන්තයන් මේ ගීතය ලියා සංගීතකට ගයන්නේ.
3: ඔව්. අතරම මේ ගීතය සම්සද සභාවේ සංගීත කණ්ඩායම ආරම්භ කර කාලේ සර් මේ ගීතය ඇතුළත තව ගීත 12ක් ඇතුළත සීඩී පටයක් නිකුත් කළ තිබ්බ කාලේ වෙනකොට ඉතින් මේ ගීතය මට තාමත ඒක අහනකොට මම 80 දශකයට යනවා මේ ගීතය අහනකොට. මොකද සර්ගේ පළවෙනි ගීත සමුච්චය තමයි මේ අත්සිද්දේ ගීතය. ඉතින් ඕක සීඩී පටයක් ගේන්නේ සර් බෙල්ලුඩ් එකේ මේ බටගලපුන් මැදස්තන්දී අපි හැමෝටම අහන්න දුන්නා. ඉතින් ඒ අහපු රස අදස වේදිකාවේ ගැවුත් ඒ රහ ඒ විදිහටම තියෙනවා. ඒ ගායන විලාසය පොඩ්ඩක්වත් වෙනස් නැහැ. දැන් සර්ගේ වයසත් එක්ක බැලුවම එදා ඇහුණ තුරුණු හඬමයි තවමත් ඇහෙන්නේ. නොවකාර ලස්සන ගීතයක්. හරිම ආසයි මං ඒ ගීතයට.

0: ප්‍රවීණ ගාන ශිල්පී සොමසිර මැතිගෙදර මහතා එක්ක අද කතා කරන්නේ. දැන් මේ ගීත ගැන කතා කරගෙන යනකොට අතීතය කියලා කියන්නේ හැමදාමත් කියන්නේ ආදරෙන් සේපත් කරන කාලයක් අදටත්. දැන් අදත් මට කිව්වේ මේ කාර්යබහුලත්වයේ ඉවරුණු ගමන් ඉක්මනටම නිල් දණ්ඩා හින පැත්තට ගිහින් එන්න ඕනි කියලා, තෙරිපැහැට ගිහින් එන්න ඕනි කියලා.
1: ඇත්තටම මට ගම යන්න බැරි නෑ.
0: ඉතින් ඒ ගමට තියෙන ආදරෙත් එක්ක ඔබ මේ ගොඩක් වෙලාවට අපි දැන් අතීතයේ එහෙම නැත්නම් අපේ සමහර ගමේ ජීවිතය සිහිපත් කරනකොට ඒ තිබිච්ච දුෂ්කරතාවයන් ගැන දැන් ඉන්න තත්ත්වයේදී අපිට මේ දැන් අපි පය ගහලා ඉන්න වර්තමානය තුළ ඉඳන් කතා කරන්න පුළුවන්. අපි ජීවිතේ යම් යම් දේවල් ළඟා කරගත්ත නිසා මේව නිකන් ලැබුණේ නැහැ. අර මේ මදුවැල් වලින් මයික්‍රොෆෝන නිර්මාණය කරලා ගෙවිදුලේ ඒ විවිධාකාර වූ තමන්ම නිවේදන කටයුතු කරගෙන තමන්ම ප්‍රසංග ඉදිරිපත් කරපු අතීතෙට ගිහිල්ලාමුකෝ අපි ටිකක්.
1: මොනිකා නංගේ, මේ මම පුංචි කාලේ ඉඳලා මම මේ ක්‍රීඩාවට කැමැත්තක් දැක්වෙම නැහැ. ඉතින් මම හරිම ආසයි ඒ කාලේ ඉඳන් මගේ හේනක් තිබ්බ කවදා හරි ගුවන්විදුලි කියන වචන දන්නේ නැහැ. කවදා හරි මම රේඩියෝ එකේ සින්දුවක් කියලා ගායකයෙක් වෙනවා කියලා. එහෙම තමයි හිතේ. ඉතින් ඕක අරමුණුක හිතේ හැමදාම පුංචි කාලේ ඉඳලා රැට හේනෙමුත් මම සින්දු කියනවලු. එහෙම කළා ඉතින් මං කරපැද මගේ එකම විනෝදාංශ වුණේ ක්‍රීඩා වලටවත් බෝල ගහන්නවා ක්‍රිකට් ගහන්නවා නෙවෙයි. මම පුංචි කාලේ කරේ මගේ විනෝදාංශ එකම විනෝදාංශ තමයි ඉස්කෝලේ ඇවිල්ලා ආපු හැටි ලොකු මැටි ගොඩක් අහිනවා. මේ මැටි ගොඩක් ගේන්න අනලා මං හදනවා ලවුඩ් ස්පීකර්. ගස්වල පදින ලවුඩ් ස්පීකර්. ඉතින් ඕවා හදලා ඒවා වේලෙන්ඩ තිනවා. වේලෙන්ඩ තියලා මම ගහේ උඩ නැගලා අර කැලේ තින මෙහෙත් තින දැන් මේ කොළඹ පැත්තේ නැහැ මදුවල් කැලෑවිල ඇති තාමත්. මදුවල් කියලා වැල් ජාතියක් හයියයි කැඩුවම කිරි. ඒ මදුවල් කැලේට ගිහලා තකහන එක ඔතින් හෙන මදුවල් රෝලක් කඩාගෙන ඇවිල්ලා රෝල් ඔතාගෙන ඇවිල්ලා ඔක ගහක ගැට ගහනවා. ඒ අර ස්පීකර් වේලුණා පස්සේ මැටි වලින් හදපු ඕක ගහක ගැට ගහනවා. ඊට පස්සේ ස්පීකර් පිටිපස්සට අර ලනෝ ගැට ගහලා ඇදගෙන ඇවිල්ලා මම හදන වේදිකාව. මම තකහනේ ඔලී වලින් වේදිකාවක් හදලා මයික්‍රෝෆෝන් එක ගන්න කෝටුවක හිටවපු එක පරණ කැරිච්ච ටෝච් එකක් හරි මොකක් හරි එකක් තමයි මයික් එකට ගන්න. අරන් ඕක මයික් අර කෝටුවේ හිටවලා මම එනවුස් කරනවා. එනවුස් කළා කවුරුත් නැහැ. ඉතින් කොල්ලෝ කුරුට වටේ ඉඳගෙන බලා ඉන්න අප්පුඩි ගන්නවා. ඉතින් මම එනවුස් කරන මම සින්දු කියලා. උදේ ඉඳලා හැන්ඩ් ඇනකල් කරන වැඩි ඕක තමයි සින්දු කියපු එක. ඉතින් මං හිතනට එහෙම ඒ මගේ අරමුණ සාක්ෂාත් කරගන්න ඉතින් මං කරපු දේවල් අද මගේ වෘත්තිය හැටියට මේක පත් වුණා. ඒක ඉතින් හැමෝටම මං කියන්නේ ඉතින් තමන්ගේ පුංචි කාලේ තියෙන අරමුණ සාක්ෂාත් කරන්ටන් ඒ සඳහා කැපවීමක් කරන්න ඕන, දුක්කින්දින්න ඕන. ඉතින් ඒක මම කවදාකවත් අසවලා වෙනවා කියලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඒ තුළ අවශ්‍ය පහසුකම් තමන් සාක්ෂාත් කරගන්න ලබා ගන්න ඕන.
0: 80-90 දශකවල නිර්මාණයේ වුණු නිර්මාණ ගීත ගැන කතා කරනකොට ඒවත් එක්ක ජීවිතයේ විවිධ කඩයන් පසු කරපු තව යොවුන් වියේ පසු වුණු අය අද පරිණත වැඩි හිටියන් බවට පත් වෙලා ඔබ අපිට කතාවක් කියනවා. 1992 වසරේදී සිතක් බඳුනු පසු කොතෙක් කළත් ඔසු පලක් නොවේ ලඳුනේ කියලා. සිතක් බඳුනු පසු ඒ ඔබේ ඊළඟ කැසට් පටේ. එතකොට මේ වෙනුවෙන් එක්කුණු ගීතයක් තමයි අපි ඊළඟට අහන්නේ. ඔබේ ගීතාවලිය තුළ වැඩිම ගීත ප්‍රමාණයක් රචනා කරලා තියෙන බඳුරු ජයසිංහ මේ ගීතය ලියන්නේ. අචල රෝහණ වීරසිංහන්ගේ සංගීතය. ඔබගේ දෝතින්

0: කාරණංකත් නිතරම දායබ රසිකයෝ ඉල්ලන ගීතයක්. ඉතින් ඒ ගීතය නොගෑ මම වෙන ගීත ගයලා වේදිකාවෙන් බහින්ට හදනවා නම් අනිවාර්යෙන් ඉල්ලනවා ඔබගේ දෝතුම කියන්න කියලා. ඉතින් විදේශ සංචාරය වලට වුණත් එහෙමයි ගියාම ඔබගේ දෝතුම පිදුවාදේ ඉස්සර බෙන්තේම අනිවාර්යෙන්ම ඉල්ලනවා. මුතු මුතු ඇස්සේ ඉතින් ඒ ඉල්ලනවා. ඒත් වැඩි ඉල්ලුමක් අද දායබ රසිකයෝ තුළ ඒ ගීත වලට තියෙනවා.
1: ඒ වගේම මේ ගීත රචකයා කියන්නේ අපිට නිතරම හමු වෙන කෙනෙක් නෙවෙයි.
0: ඇත්තටම සංගුණ චරිතයක්. බන්දුලි ජයසිංහ කියන්නේ ඇත්තටම ඔහු මාධ්‍ය තුල ඉන්න කෙනෙක් නෙවෙයි. බන්දුලි ජයසිංහ කවුරු හරි පාරේ දැක්කත් අඳුරන්නේ නැහැ. ඉතින් එහෙම නිහඬ චරිතයක්. ඔහු ජනප්‍රියත්වය පස්සේ ඇත්තටම හඹා යන්නේ නැති කෙනෙක්. ඉතින් ඉතාමත් දක්ෂ ගීත රචකයෙක්. කියන්න ඕන ඔය ලියපු හැම ගීතයක් මගේ විතරක් නෑ. කඳුළු බිඳක් රෝකාන්තයන් ගයපු එතකොට දැන් වේග රිද්මේ ගීත ගත්තෝ නීල් වර්ණකුල ගයන දේවදාසි නුඹ කෝවිල් ඒ වැනි ගීත ගිතාලු මහිත ගීත 600කට අධික ප්‍රමාණයක් ලියලා තියෙනවා මේ වෙනකොට. නිහඬ ගීත රචකයෙක් ඔබ.

0: අපේ සොඳුරු හමුවීම ප්‍රවීණ ගායන ශිල්පී විශාරද සෝමසිරි මදකතර මහතා සමග අපි අහන ඊළඟ ගීතය, මේ ගීතය ආචාර්ය දයාරත්න රණතුංගයන් ගායනා කරන්නේ. ගීතය රචනා කළේ සුනිල් සරත් පෙරේරා. සඳ අහසේ හිරටුමුවාවෙන්.
1: ඇත්තටම මුනිකානාගේ මේ ගීත අහනකොට අපට මේ වෙනම විසල් කරන්න ඕනේ
0: නෑනේ.
1: අපේ හිතේ ඇඳෙනවා එක එක චිත්‍ර රූප නේද? ඒ ගීතේ රාගාසීත හදපු ගීතයක්, හරිම ලස්සන ගීතයක්. ඉතින් කොච්චරවත් ඇති වෙන්නේ නැති ගීතයක්. මම එදත් ආසයි අදත් ආසයි මේ ගීතේට.

0: පුතුනේ.
1: විශාරද එඩ්වර්ඩ් ජයකොඩි ගායන ගීතයක් අපි ඊළඟට අහන්නේ. මේ ගීතය ගැන කතා කරද්දී විශේෂයෙන්ම මේ පවුලක තමන්ගේ දරු දැරියන්ගේ හෙට දවස සුභ සිද්ධිය වෙනුවෙන් වෙහෙස වෙන පියෙක් අපේ හිතේ මැවෙනවා, හිතේ ඇඳෙනවා. ඒ රූපය මැකිලා යනවා, ඇඳෙනවා මැකිලා යනවා. අපිම හදාගන්න, අපිම මවා ගන්න රූපයක්. අපිට ඒක මෙන්න මේයි කියලා කවුරුත් කිව යුතු නැහැ. හැබැයි ඒ තුළ කියවෙන කතාවත් එක්ක ඕනෑම වෘතියක්, ඒ කියන්නේ මේ ජීවිතේ ගත්තහම අපි හැමෝටම හැම වෙලාවකම සම ජීවන තත්ත්වයක් ලැබෙන්නේ නැහැනේ. එතකොට ඒ තුළ අපිට හිමි වෙන තැන අපි අපේ වෘතිය රැකියාව ඒ කොයි හැටි වෙතත් ජීවිතයේ සරු කරන්න, අපේ සුරක්ෂිත කරන්න පවුලේ උදවිය, ඒ වෙනුවෙන් අපි කැප වෙනවා. එතකොට අපේ ජීවිතවල තියෙන මහා දුක්බර බවක්, වේදනාවක් මැවිලා පේනවා. සිරිල් සමරකෝන් මේ ගීතය ලියන්නේ, කල්නි පෙරේරා සංගීතවත් කළේ, විශාරද එඩ්වර්ඩ් ජයකොඩි ගීතය ගයන්නේ. කරකින රෝදේ පුංචි කරත්තේ.
2: ඔව්, ඇත්තටම මම කරන්නේ මේ ගීතය අහපු දවසල මේකින් අනුතුම් ගිය මහිත රූපාර්චන අකාවා. ඒ රූපචනාව දකින්නකොට මගේ ඇසට කඳුළු ආවා. ඒ තරම් අපේ ජීවිතවල තියෙන දරිද්‍රතාවයන් මනාව පිළිබිඹුවන ගීතයක්. ඒ වගේම තමයි ජයකොඩි මහත්තයා මේ ගීතය ඉතාමත් සුන්දර විදිහට ගායලා තියෙනවා. සුන්දර සංගීත නිර්මාණයක්. ඉතින් එදත් අදත් කවදා ඇහුවත් මේ ගීතයේ කොච්චරවත් ඇති වෙන්නේ නැති ගීතයක්.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: වෙලාව රාත්‍රී 8යි.
0: මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මක වියමන
2: සඳදිය දහර අහගෙන ඔබ ඉන්නේ ලකඩ එක අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙනවා ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයේ කෙනෙන ජාතික ලොතරැයි මණ්ඩලය. කෝටිපති සිහිනය ඔබේ යථාර්ථයක් බවට පත් කරගන්න දැන් ඔන්න පුළුවන්කම තියෙනවා. ඒ ධන නිධානය ලොතරැයිත් එක්ක. ඉතින් ඔබට පුළුවන් සුපුරුදු මුදල් තෑගි වලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සඳේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංක පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 තෑගි රැසක් දිනා ගන්න. තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදීගෙන සන්දේ බෝනස් වාසනාව හිමි කරගන්න. ජතේ මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය සැබෑ කරගන්න. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. සන්දිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට එක්කිනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඔබ දන්නවද ඩොමා කලර් සෝටා යන්ත්‍රය ගැන? කළුවැට තනකොළ ඇට ඉවත් කරන සුපිරි වැඩකාරයා. නවීන AI තාක්ෂණයෙන් බලගැන්වූ ලංකාවේ අංක 1 කලර් සෝටා යන්ත්‍ර ඩොමා කලර් සෝටා. ස්වයංක්‍රීයව කොටා නිම කරන ලද සහල්වල ඇති කළුවැට අවපහ ඇට ඉවත් කර අස්වැන්නට වැඩි වටිනාකමක් එක් කරන්න නවීන ජපන් තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කලර් සෝටා යන්ත්‍රයක් මිලදී ගැනීමට මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වෙත එන්න. දැන් ඔබගේ අවශ්‍යතාවයට අනුව සෙතැඟි ලෙස තෝරා ගැනීම කරන්න පුළුවන් ඔබට. වසරක වගකීමක් සහ අලෙවියෙන් පසු සේවාවක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න ප්‍රධාන ශාඛාවට මෙන්න නම්බර් එක 011 6 679 579.
0: සඳ දිය දහර
2: විශාරද සෝමසිරි මැත කෙතර සමක. ඊළඟට අහන්නේ සෝමතිලක ජය මහා ගායන ගීතයක්. මේ ගීතය ලියන්නේ කුලරත්න ආරිය වංශයන් අචර රෝහණ වීරසිංහන්ගේ සංගීතය. බැඳීම් කියලා කියන දේවල් ගත්තහම මිනිස්සු විදිහට අපි ඒ තුල තමයි ජීවත් වෙන්නේ. ඒව නැතුව අපිට ජීවත් වෙන්න බැහැ. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඇති වෙන විවිධාකාර ප්‍රශ්න ගැටළු අ르බුද හමුවේ නෑ මට කවුරුත් ඕනේ නෑ තනියෙන් මං ජීවත් වෙනවා තනියෙන් ජීවිතේට මුහුණ දෙනවා කියලා. හැබැයි එහෙම තනියෙන් දවසක් දෙකක් ඉන්නකොට තමයි ඒ තරම අපිට හරියටම තේරෙන්නේ බැඳීම් කියන දේවල් එහෙම අපිට ලේසියකින් අත්හරින්න බෑ. ඒ හින්දම අපිට මේ ජීවිතේ අස්ථිර බව අපි දන්නවා, අපි මිය යන බව දන්නවා. හැබැයි අපිට දාලා යන්න බැරි බොහෝ දේවල් තියෙනවා. ඒවේ බැඳීම්.
3: ඇත්තටම මොනිකානාගේ මේ ගීතේ මම හොයවුවා. ඉස්සලාම අහුවදාසෙන්ලා මට මේ ගීතේ පිළිබඳ තොදුම හැඟීමක්. ඒ කියන්නේ මේ ගීතෙන් කියන අදහස බලන්ට පොඩ්ඩක්, ඒ කියන්නේ හැම දෙයක්ම දාලා යන්න පුළුවන්. නමුත් එකම ධමයන්ට බැරි එකම වස්තුව කවුද? තමගේ බිරිඳ. තමගේ ආදරවන්තිය දමල යන්න බෑ. මොනවා දමලා ගියත් ඉති ආදරවන්තිය දමලා යන්න බෑ කියන අදහස මේ කියන්නේ. මේ ගීතය මම හෙව්වා ඇත්තටම. මේ ගීතේ මොකද ඒ කාලේ නකොට මේක ජනප්‍රියුනේ නෑ ඇත්තරම. මම ඊට පස්සේ මහ මහත්තයට කතා කරලා, අයියේ කොහොමද මේ ගීතය අහන්නේ? ඊට පස්සේ කිව්වා අනේ මල්ලි ඔක තියෙන අහවල් CD එකේ, ඔයා එක හොයාගන්න ඕ කියලා. ඊට පස්සේ ඇත්තටම එදාටම මොකද ළඟ තියාගෙන ආපු ගීතයක්. විශේෂයෙන් මගේ බිරිඳත් හරිය ආස ගීතයක් ඕක. මගේ බිරිඳ නීලා මැදගෙද අය හරිම ආස කරනව ගීතෙට. ගුවන් ඉදිරියේ ප්‍රචාර නම් දුවගෙන ඇවිල්ලා ගුවන් ඉදිරිය ළඟට ඇවිල්ලා අහ ඉන්න. හරිම ආස ගීතයක්.
2: අපි අහමු.
3: ඔක සත්‍ය සිදුවීමකුත් තියෙනව තැන. මලගෙදර ගිහිලා සිදුවීමක් දැකලා තමයි කුරුවත්න ආරියවංශ

සදුරුහම වීම ප්‍රවීණ ගායන ශිල්පී විශරද සෝමසිරිම් ඇතිකතර මහතා සමග අපි යන්න හදනවා අර 1992 වසරේදී ඔබ එල්දැකෝ සිතක් බිඳුණු පසු ගීත එකතුව නම් කරන්නේ සිතක් බිඳුණු පසු කියනම ගීත ලියන්නේ බඳුළු ජයසිංහ අචල රෝහණ වීරසිංහන්ගේ සංගීතය.

0: මේ ගීතේ නිර්මාණය දනස 92 මගේ සිතක් බෙදුල් පසු කැසපටේ නම් කර සිතක් බෙදුල් පසු මේ ගීතේ හොඳ පණිවිඩයක් දෙනවා. මොකද අපි සාමාන්‍ය භාණ්ඩයක් කැඩුනොත් ඒක අලවලා ගන්න පුළුවන් නැහත පාවිච්චිට ගන්න පුළුවන්. නමුත් හිත බින්දුනොත් කාගේවත් සිතක් බෙදුල් පසු කොතෙක් කළත් මොනතරම් ඖෂධ කරත් බෙහෙත් කරත් හිතක් ආය හදන්න බෑනේ. අන්න ඒ පණිවිඩ, ඒ සුන්දර පණිවිඩ තමයි මේ ගීතෙන් කියන්නේ. සමාජ කතිකාව ගොඩනගන්නට පුළුවන් ගීතයක් තමයි මිස තබ්බින්දුර පසු කොතෙක් කළත් උසු පලක් නැති ලඳුන කියන ගීතය.
1: දැන් මේ ගීත මේ කැසට් පැටයක් ගත්තාම ගීත ගණනාවක් ඇතුළත් වෙනවා නේ ඒතුළට. එතකොට දැන් ඒ ගීත දැන් සිතක් බඳුන පසු කැසට් පැටය තුළතුණු අනිත් ගීත අතරින් ජනප්‍රිය වුණු ගීත ගැන මතක් කළොත්.
0: ඔව් ඔව් සිතක් බඳුන පසු කැසට් පැටය තමයි තියෙන්නේ ඔබගේ දෝ පිදු ආදරේ. පිපෙනවාලු මල්. ඊළඟට නිමා කළ මැන. තව ගීත රාශියක් ජනප්‍රිය වුණා සිතක් බඳුන පසු කැසට් පැටය.
1: එතකොට සිතක් බඳුන පසු කියලා ඒ කැසට් පැටය නම් වෙන්න විශේෂ හේතුවක් තිබුණා නැත්නම් මේ ගීතය ඔබට විශේෂත්වය වුණ නිසාද ඒ නම්
0: කිරීමේ? මම ගොඩක් ඇලුම් කරන ඔයා කිව්වාගේ ඔබගේ පැවසුවාකට මේ ගීතේ මම වචන ටික අතට එනකොට මට හරි ආසයි තුනා මේකේ අදහසට. පස්සේ කැසට් පැටයත් ඒ නම්ින්ම නම් කරා.
1: ඒ කියන්නේ තෙන් සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ගේ අත්දැකීමක් නෙමෙයි කියන්නේ නේද?
0: දෙගෙනකෝ අත්දැකීමක්. මේ ඒක තව විශේෂයක් තියෙන මොනිකන්නගේ මගේ විතරක් නෙමෙයි. මේක හැමෝටම මේක මගේ අත්දැකීමක් කියලා තමන්ට අයිති කරගන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්. ඒ නිසා සිතක් බිඳින්න කලින් අපි මුලින්ම කියමුකෝ සිතක් බැඳෙන්න කලින් හොඳට හිතුවොත් සිතක් බිඳින්න වෙන්නේ නැහැ.
0: අනිවාර්යයෙන්.
1: මොකද සිතක් බිඳුනට පස්සේ
0: අසු නැහැ. ඒකයි.

0: කුමාරසිරි පතිරණ. මතක් කරන්න පුළුවන් ආදරය කරන හඬක් මේ ගීතයත් එක්ක. ඔහු ගීතය ලියා සංගීතකට උගයන.
1: ඔව් ඇත්තටම කුමාරසිරි මල්ලිත් ඒක හොඳ ගීත සමුච්චයක් රසිකයන් දායාද කරපු ගායකයෙක් ගායන ශිල්පියෙක්. ඔහුත් විවිධ හලහැප්පීම් වලට මුහුණ දීලා බොහොම දුක් මහන්සිලා ඉදිරියට ආපු ගමකින් ආපු ගායකයෙක්. ඉතින් මේ ගීතයට ඒකයි මම ඇලුම් කරේ. අදත් ඔහු සේතේ රැඳී ඉන්නවා. හොඳ රසික පිරිසක් ඔහුට ඉන්නවා. ඉතින් මම අපට පසු කාලීන වුණත් මේ ගීතයත් මම හැමදාමත් අගය කරනවා.

0: අපිට යසස්ව මුණගැහෙනවා මේ මීට ටික කලකට පෙර ඔහු ගීත ගායනා කරමින් ශ්‍රේෂ්ඨයට එකතු වෙන්නේ. සංසාරිණී ගීතය සජිත් අක්මීමන මේ ගීත ලියන්නේ, ඔහුම තමයි සංගීතවත් කොට ගීතය ගයන්නේ. ලොකු පුතා,
1: ලොකු පුතා යසස්. ඔව්, ඇත්තටම මගේ පුතා පසු කාලීන තමයි ගායකෙක් වශයෙන් හඳුන ගත්තේ රටම. ඔහු මුලින්ම කරේ සංගීත අධ්‍යක්ෂණය කටයුතු. ඒ වගේම මේ අධ්‍යක්ෂණය සහ පටිගත කිරීම පැත්තේ තමයි ඔහු වැඩ කරගෙන ගියේ. ඉතින් ඉන් අනතුරු ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළාට පස්සේ සංගීත අධ්‍යක්ෂවරයෙක් හැටියට මගේ පුතා නම ඇති කරගත්තා. ඊට පස්සේ ඒ චිත්‍රපටියෙම ගීත හයක් ඔහු ගායපුවා. ඒ ගීත හයම ජනප්‍රිය වුණා. ඒ ගීත හයෙන් එකක් තමයි මේ සංසාරිනී කියන ගීතය. ඉතින් මම අද තෝරගත්තා පුතා සංගීතවත් කරපු, පුතා පටිගත කරපු, පුතාගේ සංසාරිනී ගීතය මේ වැඩසටහනට මම තෝරගත්තා.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සන්තතිය තහර
2: රොයි පිරිස් ගාන ශිල්පියා ගැයූ ගීතයක් තමයි ඔබ ඊළඟට ගහමු කියලා යෝජනා කරන්නේ. දැන් මෙතනදී හමු වෙන ඔබට නැවත ජාතික තරුණ සේවා සභාවේ ඔබට හුණ ගැහුණු දෙවන ගුරුවරයා විශාරද නිහාල් ගම්මේවා. ඔහු තමයි මේ ගීතය ලියා සංගීතවත් කරන්නේ. මාදැස්සේ වේදනා.
3: මාදැස්සේ වේදනා කියන ගීතය ගත්තම රොයි පිරිස් කියන ගායකයා බිහි වුණේ මෙන්න මේ ගීතෙන්. මේ ගීතය නිර්මාණය වෙන්නේ ජාතික තරුණ සභාවේ න්‍යාස සංගීත ගුරුවරයා හැටියට කටයුතු කරන අවදීන්. එතකොට රොයි පිරිස් අපේ අභ්‍යාසලාභී ඉතින් න්‍යාසයෙන් වචන ටික සර්ම ලියලා මම මිහිර තනුව නිර්මාණය කළා රොයි පිරිස්ට දුන්න ගායන. මම හිතන මේ ගීතය වල සත්‍යයක් ගිනේ මාරු ජනප්‍රියත්වයක් ලැබුවා මේ ගීතයට. ඉතින් අද ඔහු අපාතරින් ජීවත් වුණ අතර නැති වුණත් මම තෝරගත්ත මේ ගීතය ඔහුට උපහාරයක් ලෙස.

0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
1: උත්සව සමය රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනාකාරියක් හෝ bayabas.com වෙත පිවිසෙන්න
2: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩේ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
4: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසී නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න
5: වෙලාව රාත්‍රී 8යි විනාඩි 30යි
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
6: ලක්හඬ සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සරමක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: මෙවුත්ව සමිය රුපියලෙක් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ගෙදර ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව රාත්‍රී 8යි විනාඩි 32යි.
0: මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මක වියමන
2: සංසතිය දහර
3: සඳදිය දහර සමක ලකනහගෙන ඔබ ඉන්නේ ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයේ කිනන ජාතක ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහක දායකත්වය අපට ලබා දෙනවා. ධන නිධානය ඔබේ කෝටිපති සිහිනය යථාර්ථයක් බවට පත් කරනවා කියලා ඔන්න දැන් ඔබ හොඳටම දන්නවා. සුපුරුදු මුදල් තෑගි වලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්දේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකයේ පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 තෑගි රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ඉතින් තව තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී කියන සන්දේ බෝනස් වාසනාව හිමි කරගන්න. ජාතියේ මහ ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැපයක් බවට පත් කරගන්න.
0: සඳදිය දහර
4: සොඳුරු හමුවීම ප්‍රවීණ ගායන ශිල්පී විශාරද සොමසිරි මහත්තයාගේතර මහතා සමග. නැනමේ පුංචි කාලේ ඔබේ හිතේ තිබිච්ච බලාපොරොත්තුවක් තමයි කවදා හරි රේඩියෝ එකේ සෙන්දුවක් කියනවා ගායන ශිල්පියෙක් වෙනවා කියන බලාපොරොත්තුව. දැන් ඔබ බොහොම මහන්සි තරුණ සේවා සභාවට ඒ නෝරෙලිය දිස්ත්‍රික්කේ නියෝජනය කරමින් ගායන කණ්ඩායමට තේරිලා ඒ අධ්‍යාපන කටයුතු හදාරන අතරේ ඊට පස්සේ ඔබට පුළුවන්කම ලැබෙන ඔබේම කියලා නිර්මාණ කරන්න. එතකොට මුලින්ම නිර්මාණ කළ ගීත අතරින් මුල්ම ගීතයේ ගුවන්විදුලියෙන් ඇහුණ දවස මතකද?
5: ඕනම පුජ්‍යලෙක්ගේ ජීවිතේ සතුට වෙන අවස්ථා සහ දුක් වෙන අවස්ථා තියෙනවානේ. ඕනම පුජ්‍යලෙකුට මගේ ජීවිතේදී මම සතුටුන අවස්ථා ගොඩක් තියෙනවා. ඒ එක අවස්ථාව තමයි මේ. පළවෙනි අවස්ථාව තමයි මට හොඳ යහපත් බින්දක් මුණ ගැහිම. දෙවෙනි සතුටුන අවස්ථාව තමයි මයි ලොකු පුතාගේ සම්ප්‍රාප්තිය. මම විවාහ වූ කාලය හිතුවා මුලින්ම මට පුතෙක් ලැබෙනවා නම් හොඳයි කියලා. ඉතින් ඒ සීනේ සැබෑ කරම මයි ලොකු පුතා යසස් අපට හිමි වුණා. ඉතින් ඒ අවදි වල ඇතිවන සීන සැබෑවීම පවතින වගේම තමයි මම හිතුවා කවද්ද මගේ ගීතය ගුවන් විදුලියෙන් ඇහෙන්නේ කියලා. ඉතින් මේ ගීතය මට ගුවන් විදුලිය මුලින්ම ඇහෙන දවසේ

0: ඇති වුණ සතුට මට දැනුත් දැනෙනවා. ඒ තරම් පුදුමාකාර සතුටක් මගේ හඬ ගුවන් ඉදලින් ආවට මට ලැබුණ සතුට. මම පුංචි කාලේ හිතේ තිබේ හීනෙනේ. එදා රේඩියෝ එකේ කවද්ද ගීත ගන්න කියලා තමයි දැන් ගුවන් ඉදලේ මේ ගීතේ මං අහන්නේ.
1: මුල්ම ගීතය මොකද්ද? මුලින්ම ඇහුණ ගීතේ.
0: මුලින්ම ඇහුණ ගීතේ තමයි මම සංසද සභාවේ සංගීත කණ්ඩායමෙන් ආවට පස්සේ මං කරපු ගීත හතර තමයි. ඊට ඉස්සෙල්ලා මම මගේ මුල්ම ගීතය ඇහුනේ මං සල්සොප්පු පිලා ලුම්බිනුයි කියලා. මේ ගීතය සංගීත කරේ නිර්මාණ කරේ විශාල ශෛලි වාදන්ත ගුණසිංහ සර්. එතකොට තම්සේ සබයි කණ්ඩායමේ ඉන්න කාලේ මං ගායපු පළවෙනි මුල් ගීතේ
1: යෝන්ගේ කණ්ඩායම.
0: ඊට පස්සේ මේ ගීතය ඇහුනේ බදාදා පිලිසඳර කියලා ඉස්සෙල්ලා වැඩසටහන්තිම හැම සතියකම බදාදා හවස පහමාන්දර 6 දක්වා. ඉතින් මේ තුලින් මගේ ගීතේ මුලින්ම ඇහුවා. පසුවම තම්සේ සබයි දැන්ස අසුවතේ තම්සේ සබයි නික්මලා මම ස්වයං තනි පුජ්‍යලි කැටින් මම මේ ගීත හතරක් ගායුවා. ඒ ගීත හතරින් මේ සඳයිතරු යනකොට මට බුදුමහාකාර සතුටක් දැනුණා.
1: ඉතින් එහෙනම් අපි බලන්න සිහිපත් කරන්න හදන්නේ ඉස්සර බැඳිපෙම. අපි කාටත් තියෙනවා. ඒක හිමි වෙලා වෙන්න පුළුවන්, අහිමි වෙලා වෙන්න පුළුවන්, එහෙම තමයි ඉතින්. බන්දුල ජයසිංහ ඔබේ ගීත අතර වැඩිම ගීත ප්‍රමාණයක් ලැබුව ඔහු තමයි මේ ගීතත් ලියන්නේ. සරත් ඇල්විස් මේ ගීතය සංගීතවත් කරන්නේ. අහිංසකාවි ගීත එකතුවට තමයි ඇතුළතන ඉස්සර බැඳිපෙම.
0: ඔව්, අහිංසකාවිය කැසපට්ටෙන් තමයි මිසර් බැඳිපෙම ආවේ. ඒ අහිංසකාවිය කැසපට්ටය ඉතාමත් ජනප්‍රිය වුණා මේ ඉස්සර බැඳිපෙම ගීතත් සමග. ඉතින් ඒකේ තව ගීත ජනප්‍රිය වුණා මුතු මුතු ඇස්සේ කියන ගීත ජනප්‍රිය වුණා. තව ගීත කීපයක් ඒ කැසපට්ටේ ජනප්‍රිය වුණා. පිදු කුස්මම් පරවෙලා යන පූජාසෙනි වැනි ගීත ගොඩක් ජනප්‍රිය වුණා.
1: ඉස්සර බැඳිපෙම මේ ටිකක් ගහමුද අපි?

0: ගීත නිර්මාණය කරද්දී අපි දන්නවා මේ සමහර නිර්මාණ තියෙනවා ගීතයක් ලියලා කෙනෙක් ගාන ශිල්පියෙකුට සංගීතවේදියෙක් අතුරුපත් කරන සමහර වෙලාවට තියෙනවානේ ගීත අපි අපේ ජීවිතයේ විවිධ තැන්වලදී අපිට දැනෙන දේවල් කටහරි කියලා ලියාගත් අවස්ථා ඔබට තියෙනවද එහෙම අවස්ථාවක්
1: මම එහෙම මන්නේ මේ දේ මට ලියලා දෙන්න මේ අදහස ඇතුල් කළා ලියලා දෙන්න කියලා මම කවදාවත් කියලා නැහැ හැබැයි මම ගයපු ගීත අර ඔබ ආපු ප්‍රශ්න හැමෝමත් මයෙන් අහනවා මේ ගීත කියලාද ලියාගත්ත කියලා අනේ නැහැ ඒක ගීත රචකයාගේ අදහසක් ඉතින් මේක අර මං කිව්වේ මුලින් සඳහන් කරා මේ ගීතය හැමෝටම අයිති කරගන්න පුළුවන්
0: අනිවාර්යයෙන්ම
1: මේක කිව්වේ මට මේක කිව්වේ මට කියලා එහෙම හැමෝටම අයිති කරගන්න පුළුවන් ගීතය
0: මොකද තමන් ගැන හොඳටම දන්නේ තමන්නේ
1: තමන්නේ ඒක නිසා මම කිව්වට නැත්තත් ඒ ගීත රචකයා අදහසක් එන්න ඕනේ නමුත් ඒක අද වෙනකොට හැමෝගේ පොදු
0: ගීතයක් අත්දැකීමක් වඩ පත්තලා තමන්ගේ කරගෙන ඉන්නවා ගොඩක්
1: තමන්ගේ කරගෙන ඉන්නවා ගොඩක්

0: අපි එහෙනම් යමු ඊළඟ ගීතයට. 2022 අවුරුද්දේ අපිට දකින්න ලැබුණු චිත්‍රපටයක් ආදරණීය ප්‍රාර්ථනා කියලා කියන්නේ. ආදරණීය ප්‍රාර්ථනා වෙනුවෙන් මේ ගීතය සජිත් අක්මීමන ලියන්නේ, සුපුන් පෙරේරා ගයන්නේ මේ ගීතය, ඒ වගේම මේ චිත්‍රපටේ සංගීත අධ්‍යක්ෂකව සිදු කරන්නේ අසස්. රෑහීන ගානේ නුඹ පෙනේවි.
1: ඔව්, ඇත්තටම මේ ගීතය චිත්‍රපටි මම ගොඩාක්ම ආස කරන ගීතය තමයි මේ ගීතය. ඉතින් මම හිතද මේ ගයපු ගායකයම කියන මම යසස් මම ගයපු ගීතවලට මේ ගීතය හරිම රහත් තියෙනවා. ඉතින් ඇත්තටම මගේ පුතා ගොඩක් මහන්සිලා නිර්මාණ කරපු ගීත හැම එකක්ම වාගේ චිත්‍රපටිය ජනප්‍රිය වුණා. ඒත් එකම කියන්න ඕනේ ඒ වසරේ තිරගත වූ චිත්‍රපට වලින් දෙවෙනියට ආදායම් වාර්තාපු චිත්‍රපටි තමයි ආදිනී ප්‍රාර්ථනා චිත්‍රපටි. ඉතින් ඒ සඳහා ලොකු පුතාට වසරේ හොඳම චිත්‍රපටි ගීතයට හිමි සම්මානය පුතා දෙනා ගත්තා.
2: එක දවසක් කියන අම්මට ආදරේ කතා කරපු ආදරේ වරෙත් නැ අඩු ගානේ ලස්සන කතා කරපු එක දවසක් කියන

0: පසුන්කල් හර ගණ ගීතයක් අහමු කියලා සොම්ශ්‍රේය යෝජනා කරනවා තෝරගෙන තියෙනවා. මිගිතේ කෞශල අමරසිංහ ලියන්නේ විශ්ව පරණයාපා සංගීතවත් කළේ. කවුලුපියන් පත් වහන්න සඳුරුතලාවේ.
1: ඔව්, ඇත්තම මේ ගීතය මම තෝරගත්තේ මොකද ගොඩක් දුරට මගේ පුතාගේ හඬට සමීපට තමයි කසුන්ට තියෙන්නේ. එයාගේම හැඩෙත් මගේ පුතා වගේම දෙන්නම ටිකක් එක වාගේ. ඉතින් ඒකත් එහෙමයි. ගොඩක් දුරට මේ හඬට මම ආසා කරන කසුන්ගේ හඬ ඉතාමත් ආකර්ෂණීය හඬක්. නව පරපුරි ජනප්‍රියම ගායන ශිල්පියෙක්. ඒ වගේම ඔහුගේ දෙමාපියන් ගත්තොත් ඊට වැඩි මේ රටේ හිටපු ඇත්තම ලෙජන්ඩ්ස්ලා දෙන්නෙක් මානි බුලත්සිංහල සහ එච්.එම්. ජයවර්ධන කියන්නේ මේ දෙපොළ මේ අපේ රටේ හිටපු ලෙජන්ඩ්ස්ලා. එතුමාල එච්.එම්. ජයවර්ධන අයිය ගත්තම මගේ ගීත කීපයක්ම සංගීතවත් කළා තියෙනවා. ඉතින් ඒ අනුව මම මේ ගීතයට ගොඩක් ලැබි ඒක නිසා මම දැරසරන් තෝරගත්තා.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සන්තතිය තහර.
2: අපි හෙනම් ඉතින් අහන්න තෝරගෙන තියෙන අන්තිම ගීතේ තමයි මේ යන්නේ. අහිංසකාවී ගී එකතුවට
3: ඔබට නොවේ සාප කරන්නේ.
2: මේ ගී එකතුවට ඇතුළත් වුණේ අහිංසකාවී ඔබට නොවේ සාප කරන්නේ මා ගීතය ඇතුළත් වුණු මේ ගීත එකතුවට ඇතුළත් වුණු තව එක ගීතයක් තමයි ඔබ තෝරගෙන තියෙන්නේ. බඳුර ජයසිංහ ලියන සරත් දල්වේ සංගීතවත් කළේ යුග ගීතයක්. දමිකා කන්නරත්න සමගින් ගයන්නේ.
3: මුතු ඇස්සේ පටකොඩි දැන්නා. මේ ගීතය මම ගායනා කළේ 1989 මගේ අහිංසකාවී කැසපටියට. මේ ගේපදරත්කයා බඳුලි ජයසිංහ, සංගීත කරේ ප්‍රවීණ සංගීතවේදී සරත් දල්විස්. ඉතාම අලංකාර තනුවක්. මේ ගීතේ බොහෝ දුරට එල්මහන් ප්‍රසංගවලදී නිතර නිතර ඉල්ලන ගීතයක් දාව රසිකයෝ. මේ යුව ගායනයෙන් මට දායක වුණේ විශාරද ප්‍රවීණ ගායිකා චන්දලිකා පෙරේරා. ඉතින් එදත් 89 ගායපු වගේම අදත් ඒ ගීතයේ දායක රසය හදතුල තියෙනවා. නිතරම ඉල්ලනවා මේ ගීතේ. නිතරම ඇලුම් කරන ගීතයක්.
2: ඒ ගීතිනුත් කොටසක් ඉතාම සුළු කොටසක් ගායනා කරපුවා.

එනම් සියලු කටයුතු සාර්ථක වේවා කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරමින් අපි සමුගෙන යනවා. ප්‍රවීණ ගායන ශිල්පී විශාරද සොමසිරි මාතකතර අද අපේ සුන්දර හමුවීම. මම මොනිකා සේලසිංහ ප්‍රාර්ථනා ඔබට සදායක රාත්‍රියක්.

0: ජාතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 01176679479
4: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කෙවා අබාස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝ වාහනයක් ගෙදරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාස් ප්‍රදර්ශනාකාරියක් හෝ biobas.com වෙත පිවිසෙන්න

0: ඒක ධර්ම තිලක අධ්‍යක්ෂණයක්.
1: පිනල් මොකද දාන හෙඩ්ලයින් එක? මොකද බිරිඳගේ අරියම් සැමියා විසින් සැමියා මරණ. මොකද ඔක වෙලා තියෙන්නේ කියලා මේ ගෑණිව හොරමිනියා මරලා මොකක්
2: නෑ මේ සැමියා.
1: ඒක හරියන්නේ නෑ. මේ ඔක අමු වැඩි ඕවා දාන්න එපා පොඩ්ඩක් හිතන්න කොහොඳ හෙඩ්ලයින් එකක්. දාන්න අරියම් පෙමක් කළා හරියක්. ඒක දාන්න.
0: මගේ ඉපැරණි පෙම්වතිය.
3: අර සූර්ය බණ්ඩාර සර් මේ ළඟදී ක්ලාස් එකේ ළමෙක් සර්ගෙන් ෆ්‍රී කාඩ් එකක් කිල්ලලා සර් ක්ලාස් එකේ හැමෝම ඉස්සර එළමම චාටර් ගැලලා එළමම අඬාගෙන ගෙදර ගියා සර් මඩත් එක්ක හරි අපිට
0: මගේ ඉපැරණි පෙම්වති සතියක රාත්‍රී 7:30ට ITN බලන්න
4: කරුවන් 60 දිනක් මොහුනට මොහුන තරඟ කරන ලොවක් දින සුපර් වේදී ෆිනිෂර්.
5: Unfortunately today some of you will be going home.
4: ඔබේ මුළු ජීවිතේම වෙනස් කළ හැකි.
6: Welcome to MasterChef Sri Lanka.
4: සෑම සෙන්සුරාදා සහ ඉන්දා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka.

0: දෙකම රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකින්න දෙයක්. අපිටම ඔබ දකින්න පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ අතීතේ? දැන් මේ මොහොතේ පූසා වුණාට දකින්න. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්ක කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුදුහෝපාත දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිපර දායකත්වයෙන්.
2: Channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රියේ හතට හිමාලික
1: ජෝතිරාජායයි සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය. වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වයේ සඳහා විමසන්න 0777 273 454.
1: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: පිනතියක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජ කමිෂනය
2: මානවීය ප්‍රේමී

0: මේ වෙලාව වාසනාවන්ත වෙලාවක් වෙන්න පුළුවන්. මහජන සම්පත අද සම්පත NLB ජය මෙගාපව ලොතරැය දනනිධානය හඳහන ගොවිසිත සුබ දවසක් ලොතරැයි ගත්තනම් ලොතරැයි ටික අතරගන්න වාසනාව උදා වෙලාද කියලා බලමු. වෙලාව රාත්‍රී 10යි.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා
1: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක එකයි ලග්න එකයි
2: 200ක්ම ඔබ යති.
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක් නැති.
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් ඇති. අංක තුනට
1: 50000ක්.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ ඇතේ. සුබ දවසක්.
3: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

0: අයිබෝවන්. දශක ගණනාවක් පුරාවටම NLB අපි ඔබව වාසනාවන්තයෙක් බවට පත් කරා. අන්නේ අඛණ්ඩ විශ්වාසය නිසාමයි මේ වෙනකොටත් ඔබ අතේ ලොතරැයි පත් ගොන්නක් තියෙන්නේ. අන්නේ විශ්වාසය යථාර්ථයක් බවට පත් කරන්න අදත් අපි සූදානම්. වාසනාවේ සුබ අද හෝරාවෙන් NLB ජාතික ජයවරණෙන් ඔබව දිනවන්. අද අපි වාසනාව සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී සසංක ගමගේ මහතා. මේ හඳුනාගන්නේ අද විද්වත් අධීක්ෂණ මණ්ඩලය. කර්මාන්තහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පී සුසන්ත ජයතිලක මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී NGN රත්නසිරි මහතා. මෙතන පටන් අපි ආරම්භ කරනවා ඔබේ ජයග්‍රහණයේ මාවත. ජයග්‍රහී අංක මුල සිට අගට ගැලපුවත් අග සිට මුලට ගැලපුවත් ඔබට නියත ජයග්‍රාහකෙක් බවට පත් වෙන්න පුළුවන්. අන්න ඒ නිසාම ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 451 වෙනි දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. එහෙනම් දැන් අත්‍ර ගන්න NLB ජය ලොත්තරයි පාට. NLB ජය ලොත්තරයි ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයක් ජයන්ත හතරක් අපි මේ විදියට තෝරගන්න. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය P ජයාංක 6.77. මේ වන විට අප සමාජයේ කොටසක් වකුගඩු රෝගවලින් පෙළෙන අතර ඒ රෝගීන්ට සහන සැලසෙන ජාතික වකුගඩු අරමුදලට දායක වන ඔබේ මුලතරයි NLB ජය මේ වර්ෂයට රුපියල් ලක්ෂ 5 ත්‍යාගලාභින් 161 දිනක් බිහි කරලා තියෙනවා. NLB ජය ලොතරැයෙන් රුපියල් ලක්ෂ 5 ත්‍යාගලාභින් 2 දිනක් අද බිහි වෙනවා. ඒ ලොතරැයිපත් ඔබට අලෙවිකලා මෙන්න මේ NLB අලෙවි නියෝජිතයා WA ආර්යවති දෙමටගොඩ, N වසීකර චුන්නාක. ඒ වගේම රුපියල් 50,000 බැගින් ජයග්‍රහකින් 34 දිනකුත් අද බිහි වෙනවා. හොඳ ඇතුළු අද සමස්ත ජයග්‍රහකින් 74,770 දිනක් අතරේ රුපියල් 68,11,920 මුදලක් අපි බෙදා දුන්නා. නියත ධනයෝගක හිමිකාරයෙක් වෙනත් ඔබට පුළුවන්. අන්න ඒ නිසාමයි තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන 1492 දිනුම් වාරේ අපි මේ ආරම්භ කරන්නේ. හඳහන වාසනාවන්ත ලග්න සංකේතයයි මුලින්ම අපි තෝරන්නේ. ලග්න සංකේතය මිතුන ලග්නය. මේ අංශයෙන් අපි තෝරනෝ ජයග්‍රාහී අංක 4ක්. පළමු අංකය අංක 33. මේ තෝරන්නේ දෙවන වාසනාවන්ත අංකය. දෙවන අංකය අංක 59. මිතුන ලග්නය අංක 33 අංක 59. මේ තෝරන්නේ ජයග්‍රාහී 3 වෙනි අංකය. අංක 42 තීරණාත්මක සිව්වන ජය අංකය. සිව්වන අංකය අංක 27. අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාපත් අරමුදලට දායක වන හඳහන ලොතරැයෙන් මේ වර්ෂයට සුපිරිත්‍යාග 5ක් දිනා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි රුපියල් ලක්ෂ 10 ප්‍රථම ත්‍යාගලාභි 85 දෙනෙකුත් බිහි කරලා තියෙනවා. හඳහන ලොතරැයෙන් රුපියල් ලක්ෂ 10ක ප්‍රථම ත්‍යාගලාභී කඳු බිහි වෙනවා. ඒ ලොතරැයි පත ඔබට අලෙවි කළා චන්ද්‍රිකා හේමමාලි දියතලාවේ NLB අලෙවි නියෝජිත. ඔහුද ඇතුළු වූ සමස්ත ජයග්‍රාහකීන් 138,803 දෙනෙකු අතරේ රුපියල් 95,116,760 මුදලක් අපි බෙදා දුන්නා. ඔව් මේ මතක් කරන්නේ හෙට ඔබ දිනා ගන්න සුප්‍රීතයාගේ වටිනාකම රුපියල් 35,557,760 මුදලක්. දින 7ම ජයග්‍රහකයෙක් වෙන්න ඔබ ගොවිසෙත ලොතරැයියක් මිලදී ගන්න මොන. සත් දිනම ජයනීත ගොවිසෙත 4,425 වෙනි දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. අපි යමු දිනුම් මැදීමට. ගොවිසෙත ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය දැන් අපි තෝරනවා. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය L.
1: තෙරිවි සියපට ආංගල එළුත L.
0: ගොවිසෙත පළමු ජයග්‍රහී අංකය අංක 49. දෙවන ජයග්‍රහී අංකය අංක 60. ජයග්‍රහී අංකය වෙන්නේ අංක 67. සිවන ජයග්‍රහී අංකය අංක 26. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන දායක වන ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාපත් අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් මේ වර්ෂයට සුප්‍රීත්‍යාග 2ක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභින් 39ක් අපි බිහි කරලා තියෙනවා. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය ජය අංක 3කුත් ගලපාගෙන රුපියල් 2,50,000 තෑගි දිනා ගන්න පුළුවන් ගොවිසෙත ලොතරැයියෙන් විතරයි. ඒ විදියට අද ජයග්‍රහකින් 2 දෙනෙක් බිහි වෙනවා. ඒ ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතයන්. සංජය කරුණාරත්න ඩාවුල සී හපුගොඩ මහරගම. ඔවුන් දැතුළු අද සමස්ත ජයග්‍රාහකයන් 126,075 දෙනෙකු අතරේ රුපියල් 81,047,120 මුදලක් අපි බෙදා දුන්නා. ඖරාධිකා කිව්වා වගේම මේ මතක් කරන්නේ ගොවිසෙත ලොතරැයින් හෙට ඔබ දිනා ගන්න සුපිරිත්‍යාගයේ වටිනාකම රුපියල් 6,09,78,786 මුදලක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: 200ක්ම ඔබ යති.
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක් නැති.
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් ඇති. අංක තුනට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: දවස සබයි සිහින දිනයි. ඔබ ගන්න මොන ටිකට් එක සුබ දවසක් ලොතරැයි. සුබ දවසක් ලොතරැයි දැන් අලුත් වුණා, පහසු වුණා, තෑගි වැඩි වුණා. මේ තෑගි වැඩි වුණ නවතම තෑගි රටාව තුලින් සුබ ලග්නයේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105ක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අංක 3ට මුදලින් රුපියල් 50000ක්, ඒ වගේම ප්‍රවර්ධනතා අංකයට රුපියල් 25000ක් ඇතුළු තවත් මුදල් තෑගි රාශියක් ඔබට දිනා ගන්න හැකියාව තියෙනවා. එහෙනම් අපි ආරම්භ කරනවා සුබ දවසක් 299 වෙනි දිනුම් වාරය. වාසනාවන්ත ලග්න සංකේතයයි දැන් අපි තෝරන්නේ. සුබ දවසක් වාසනාවන්ත ලග්න සංකේතය දන්න. මේ අංශයෙන් අපි තෝරනවා සුබ අංක 3ක්. පළමු සුබ අංකය අංක 47. මේ තෝරන්නේ දෙවන සුබ අංකය අංක 5ක්. තුන්වෙනි සුබ අංකය අංක 64. මුදලින් රුපියල් 25000ක් දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාගාංකයයි මේ තෝරන්නේ. ප්‍රවර්ධන ත්‍යාගාංකය 4857. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධතර මුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වර්ෂයට රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 164 දිනක් අපි බිහි කරලා තියෙනවා. සුබ දවසක් ලොතරැයියෙන් රුපියල් 50000 බැගින් දිනා ගන්න ජයග්‍රහකින් 9 දිනක් අද බිහි වෙනවා. ඒ වගේම ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපාගෙන මුදලින් රුපියල් 25000ක් දිනා ගන්න ජයග්‍රහකින් 42 දෙනෙකුත් අද බිහි වෙනවා. ඔවුන් ඇතුළු අද සමස්ත ජයග්‍රාහකයන් 110526 දෙනෙකු අතරේ රුපියල් 92,10,680ක මුදලක් අපි බෙදා දුන්නා. තවත් වාසි වැඩි වුණු, තෑගි වැඩි වුණු ලොතරැයි වර්ග 4කින් ඔබව දිනවන්න රංගනා සමග ජේමන් සූදානම්.
1: මීළඟට මෙගා පවර්
5: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රොටියක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
6: මේ දකින රුපියල් කෝටි 25 ඔබට දිනා ගන්න පුළුවන් කියලා ඔබට විශ්වාසයක් තියෙනවා. මොකද NLB අපි මෙගා පවර් ලොතරැයියෙන් මීට කලින් රුපියල් කෝටි 23ක් වගේම රුපියල් කෝටි 47ක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකක් ඔබට දිනා දීලා ඒ විශ්වාසය තහවුරු කරලා තියෙන්නේ. ඒ නිසා අදත් ඔබේ අතේ තියෙන මෙගා පවර් ලොතරැයියට වාසනාව උදා කරන්නයි අපි මේ ආරම්භ කරන්නේ ඔබේ ජීවිතේ හින හැබෑ කරන මෙගා පවර්. කෝටි ගානක මුදල් ත්‍යාගයක් දිනා ගන්නවා වගේම වාහන හීනයත් ඔබේ හිතේ තියෙනවා කියලා අපි දන්න නිසාම තමයි දැන් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් අපි ඔබට දිනා දෙන්නේ. සුපිරි අංකයත් එක්ක ජයග්‍රාහි අංක 4 ගල්පා ගත්තොත් මේ දකින මෝටර රථය ඔබට ඔබේම කරගන්න පුළුවන්. එහෙමනම් සුපිරි තෑගි තුනකුත් පෙරමුණේ තියාගෙන අපි දැන් ආරම්භ කරනවා මෙගා පවර් 2531 වෙනි දිනුමැදිනේ වාරය. මෙගා පවතරින් ඔබට වාසනාව උදා කරන ඉංග්‍රීසි අක්ෂරයයි මුලින්ම අපි තෝරගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය Y. මීළඟට අපි තෝරගන්නේ ඔබට වාසනාව ගැන සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 10. මීළඟට අපි තෝරගන්නේ ජයග්‍රහී අංක 4. මුල්ම ජයග්‍රහී අංකය අංක 16. මීළඟ ජයග්‍රහී අංකය අංක 13. මීළඟට වාසනාව ගේනවා අංක 12. අවසන් ජයග්‍රහී අංකය අංක 1. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මෙගා පවර් ලොතරැයියෙන් 2026 අවුරුද්දේ මේ වෙනකොට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් එක්ක රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 31 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. අද මෙගා පවර් ලොතරැයියෙන් රුපියල් 120ක ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. වාසනාවන්ත ලොතරැයි පත අලෙවි වෙන්නේ වින්වේ ඩිජිටල් ලොතරැයි සේවාව හරහා. ඒ අනුව අද දවසේ රුපියල් 102 ජයග්‍රහකිනුත් 5 දෙනෙක් බිහි වෙනවා. ලොතරැයි පත අලෙවි කරනවා HK සිරිපාල කළුතර, වි ප්‍රදීපන් මඩකලපුව, සුනිල් බණ්ඩාර දැඩිගම, NH සකුන්තලා මාතලේ, SW වින්ස පියගම. ඒ අනුව අද දවසේ මෙගා පවර් තුලින් සමස්ත වාසනාවන්තීන් 124,727 දෙනෙකු අතරේ රුපියල් 1,02,2600ක මුදලක් අපි බෙදා දුන්නා. ඔබේ විශ්වාසය අඛණ්ඩව දිනා ගනිමින් නිසැකවම දිනන ලොකුම සුපිරි තෑගි දෙන මෙගා පව හෙට මෙගා සුපිරි තෑගියේ වටිනාකම රුපියල් 25,04,18,904ක් පව සුපිරි තෑග රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගකට සුපිරි මෝටර රථයක්. ඔව් රුපියල් කෝටි 11 ඉක්ම වූ සුපිරි තෑග්ගක් ඔබට දිනා දෙන ජාතියේ මහා ධන සම්පත ධන නිදානය 2213 වෙනි දින මැදිමේ වාරයයි අපි දැන් ආරම්භ කරන්නේ. ධන නිදානයකට පාර කියන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය අපි මුලින්ම තෝරගන්නවා. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය E. ඊළඟට අපි තෝරගන්නේ ධන නිදානයේ ජයග්‍රහී අංක 4. මුලින්ම වාසනාව ගේනවා අංක 79. ඊළඟට අංක 64. ඊළඟ ජයග්‍රහී අංකය අංක 63. අවසන් ජයග්‍රහී අංකය අංක 7. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ධන නිධානය උතරයෙන් 2026 වසරේ මේ වන විට රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 19 දෙනෙක් එක්ක රුපියල් 102 ජයග්‍රහකින් 275 දෙනෙක් අපි බිහි කළ තියෙනවා. අද ධන නිධානයෙන් රුපියල් 102 ජයග්‍රහකින් 2 දෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අරදි කරනවා ප්‍රසාද් ප්‍රියදර්ශන කිරින්ද රංජිත් මානගේ මාතර. ඒ අනුව අද ධන නිධානයේ සමස්ත වාසනාවන්තීන් 94,996 දෙනෙකු අතරේ රුපියල් 56,66,040 මුදලක් අපි බෙදා දුන්නා. කෙටි කාලයක් තුළ රුපියල් කෝටි 13ක්, රුපියල් කෝටි 9ක්, රුපියල් කෝටි 8ක් ඔබට දිනා දුන්න ධන නිධානයෙන් දැන් ඔබට පුළුවන් රුපියල් කෝටි 12 ඉක්ම වූ සුපිරි තෑග්ගක් දිනා ගන්න. සම්පූර්ණ වටිනාකම රුපියල් 12,69,239,768. මහා ජනතාවක් විශ්වාස කරන ලොතරැයි ලොව රාජකිරුළ මහජන සම්පත අදත් ඔබට වාසනාව උදා කරනවා 6183 වෙනි වතාවට. එහෙමනම් දැන් අපි තෝරගන්නවා වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයක් අංක 6. අද මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය X ජයග්‍රහී අංක 2,64,7,9,4. ඔබත් හදන රටත් හදන මහජන සම්පතෙන් 2026 අවුරුද්දේ මේ වන විට ලක්ෂපතියන් 2,497 දෙනෙක්, රුපියල් 125 ප්‍රථම ත්‍යාගලාභීන් 138 දෙනෙක් වගේම සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. සුපුරුදු පරිදි අදත් මහජන සම්පතෙන් රුපියල් 125ක ප්‍රථම ත්‍යාගලාභීක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත අලෙවි වෙන්නේ වින්වේ ඩිජිටල් ලොතරැයි සේවාව හරහා. එතනින් නවතින්නේ නැහැ ලක්ෂපති වාසනාවන්තීන් 21 දෙනෙකුත් අද දවසේ අපි බිහි කරනවා. ලොතරැයිපත් අලෙවි කරනවා එස් සිල්ව රාජා කල්මුනේ, විමල් දේශප්‍රිය බණ්ඩාරගම, බන්දුල වීරසිංහ ඉංගිරිය, ඒ වෛද්‍යරත්න මාතර, ආර් එච් ධම්මික මාතර, සී ප්‍රේමරත්න කිරිවත්තුඩුව, ලාලනී ලියනගේ මීගමුව කොච්චිකඩේ, හර්ෂ මොහන් දෙහියෝ විට, චන්ද්‍රදාස පෙරේරා බිංගිරිය, ඒ.එස්. ප්‍රේමරත්න හෙට්ටිපොළ, ඩී.ආර්. විජේසිංහ පේරාදෙනිය, පී. ප්‍රේමරාජ් චෙංකලඩි, ප්‍රසාද් ජයසිංහ නාත්තණ්ඩිය, එස්. ජයතිලක පල්ලේගම, සුනිල් රොඩ්‍රිගෝ හැඳල, රේණුකා මල්කාන්ති වැලිවේරිය, සෝමලතා අතුකෝරල යාංගල් මෝදර, පී. ඇලඩින් පෙරේරා දිගන, ඒ. ජයවර්ධන බුලත් කොහොපිටිය, එතෙක්ම කොළඹ සහ මාතර දිස්ත්‍රික්කවලිනුත් වාසනාවන්තීන් බිහි වෙනවා. ඒ අනුව අද දවසේ මහජන සම්පතේ සමස්ත වාසනාවන්තීන් 259,037 දෙනෙකු අතරේ රුපියල් 2,98,201 මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජය නියත මහජන සම්පතෙන් හෙට දවසේ ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑගි වටිනාකම රුපියල් 2,13,12,152ක්. දෙදහස් 26 වසරේ මේ වන විටත් රුපියල් 250,000 ජයග්‍රහකින් 236 දෙනෙක් බිහි කරලා තියෙන අද සම්පතෙන් ඔබට වාසනාව උදා වෙන්නේ අද දවසේ මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ත් ගලපා ගැනීමෙන්. ඒ අනුව අද 758 වෙනි අද සම්පත දිනු මැදීමේ වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය X ජයග්‍රහී අංක 47,94. ඒ අනුව රුපියල් 250,000 වාසනාවන්තීන් 2 දෙනෙක් අද බිහි වෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා අශෝක රාජකරුණා කැප්පැටිපොළ, කුමාරි හාමි පිටවල නැදමාල. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකින් 47 දෙනෙකුත් අපි බිහි කළා. ඒ අනුව අද දවසේ අද සම්පතෙන් අපි බිහි කරන වාසනාවන්තීන් අතර රුපියල් 1,13,76,801 මුදලක් අපි බෙදා දුන්නා. ඉතින් අද දවසේ එන්.එල්.බී ජාතික ජයවර්ණයේදී රටපුරාම ජයග්‍රාහකින් 954,308 දෙනෙකු අතරේ රුපියල් 8,20,30,120ක මුදලක් අපි බෙදා දුන්නා. හෙට දවසේදීත් ඔබ වාසනාවන්තයෙක් කරන්න අපි සූදානම්. ඒ නිසාම ඔබ මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
7: වාසනාවේ ආශිර්වාදය
8: එන්.එල්.බී.

වෙලාව රාත්‍රී 10යි විනාඩි 25යි සමුගින යන වෙලාව හරි සතියක පත්තරවල විස්තර සමගව හෙට උදෑසන 6ට හමු වෙමු සුබ රාත්‍රියක් ඔබට මම නලින් විරාජ්

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේ එන මූලික ඉගැන්වීම් මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානුතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

නිරෝගී භව උදෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

සදහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සුභා දහමේ ස්වභාවයයි, යථා ස්වභාවයයි, යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

ඇයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මේ පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

වේවා සුවපත් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සිතහා බැඳි මගේ කයද නිරෝගී වේවා සුවපත් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

0: गजब सूत्र देशनाव देश ज्ञानं वहंसी गंपुल मीतलाव कुहुमड रुवन्पा मूल महाविहाराधिपति पूज्यपाद गणेश कुमारे शांत स्वामी वहंसी
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධියයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරු කර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභෝපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්නේ

ඇල්ක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරුවේ.

නෝවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

සැදැහැවතුනි, අපි මෙතැන් සිට ලක්ඛණ්ඩ ශ්‍රී සම්බුද්ධ රාජ වන්දනා සමග එකතු වෙමු.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගත වීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

ආසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවේ පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නෑ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමේන්ද ඔබ සැමට සිතක් සාන්තිය

සනසන හේින්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේින්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මඟ භික්ෂු සංවිධානයේ

දෙදෙනාටම ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන්ම වේවා. අද වන විට අප රටත් මුළු ලෝකයක් වෙලා පැතිරෙන රෝබියෙන් සියල් සත මුදවා ගනුවස් උතුම් බුද්ධ රත්නේත් ධම්ම රත්නේත් සංඝ රත්නේත් යන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සපත කෙරෙන ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවයි මේ. මේ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලයෙන් සියලු රෝගිය දුරු වී සියල් සත වෙත යහපතම වේවා. මේ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සත වෙත විහිදේවා, පැතිරේවා. ත්‍රිවිධ රත්නේ ආශිර්වාද බලයෙන් සියල් සත සුවපත්ම වේවා.

ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලයෙන් සියලු රෝගිය දුරු වී සියල් සත වෙත යහපතම වේවා, නිරෝගී සුවය වේවා. ඒ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලය සියල් සත වෙතම විහිදේවා, පැතිරේවා. සියලු දෙනා නිදුක් වේවා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නෙහි අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සත්වයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරයේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහදෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය.

වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඒ සීවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදයන් හා භාවිතා කරන්නට, එසේ නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.